0: это Pocket Money. දෙපහයි විනාඩි 36යි වෙලා වුණ අද දවසේ පළවෙනි තරඟකරුවා දැන් එකතු කරගන්න තමයි හදන්නේ ජෙනුලි. ගුඩ් මෝර්නින් ජෙනුලි. ජෙනුලි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ජෙනුලි කොහෙද ගෙවල්?
1: බැලිවේරි.
0: ඉස්කෝලේ කොහෙද එතකොට?
1: සෙන්
0: රිචඩ් කොලෙජ්.
2: හරි, ඉතින් ඔන්න ජෙනුලිට තියෙන ප්‍රශ්න හතරක්. අද දවසේ පළවෙනි තරඟකාරිනියට පුළුවන් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න. අපි අහන ප්‍රශ්න හතරට හරියට උත්තර දෙන්න තමයි තියෙන්නේ. තප්පර පහක් අපි දෙනවා එක ප්‍රශ්නයකට හරි උත්තර තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: ජෙනුලි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකේ. දියදිය ගොසපල කරමින් සපැමිණි මේ පද්දපේලියෙන් දිය යන්නෙන් අදහස් වන්නේ 1. වතුර 2. ලෝකය.
2: අපි තප්පර පහක් දෙනවා. තප්පර පහ ඇතුළත තමයි උත්තරේ දෙන්න ඕන. හරි උත්තරේ තමයි ලෝකය. කමක් නැහැ, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: රයිට්. ඔන්න දැන් අහන්න හදන දෙවන ප්‍රශ්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. වතිකානු නගරයේ පිහිටි සිස්ටයින් දේවස්ථානයේ සිවිලිම ලෝකේ විශිෂ්ට කලා නිර්මාණයක්. ඔන්න දෙවන ප්‍රශ්නේ. රෝමයේ සිස්ටයින් දේව මන්දිරයේ සිවිලිමේ සිතුවම් ඇඳ ඇත්තේ කවුද? 1. මයිකල් ආන්ජලෝ. 2. ලියනාඩෝ ඩාවින්චි.
2: හරි උත්තරේ වෙන්න ඕනි මයිකල් ආන්ජලෝ. හරි, තව එක ප්‍රශ්නයක් ඉදිරිය වෙලා තියෙනවා. මේ ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ජිනෝලි, ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. දකුණු ආසියානු රටවල් කියන්නේ ආසියානු මහද්වීපයේ දකුණු දිගට වෙන්න පිහිටලා තියෙන රටවල් සමූහය. දකුණු ආසියාවට රටවල් 8ක් අයිති වෙනවා. අපේ ප්‍රශ්නේ, දකුණු ආසියානු රටවල් අතරට අයිති නොවන රට මොකක්ද? 1. ඔස්ට්‍රේලියාව. 2. පාකිස්තානය.
2: අපි අහපු තුන්වෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා මේ වෙද්දි රුපියල් 250 පොකට් මනී ඔන්න ඔයා අතට අරගෙන තියෙන්නේ. ජෙනුලි, දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි ජෙනුලි, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ඉස්සර පර්සියාව ලෝකයේ බිහි වූ විශිෂ්ටතම වගේම බලවත්ම අධිරාජ්‍යයක්. උන බෝනස් ප්‍රශ්නේ, අතීතයේදී පර්සියාව නමින් හැඳින් වූ රට වර්තමානයේ හැඳින්වෙන්නේ? 1. එක්සත් අරාබ් එමිරාජ්‍ය. 2. ඉරානය.
2: ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා රුපියල් 1250ක් පොකට් මනී දිනා ගන්නවා ජෙනුලි.
0: රයිට් ජෙනුලි, ඉස්කෝලෙන් ලෑස්තිලා නේ දෙන්නේ? සද්ද ගොඩාක් එක කොහොම හරි කමක් නැහැ. ඔන්න ජෙනුලි අපිට උත්තර දුන්නා. එහෙනම් ආයෙමත් දවසක එකතු වෙමු අපිත් එක්ක. ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන් ෆයිනන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දන්නද ෆ්‍රයිඩේද 13 කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියටනේ සලකන්නේ.
1: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
0: ඒ වැඩසටහන මුස්පෙන්තු කරන්න ෆ්‍රයිඩේද 13 දෙන්න ඕනේ. ඔයා හිතුවා නැද්දට? ඒ කියන්නේ වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා ගියහන්කෝ. ඒත් මෙහෙම තමයි. මොකද්ද ඔක යමුත්?
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: සෙනසුරාද උදේ 8ට.
4: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
7: මැක්සියට
8: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා.

0: Siapa Pocket Money? උදේ 5 විනාඩි 50යි වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න කැස්බෑවෙන් දේශානි. Good morning දේශානි.
1: Good morning.
0: දේශානි කොහෙද ඉස්කෝලේ? පිළියන්දල සෙන්ට්‍රල්. හරි මේ දේශානි, අපි මේ රේඩියෝ එකේ සද්ද හොඳටම අඩු කරමුද?
2: හරි දේශානි, අපි ප්‍රශ්න හතරක් ඔයාලට අරගෙන ආවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න හතර ඔයාට පුළුවන් පොකට් මනී කරගන්න අපි අහන ප්‍රශ්න හතරට හොඳට උත්තර දීලා. ඉතින් අපි තප්පර පහක් ඔයාට දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න, ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: දේශානි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්.

0: ලස්සන අවදි වන නින්ද.
1: දෙවැනි ප්‍රශ්නයටත් හරි උත්තරේ තෝරලා රුපියල් 500ක් පොකට් මනි දැන් අතේ තියෙන දේශානේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: දේශානේ, මේක තමයි ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. ඉතිහාසයෙන් තමයි මේක හම්බෙන්නේ. ලංකාවේ කාසි භාවිතයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. පෞරාණික යුගයේ ඉඳන්ම දේශීය සහ විදේශීය වෙළඳාමට කාසි පාවිච්චි කරා. අපේ ප්‍රශ්නේ, ලංකාවේ භාවිතාව මුල්ම කාසි හඳුන්වන ලද නම මොකක්ද? 1. හස්සෙබු කාසි, 2. ලක්ෂ්මි කාසි.
1: ලංකාවේ භාවිත වුණු මුල්ම කාසි හඳුන්වන නම තමයි හස්සෙඹු කාසි. හරි, අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනි දැන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගෙන ඔය රුපියල් 500 රුපියල් 2500ක් වෙනකන් ඔයාට වැඩි කරගන්න පුළුවන්. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
0: හරි දේශානේ, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අන්තිම ප්‍රශ්නේ. ලංකාව පළාත් 9කට බෙදලා තියෙනවානේ. ඒ වගේම දිස්ත්‍රික්ක 25කුත් තියෙනවා. අපේ ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත මොකක්ද? 1. උතුරු පළාත, 2. උතුරු මැද පළාත.
2: උතුරු මැද.
1: ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනාවක් ඇති පළාත මොකක්ද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ තමයි උතුරු පළාත. පොකට් මනි අතේ තිබ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. අපි ආයෙම දවසක උත්සාහ කළා රුපියල් 5000ම දිනාගමු දේශානේ.
2: හරි,
1: බොහොම ස්තුතියි. ඒ විදිහට පොකට් මනි දිනා ගන්නකොට සමහරට උත්තර හරියන්නත් පුළුවන්, සමහරට උත්තර වැරදි වෙන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. අපිට මැසේජ් එකක් එවලා තියන්න පොකට් මනි දිනා ගන්න. මැසේජ් කරන ඕන නම් එකක් ඉක්මනට මතක් කරන්න. 0714 151 151.
0: රයිට්, ඒ විදිහට අපිට මැසේජ් එකක් දාලා දැන් පොකට් මනි දිනා ගන්නකොට මතක් කරන්න ඕනේ, මේ සල්ලි වල තියෙන වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නෑනේ. අපි කොච්චර සල්ලි ළඟ තියාගෙන හිටියත් අපිට එක්කෝ මේ අපිට වියදම් කරන්න ක්‍රම හැදෙනවා කියනවා. සමහර අය කියනවානේ අන්න එහෙම සල්ලි අතේ එනකොට නිකම්ම සල්ලි නිකම් වියදම් වෙලා යනවා දැනෙනවා. 5-10 පර්ස් එකේ තියෙනකොට නිකම්ම වියදම් වෙලා යනවා වගේ දැනෙනවා. අන්න එහෙම කතා කියනවනේ නේ. ඉතින් මේ හින්දා දැන් ගොඩක් අය තමන් ජීවිත කාලෙම හරි නැත්නම් අවුරුදු 10ක් විතර එකතු කරපු සල්ලි ටික ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. ස්ථාවර තැන්පතුවක් දාලා තමන් ගණාගතේ වෙනුවෙන් ඉන්න පුළුවන්, තමන්ගේ දරුවා ගණාගතේ, එහෙම නැත්නම් පවුලේ අය ගණාගතේ වෙනුවෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ විශ්‍රාම ජීවිතයක් ගත කරන්න උනත් මේ මුදල වෙන් කරලා තියන්න දැන් දෙපාරක් හිතන්නේ නැහැ. මොකද මුදල් කියන දේ වටිනම කාලයක් තමයි මේ ගත වෙලා යන්නේ. ඉතින් මේ ස්ථාවර තැන්පතුවක් ෆික්ස් ඩිපොසිට් එකක් කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන තැනක් නිසා. මේක අනිවාර්යයෙන්ම විශ්වාසයේ තියෙන වගකීමක් තියෙන තැනක තමයි මේ ෆික්ස් ඩිපොසිට් එක දාන්න ඕනේ. මොකද ඔයාගේ අතේ තියෙන සේරම සල්ලි ටික තමයි මේ ඔයා එක තැනකට දාන්න හදන. ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය කියලා කියන්නේ. ඉතින් මේ ආයෝජනයත් එක්ක ඔයාට සෑහෙන වාසි ගොඩක් තියෙනවා. ඉතින් වාසි සේරම දැනගන්න ඔයාලට කෝල් එකක් ගන්න පුළුවන්කම තියෙනවා 13:19ට. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ පොලී අනුපාතිකය ගැන මේ වාසි ගැන කතා කරනකොට පොලිය කියන දේ අනිවාර්යයෙන්ම විශේෂයිනේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේකේ වැඩි ප්‍රතිලාභයක් දීලා තියෙනවා. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 5ක් ඇතුළත කල්පිරණකොට මේ මුදලට 14.5% පොලියක් එනවා. ඒ වගේම වාර්ෂික සඵල පොලිය 11.52% වෙනවා. මේ අනුපාතයට තමයි යටත් වෙන්නේ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. ඉතින් වැඩිහිටියෝ ගැනත් හිතලා, ඔන්න ඔයා ගැනත් හිතලා, ඔයා ගණාගතය ගැනත් හිතලා සර්වෝදය ආයතනය තීරණය කරලා තියෙනවා මේ ස්ථාවර තැන්පතුව ඔබට හොඳටම ගැළපෙන විදිහට නිර්මාණය කරන්න. ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711982984 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: හෙට සිට යලි ඩෙංගු මර්ධන වැඩසටහන ඩොලර් ආදායම් මාර්ග ශක්තිමත් කරන්නේ ජනපතිගෙන් උපදෙස් ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ගොවීන් විරෝධතාවකට සැරසෙයි
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
3: 98.2 98.4 දිව

0: Siapa Pocket Money? දෙහයයි විනාඩි හයයි ඔන්න දැන්ගින්න අපි අපේ දෙවනි පැය දැන්ගින්න කතා කරන්න සත්සරණි ගුඩ් මෝර්නින් සත්සරණි
1: සත්සරණිලා ගෙදර රේඩියෝ එකේ සද්ද චුට්ටක් වැඩි
0: සත්සරණි අපේ රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් අඩු කරලා අපි ෆෝන් එකෙන් කතා කරමු
1: සත්සරණි
0: අපි ඇහෙනවද මම හිතන්නේ
2: ගුඩ් මෝර්නින්
0: ආ සත්සරණි අපි මේ රේඩියෝ එකේ සද්ද අඩු කරමු හොඳටම
1: සත්සරණි අපි ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා පොකට් මනී දිනා ගන්න පුළුවන් ඔයාට මේ ප්‍රශ්න හතරට හරියට උත්තර දීලා අපි එක ප්‍රශ්නකට හරිය උත්තර තෝරන්න තප්පර පහක් දෙනවා ඒ වගේම උත්තර දෙකක් දෙනවා මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය
0: සත්සරණි ලෑස්ති තරම් කරන්න හරි රේඩියෝ එක සද්ද අඩු කරමු මේක තමයි ඔයාලට හම්බෙන පළවෙනි ප්‍රශ්නය මිනිස් සිරුර කියන්නේ අවයව සහ පද්ධති රාශියකින් සමන්විත නිර්මාණයක් නේ ඒ වගේම බිලියන ගණනක් සෛල අපේ ඇඟ ඇතුලේ තියෙනවා. අපේ ප්‍රශ්නේ මේ අතරින් මිනිස් සිරුරේ වැඩිපුරම තිබෙන්නේ මොනවද? 1. ජලය 2. රුධිරය.
2: ජලය.
1: සත්සරණේ හරි උත්තරේ තෝරලා පොකට් මනි රුපියල් 250ක් ඔන්න දිනා ගන්නවා. මිනිස් සිරුරේ වැඩිපුරම ජලය අඩංගු වෙනවා 60-70% අතර ප්‍රමාණයක්. හරි, අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
0: සත්සරණ ඕන දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ගල්පොත සෙල්ලිපිය ලංකාවෙන් හම්බ වෙච්ච විශාලතම පුරුෂ ශිලා ලිපිය. පොතක පිටු විදිහට තමයි මේ ගල්පොත සෙල්ලිපිය හදලා තියෙන්නේ. අපේ ප්‍රශ්නේ ගල්පොත ශිලා ලිපිය කරවූ රජතුමා කවුද? 1. නිශ්ශංක මල්ල රජතුමා. 2. පළමු විජයබාහු රජතුමා.
2: නිශ්ශංක මල්ල රජු.
1: දෙවැනි ප්‍රශ්නෙටත් හරි උත්තරේ තෝරලා රුපියල් 500ක් පොකට් මනි මේ වෙනකොට අතේ තියෙනවා සත්සරණි. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
0: හරි, සත්සරණි ඕන තුන්වැනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනික සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ නීතියට අනුව ළමුන්ට අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. රජයේ පාසලක හරි නැත්නම් වෙනත් පිළිගත් අධ්‍යාපන ආයතනයකින් හරි අධ්‍යාපනය දෙන එක දෙමාපියන්ගේ වගකීමක්. අපේ ප්‍රශ්නේ ළමුන් සඳහා අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබා දිය යුතු වයස වන්නේ 1. අවුරුදු 5 සිට 16 දක්වා 2. අවුරුදු 6 සිට 18 දක්වා
1: ළමුන් සඳහා අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබා දිය යුතු වයස වන්නේ අවුරුදු 5 සිට 16 දක්වා. හරි, දැන් සත්සරණි අතේ තියෙන රුපියල් 500ක් පොකට් මනි. ඔයාලට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගෙන මේ අතේ තියෙන රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නෙට?
2: හා.
0: හරි, සත්සරණි මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අන්තිම ප්‍රශ්නේ. මගුල් කෑම පොත ඉතාම ජනප්‍රිය ළමා කතා පොත. හාස්‍ය සහ උපාසය මේ කතාවේ තියෙනවා. අපේ ප්‍රශ්නේ මගුල් කෑම පොත රචනා කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ මහතා. 2. කුමාරතුංග මුනිදාස මහතා.
1: අතේ තිබ්බ පොකට් මනි රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 500 රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගත්තා.
0: හරි, දේශානි දැන් ඉස්කෝලේ ලෑස්ති වෙලා දින්නේ. හරි, කීර දෙන්නේ ඔයා? 6:45 වගේ තා ටිකක් වෙලා තියෙනවනේ. එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
2: ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
4: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමක. Certificate, Ranka Rating Agency, BBB- Stable Outlook.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුලදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
1: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: තොරතුරු තාක්ෂණ අපනයනවලට 18% ටැක්ස් එකක් ගන්න.
4: ආග්‍රාදායකත්වයක් කරා යන ගමන.
5: කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතන අද පාඩු.
6: ශිෂ්‍ය උද්ඝෝෂණ ගන්න නැතුව මහපොළ වැඩි කරනවා. ගොවි උද්ඝෝෂණ නැතුව ගොවියන්ට පෝරසාන ධාරි වැඩි වෙනවා.
3: මේ වර්ගයේ මිනිසුන් කණ්ඩායමක් එක්ක කිසි දවසක ලෝකේ රටවල් දියුණුුනේ නැහැ.
1: ට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: ආණ්ඩුව බලන්නේ මර්ධණයෙන් මේක ඉදිරියට ගෙනියන්න.
8: ආගවත් බලපෑම් වලට වැඩ කරන කණ්ඩායමක් නෙමෙයි අපි.
9: ඒගොල්ලන්ගේ ප්‍රකාශ දැක්කම හරියට පුදුම හිතෙනවා.
10: දැන් මේගොල්ලෝ කියන අඩු කරන්නේ නැහැ. ඒ කියන්නේ අර්බුදයේ ලංකාවේ
11: ජනතාවට එහෙම අමාරුවක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 10, 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
12: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
13: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
14: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
12: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 177.
15: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
16: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.

0: Yata Pocket Money. දෙහයයි විනාඩි 22යි වෙලාව. අපි මතක් කරා මේ සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ගැන, ෆික්ස් ඩිපොසිට් එකක්. ඔයා හිතන්නකො ඔයාගේ ජීවිතේ සමහර විට වෙන්න පුළුවන් ඔයාගේ මුළු අස්සාවක් කරපු අවුරුදු 20-25ම එකතු කරපු සල්ලි ටික වෙන්න පුළුවන් මේ ස්ථාවර තැන්පතුවක් විදිහට ඔයා දාන්නේ ඔයාගේ පවුලයාගේ අනාගතය වෙනුවෙන්. හිතන්නකො මෙහෙම දැන් මගේ දරුවා ලොකු වුණාට පස්සේ හොඳ වෙඩින් එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ ගෙයක් හදලා දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මම මේ ස්ථාවර තැන්පතුව දාන්නේ. ඉතින් මේ ස්ථාවර තැන්පතුව දානකොට අපි බලනවානේ මොන ආයතන දාන්නේ, කොහොමද පොලිය, කොහොමද විශ්වාසයේ වගකීම, මොනවද කරන්න තියෙන දේවල්, සෑහෙන දවසක් යනවද මේ දේවල් කරගන්න. නෑ නෑ නෑ, හිම ඉච්චර හොයන්න දෙයක් නෑ. විශ්වාසයේ වගකීම, ප්‍රතිලාභ වාසීමේ හැම දෙයක්මත් එක්ක ඔයාට ස්ථාවර තැන්පතුවකට යන්න තියෙන හොඳම දර තමයි සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් කියලා කියන්නේ. ස්ථාවර තැන්පතුවක් දානවා නම් ඇයි මං අනිවාර්යෙන්ම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකටම යන්න ඕන කියලා කියන්නේ? මොකද විශේෂයෙන්ම මේකේ අපි ගත්තොත් එහෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩි වරප්‍රසාදයක් දීලා තියෙනවා. මොකද වසර 5ක් ඇතුළත කල්පිරීමේදී 114.5% පොලියක් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දීලා තියෙනවා. ඒ වගේම වාර්ෂිකව 111.52% සඵල පොලිය අනුපාතිකයකටත් යටත් වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් කියලා කියන්නේ රජයේ ලියාපදිංචි මූල ආයතනයක්. ලියාපදිංචි කියලා කියන්නේ වගකීමක් තියෙනවා, අනිවාර්යයෙන්ම ස්ථාවර භාවයක් තියෙනවා. ටික කාලයක් යනකොට සමහර අය හිතනවා නම් ආයතනයේ තියෙද්දි දන්නේ නැහැ, ටික කාලයක් යනකොට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ, මොකක් හරි එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රජයේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් තමයි සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඔයා වගේම ඔයාගේ අනාගතය ගැන අනිවාර්යයෙන්ම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් ආයතනයේ හිතලා තමයි මේ ප්‍රතිලාභ වාසි පොලි අනුපාතික මේ හැමදේම නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔක්කොමත් එක්ක ඔයාට කරන්න තියෙන බොහොම පොඩි දෙයක් ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන ශාඛාව කොහෙද මේ හැමදේම දැනගන්න ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගෙන තමන්ගේ අනාගතේ බාර දෙන්න තියෙන්නේ සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකට.
1: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි
2: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 114.5% පොලියක්, 111.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Lanka Rating Agency BBB- Stable Outlook.

0: බැලුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
1: පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලා උදැස්සන 6:30යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: යළි ඩෙංගු මර්දන වැඩසටහනක්. ඩෙංගු පරිශ්‍ර සහිත රාජ්‍ය ආයතනවලටත් නඩු. මත්තලට ආයෝජන යෝජනා 46ක්. ගොවීන් විරෝධතාවකට සැරසෙයි. ඉරානයට එරෙහි ඉන්ධන සම්බාධක ඉවතට.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: හෙට සිට යළි තුන්දින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ලබන 26 වැනිදා සිට ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඩෙංගු මර්දනය සඳහා ගතයුතු කිටිකාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ සෞඛ්‍ය මාත්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර නායකගේ ප්‍රධානත්වයෙන්. කෙටිකාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළත් පාලන ආයතන ආවරණය වන පරිදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශක්‍රලේඛ නිකුත් කිරීමට හිදී තීරණය කළා. ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීමට සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මේ අතර දිනකට වරතවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 10ක්ම වා තිබෙනවා. මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47179ක්. ජුනි මාසයේ ගත වූ දින 21ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 13338 දිනක වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පිරිස් අතර වැඩි වශයෙන් රෝගී පැතිර යමින් පවතින බවයි.
3: මං ඉල්ලා හිටන ජනතාවට මේ ගැන කල්පනාකාරී වෙන්න. මොකද මේ තුලින් මරණ සිද්ධ වුණොත් එහෙම ඒක හරි ඛේදවාචකයක්. ඒ නිසා තමන්ගේ දරුවන් රැකගන්න, තමන්ගේ දෙමව්පියන් රැකගන්න සමහර විට මේ අයට තමයි වැඩිපුරම මේක බලපාන. ඊට අමතරව අපේ වැඩ කරන ජනතාවට මේ රෝගය හැදුනොත් එහෙම රටේ ආර්ථිකයට බලපානවා. මේ ගැන හිතලා කරුණාකරලා තමන්ගේ ගෙවතු පරිසර සුද්ධ කරගන්න, ඒ අවට පරිසරය සුද්ධ කරගන්න.
1: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ දැනට රට තුළ පවතින ඩෙංගු අධිඅවදානම් තත්ත්වය අධි වසංගත තත්ත්වයක් බවට පත්වෙමින් නැති බවයි.
4: ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් රට තුළ උද්ගත වෙමින් තියෙන්නේ. ඩෙංගු අධිවසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම පවතින තත්ත්වයක් අපි දකිනවා. මේ 46,000 සහ මේ දෛනිකව එකතු වෙන රෝගීන් 600-650 ඇතුළත කියලා අපි දකින්නේ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සහ රෝහල් ගතවන රෝගීන් ප්‍රමාණය. කියන්නේ මීට වඩා බරපතල තත්ත්වයක්, මීට වඩා අභියෝගාත්මක තත්ත්වයක් අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙන දැවැන්තම අභියෝගේ බවට පත් වෙලා තියෙන රෝහල් පද්ධතියට මේ තත්ත්වය කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියන කාරණේ.
1: රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය උපුල් කොන්තසිංහ පැවසුවේ නිවැසියන්ට දේශීය ඖෂධ භාවිතයෙන් සිය නිවාස දූමායනය කර ගැනීමෙන් මදුරුවන් පාලනය කරගත හැකි බවයි.
5: නගරබද අයට බේත් කඩින් අපිට ගෙනියන්න පුළුවන් ওই දේවදාර කුඩු සහ අගිල් කුඩු බේත් කඩවල වල තියෙනවා. ඒවා අරන් ගිහිල්ලා තමුන්ගේ වාසස්ථානවල දුමාල්ලන්න හවසට. එතකොට අපි අර මදුරුවන්ගේ රාත්‍රි කාලේ වුන් ඇතුළට ඇවිල්ලා ඉන්න පුළුවන් නදුරු ස්ථානවල ඒගොල්ලෝ ඉවත් වීමක් සිද්ධ වෙනවා ඒ දුමාල්ලපුවාම.
1: මේ අතර මදුරු කීටයන් සහිත පරිශ්‍ර හමුවන රාජ්‍ය ආයතන, පාසල් සහ ආගමික ස්ථානවලට එරෙහිවද නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සඳහන් කළේ මේ දක්වා එම ආයතනවලට එරෙහිව නීතිමය පියවර නොගත් බවයි. රුපියල් වැය කිරීම් සීමා කරමින් ඩොලර් ආදායම වර්ධනය මගින් ආර්ථික පිබිදීමක් ඇති කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ රුපියල් වලින් සිදු කරන ආයෝජන ඉහළ ගියද ඉන් ඩොලරයට ඇතිවන බලපෑම පාලනය සඳහා ඩොලර් උපායන මාර්ග ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි. ඇඟලුම් ශේෂ්ත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳව සොයා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඊට එක්ව සිටියේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන්. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහය ලබා දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඔහු පෙන්වා දුන්නේ කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවයි. ඒ සඳහා එක්වන ලෙසද ආයෝජකයන්ට ජනාධිපතිවරයා ආරාධනා කළා. අවශ්‍ය යටිතල පහසුකම් සහ කර්මාන්ත ශාලා ගොඩනැගිලි රජයේ අනුග්‍රහය සහිතව ලබා දීමේ ක්‍රමවේදයක් පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. ඉඩම්බල වටිනාකම සහ ප්‍රතිපත්තීමේ ස්ථාවරභාවය සහතික කිරීමට රජය මැදිහත් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ ඊට අදාළ නීතිමය ප්‍රතිසංස්කරණය සිදුවෙමින් පවතින බවයි. වැට්පතු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා වූ කරුණු අතරට අයත්. එහිදී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳව යෝජනා කලිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දුන්නා. වෙළඳාම සහ ආයෝජන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වෙළඳාම සඳහා වූ ජාතික තනි කවුළුව මෙම ජූලි මාසයේ අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ආයෝජන සඳහා වූ ජාතික තනි කවුළුව මෙම වසර අවසානය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කළා. ජනාධිපතිවරයා පැවසුවේ අයතාලිස් උපයන ධනය මෙරටින් පිටතට ගලා යම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට මහජන අයිතීන් සුරක්ෂිත වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වූ නව පනතක් හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර මත්තල ගුවන්තොටුපළ වෙනුවෙන් ආයෝජන යෝජනා 46ක් ලැබී ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු සඳහන් කළේ ඉන් වඩාත් වාසිදායක යෝජනා තෝරා ගැනීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවයි.
6: ආයෝජන යෝජනා 46ක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන ආයෝජන 46 අතරින් වඩාත්ම විභවතාවක් කියන යෝජනා කීපය ෂෝට් ලිස්ට් කරලා ඒ අය අතරින් නැවත RFP කෝල් කරන්න විදියට තමයි තියෙන්නේ. RFP කෝල් කරාම එකට දින 42ක් යනවා. එතනින් පස්සේ අපිට පුළුවන් ඔවුන්ගේ යෝජනා අගය කිරීමට ලක් කරලා ඒ අගය කිරීම මත ආයෝජකයා තෝරගන්න අපිට හැකියාව තියෙනවා. මත්තල වෙනුවෙන් කියලා ගෙවන්න ණය නැහැ. කොහොම වෙලාවට වියදම් කරලා තියෙන්නේ එයාපෝට් ඒවියේෂන් එකේ මුදල් තමයි සමහර මේකෙකට ඉඳිකිරීම සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. ආඩුවක් තියෙනවා මිසක් ණය ගෙවීම සඳහා කියලා නැහැ.
1: ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව පත්කල කමිටුවේ යෝජනා මාස 6කට ආසන්න කාලයක් තුළ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඊට අදාළ කමිටුව පත්කලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ආයෝජකයෙකු සම්බන්ධ කරගැනීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව යෝජනා කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්ධන සහ විදුලි මිල ඉහළයාමෙන් අපනයනකරුවන්ට තරඟකාරීත්වය පවත්වා ගැනීමට නොහැකි වෙති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරම පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
7: නවදිල්ලියේ පෙට්‍රල් මිල කීයද? ලීටරයක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 360යි. පකිස්තානයේ පෙට්‍රල් මිල කීයද මේ වෙලාව වෙනකොට? රුපියල් 359යි ශ්‍රී ලංකා සල්ලි වලින්. ලංකාවේ පෙට්‍රල් මිල කීයද? 434යි. එතකොට ඩීසල් අරගෙන බැලුවොත් පකිස්තානයේ ඩීසල් මිල මේ වෙලාවේ කීයද? රුපියල් 373යි. නමුත් නවදිල්ලි නගරයේ ඩීසල් මිල කීයද? 336යි ලීටරයක මිල. ඉතින් මේකට අනුබද්ධව විදුලි මිලත් වැඩි. ඉතින් අපේ අපනයන කරුවා කොහොමද ලෝකෙත් එක්ක තරඟ කරන්නේ?
1: ඉන්ධන සහ බොරතෙල් අධික මිලකට මිලදිය ගැනීම හේතුවෙන් මිල පහත දැමීමට නොහැකි වෙති බවයි සමගි බලශක්ති සහ එකබද්ධ වෘත්තීය සමිති සඳහනේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ.
8: මේ ඉන්ධන මිල අඩු නොකරන්න අසීමිත පිරිපාදු තෙල වැඩි මිලට අරගෙන වැඩි මිලට ප්‍රීමියම් එක අරගෙන ඩොලර් 7000ක් අඩුවෙන් දෙන්නම් කිව්ව බොරතල් වැඩි මිලට අරගෙන ප්‍රීමියම් එක වැඩි කරන අරගෙන මෙන්න මේ හේතුව උඩයි ජනතාව මේ විදිහට
1: අඩුමිලට ආනනය කරන ඛනිජ තෙල් අඩුමිලට ජනතාවට ලබා දෙන බවයි නියෝජ්‍ය මාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ.
9: මෙතනදී ප්‍රශ්නයක් තිබුණා හරියට තේරුම් ගන්න. අපි තවමත් තෙල් ගෙන්නලා තියෙන්නේ ලෝක වෙළඳපොලේ ඇතිවෙච්ච මිල ගණන් එක්ක. ලෝක වෙළඳපොලේ ඇති වුණු මිල ඉහළ යෑමත් එක්ක අපි තෙල් යනවම් කරේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල විශේෂයෙන්ම අඩු වෙමින් තිබෙනවා. අපි ඉදිරි කාල සීමා තුළ ඇනවම් කරනවා ඒ අඩු මිලට තෙල් ගෙන්නන්න. ඒ ගෙන්න තෙල් අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට සහනයක් විදිහට ලබා දෙනවා.
1: අනුරාධපුර පොදුජන පෞර ගොවි සංවිධානය රජයටෙරෙහිව හෙට තඹුත්තේගමදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම සංවිධානයේ සාමාජික KD ප්‍රේමරත්න සඳහන් කළේ දිවයිනපුරා ගොවි සංවිධාන නියෝජිතයන් එම විරෝධතාවට සහභාගී වන බවයි.
10: ජනපති මුත්තේ පිටරට යුද්ධේ අපේ රටේ ඇත්තේ කුෂිකර්ම යුද්ධේ. ඒකට මොලයක් ඔබ ලගනැත්තේ ඒකයි ගොවියෝ පාරට බැස්සේ. ඒකට විසඳුම ගබඩාත්තේ ඇරලා වීටක ගනියම් මුත්තේ. අපි ගොවි සංවිධාන 19600ක් තියෙනවා. පාරට එනවා වැඩි ඇතක නෑ. උඹලා බලේ උදෙසා විතරයි මිතුරුකම් පෑවේ. දැන් ගොවියගේ හතුරෝ එදා කිව්වේ ජනාධිපතිතුමා රට බාර දෙන්න කියලා තරුණයන්ට. අද දාගෙන ඉන්නේ 55 යාදා ලොන්තෑමතිලා ටිකක් නෙවෙයිද?
1: නියෝජ්‍ය මාධ්‍ය නමල් කරුණාරත්න සදහන් කළේ අස්වනු නෙලීම ආරම්භ වූවහම වී මිලදී ගැනීමට රජය සූදානම් බවයි.
11: රාජ්‍යය ඒ නියමිත නිශ්චිත මිලට අනිවාර්යෙන්ම ඉදිරි දින ගණනාවක් ඇතුළත ගුවන් කපන ප්‍රදේශවල රජයේ ගබඩා විවෘත කරනවා. ඒ අනුව වී මිලදී ගැනීම කරනවා. ලොකු පිළිසක් නෑ. 3-4 දිනක් ඇවිල්ලා වොයිස් කට් එකක් දෙනවා. දේශපාලන වමනාවන් මත සිද්ධ වෙන දේවල්.
1: මේ අතර ගොවි සංවිධාන සම්බන්ධයෙන් නියෝජ්‍ය මාධ්‍ය ටීබී සරත් සිදු කළ ප්‍රකාශයකට මහවාරි ගොවි සංවිධානය විරෝධය පළ කර තිබෙනවා. එහි සභාපති පුංචිරාල රත්නායක සඳහන් කළේ ගොවි නායකයන් කිසිදු දේශපාලන අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී නොසිටින බවයි.
12: මේ ගොවි ජනතාව අමනයෝ තත්ත්වයට පත් කරලා කතා කරන ඔය ඇමතිවරු අද ඇමතිකම් අරගෙන ඉන්නේ මේ ගොයියාගේ ඡන්දෙන් කියලා හොඳට මතක තියාගන්න පොළොන්නරුවේ රාජ්‍ය නායකතුමනි. බලයක් එන දවසට ඔබතුමාලට රාජ්‍ය නායකකම පොළොන්නරුවේ දෙයි. ගොයියෝ ලස්සනට දෙයි. එතකන් ඔය ටෝක් දිදී ඉන්න. හැබැයි මින් පස්සේ ඔයවාගේ කතා කරන්න ආවොත් ගොවි නායකවන්ට අපිත් ගන්න පියවරල් තියෙනවා මේ සමස්ත රටේම ගොවි ජනතාවත් එක්ක.
1: ශ්‍රී ලංකා විවාහක රූරජින තරඟයේ 2021 වසරේ ජයග්‍රහිකාව වූ පුෂ්පිකා ද සිල්වාට තුවාල සිදු කරමින් ඇයගේ කිරුල බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබා දීමට දින නියම කර තිබෙනවා. ලබන ඔක්තෝබර 17 වෙනිදා තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම නියෝග කළේ. නඩුවේ සැකකාරියන් ලෙස නම් කර ඇත්තේ විවාහක රූරජින ලෙස කිරුල දිනාගත් කැරොලයින් ජූරි සහ විලාසිතා නිර්මාණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනයි. 2021 වසරේ ශ්‍රී ලංකා විවාහක රූරජින අවසන් මහා තරගයේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. එහි ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැලිති පුෂ්පිකා ද සිල්වා වෙත පැමිණි සැකකාරියන් දෙදෙනා ඇයට පහර දී කිරුළ බලහත්කාරයෙන් ඉවත් කළ බවට පැමිණිල්ලක් ලැබී තිබුණේ කුරුඳුවත්ත පොලිසිය වෙතයි. ඊට අදාළව නඩුව ගොනු කර තිබුණා. ඉරාන ඉන්ධන අලවියට එරෙහිව දශක කිහිපයක් පැවති සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා ඉරානයට බලපත්‍රයක් නිකුත් කළ බවයි. එම බලපත්‍රය අනුව සටන් විරාම ගිවිසුමින් ප්‍රකාශයට පත් දින 60ක් අවසන් වනතුරු එනම් අගෝස්තු 21 වෙනිදා දක්වා ඉරානයේ නිෂ්පාදිත බොරතෙල් ඛනිජ සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා ඉරානයට අවස්ථාව හිමිවනු ඇතේ. ඉරානයට අවශ්‍ය වූ විටක ඇමරිකාවට තෙල් ආනයනය සඳහාද එම බලපත්‍රයෙන් අවසර හිමි වැති බවයි ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බේසන් සඳහන් කළේ. ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව ඉන්ධන ආනයනය තහනම් කරමින් සම්බාධක පනවනු ලැබුවේ 1979 වසරේ සිදු වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුවයි. ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම් අවසන් කරමින් ස්විට්සර්ලන්තයේදී පැවති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව විසින් මෙම පියවර ගනු ලැබුවා. දෙපාර්ශ්වය අතර පළමු අටේ සාම සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පැවතුනේ පසුගිය 21 වෙනිදායි. එහිදී දෙපාර්ශ්වයක දින 60ක් තුල අවසන් එකඟතාවකට පැමිණීමට අදාළ කාල රාමුවක් සඳහා එකඟ වූ බවයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානය සහ කටාර් රාජ්‍ය සඳහන් කළේ. දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස කටයුතු කළේ පාකිස්තානය සහ කටාර් රාජ්‍යයි. ආජන්ටිනා ක්‍රීඩක ලියනෝල් මෙසි ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා. ඒ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජේ කාණ්ඩ යටතේ ආජන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර ඊයේ පැවති තරගයේදී. තරගාවලියේ ආජන්ටිනාව ක්‍රීඩා කළ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට හැට්‍රික් ගෝල සංඛ්‍යාවක් වාර්තා කරමින් මෙසි ජර්මනියේ හිටපු සුපිරි ක්‍රීඩක මිරස්ලෝ ක්ලෝස් තබා තිබූ වාර්තාවද සමකරනු ලැබුවා. යලි ඩෙංගු මර්ධන වැඩසටහනක්. ඩෙංගු පරිශ්‍ර සහිත රාජ්‍ය ආයතනවලටත් නඩු. මත්තලට ආයෝජන යෝජනා 46ක්. ගොවීන් විරෝධතාවකට සැරසේ. ඉරානයට එරෙහි ඉන්ධන සම්බාධක ඉවතට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනින්ද්‍රි සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමග. Thank you.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: town.
1: ජීවීන් කියන්නේ රටට සම්පතක්. සත්තුන්ගේ පැටව් අතින් අල්ලන්න උත්සාහ කරන්නත් එපා.
2: ඇත්තම සිංහපැටියෙක් එක්ක ෂූට් කරපු ලංකාවේ පළවෙනි ෆිල්ම් එක තමයි සිම්බා.
3: I love you කිව්වම ඔලුව නැන්නේ. Me too. මේ ෆිල්ම් එක ළඟදිම රිලීස් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
2: ඉතින් අපි ඒ ගැන ෆිල්ම් එකේ ඇක්ට් කරන රොෂාන් රණවනගෙන් අහමු.
4: ඔව් ඇතර මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක්. මේ චිත්‍රපටියේ මම ඇතුළු හලන නයෝමි, රජිත හිරාන්, සුරජ් මාපා ඒ වගේ රංගන ශිල්පීන් පිරිසක් තමයි මේකේ වැඩ කරන්නේ.
3: ෆිල්ම් එකේ මියුසික් වලත් සර්ප්‍රයිස් එකක් තියෙනව නේද?
4: සංගීතයෙන් ගායක වෙනවා දකුණු ඉන්දියානු ගායන ශිල්පීන් දෙදෙනෙක්. කෙනෙක් ක්‍රිෂ්, එවැගේම මදුබාල ක්‍රිෂ්ණන්. ගීත ඔක්කොම සිංහලෙන් තමයි ගායනා කරන්නේ. ඉතින් ක්‍රිෂ් එක්ක මගේ පුතාටත් ගීතයක් ටීචර් කරලා කරනවා. පළවෙනි පාරට එතකොට එයාට වයස 4ක් විතර.
2: රොෂාන්, කවද්ද ෆිල්ම් එක බලන්න පුළුවන්?
4: ජූනි 16 තිරගත වෙනවා. පවුලේ හැමතෙම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක් මේක. අගෝස්තු මාසේ කියන්නේ නිවාඩු මාසයක්. ඉතින් දරුවන් එක්ක එකට ඉඳගෙන මේ ෆිල්ම් එක බලන්න පුළුවන්.
5: මේක නීති විරෝධී ක්‍රියාවක්.
0: Talk of the town.
2: Bollywood වල වැඩි ප්‍රයිවට් ලයිෆ් එක ගැන කතා කරන්නේ නැති සුපර්ස්ටාර් කෙනෙක් තමයි අමීර් ඛාන්.
6: chance farish jo karta hamari.
3: හැබැයි යා ළඟදිම ගෝරිස් ප්‍රැට් එක එයාගේ වෙඩින් සෙරමොනි එක ගන්නවා කියලා අනවුන්ස් කළා තිබ්බා. ප්‍රයිවට් සෙරමොනි එකක් විදිහට ජූලි 5 වෙනිදාට තමයි මේ වැඩේ වෙන්නේ.
2: ගෝරි අමීර් දෙන්න අවුරුදු 25කට කලින් අඳුනගෙන ඉඳලා තියෙනවා. හැබැයි මෑතකදී ආයි මුණ ගැහිලා තමයි ලව් ස්ටෝරි එක පටන් ගන්න තියෙන්නේ.
3: ගෝරි කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නොවුනත් බියුටි ඇන්ඩ් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ හොඳ නමක් තියාගෙන ඉන්න කෙනෙක්. ඒ හින්දා දෙන්නට ලයිෆ් එක සතුටින් ගෙවන්න පුළුවන් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIB The City University, the place to be.
2: Finishing වහලක් ලෙස color up ලොව වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න.
3: වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා ගියහංකො. ඒත් මෙහෙම තමයි.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
5: සෙනසුරාද උදේ අටට.
6: අදහුනා හොර. ඒනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්තර අලවන්නේ නේද?
7: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
6: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
7: මේක නම් ඉතින් මේ පොස්තරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
6: ඈ?

0: ප්‍රශ්නය.
1: සාගරික, පස්පංගුව කියන්නේ දැස්ස කාලෙදි විශේෂයෙන් අපිට මතක් වෙන දෙයක් නෙනේද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. පස්පංගුව තුල ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළයි. කොත්තමල්ලි සහ වෙනිමෙල් ගැට මගින් මොලේ ස්නායු සෛලත් ආරක්ෂා කරනවා. අපේ ප්‍රශ්නේ, මේ අතරින් පස්පංගුව සෑදීමේදී අමතරව එක් කළ හැක්කේ 1. කහ 2. ගම්මිරිස්.
0: අපි අහපු පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා සාගරික රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. අපි යමු සාගරික දෙවෙනි ප්‍රශ්නෙට.
1: සාගරික, ඉස්සර ගම්මිරිසට වෙනුවට පැපොල් ඇටත් අපේ පෙරන්න පාවිච්චි කරා කියලා අහලා තියෙනවද?
2: ඔව්.
1: ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. පැපොල් බඩ පිපුම වගේ ගැටලු ෂණිකව සුව කරනවා. පැපොල් ඉතා ඉක්මනින් අපේ ශරීරයට අවශෝෂණය වෙන පළතුරක්. අපේ ප්‍රශ්නේ, මේ අතරින් පැපොල් වල වැඩිපුරම අඩංගු වන්නේ 1. ජලය 2. කාබෝහයිඩ්‍රේට්.
2: ජලය.
0: සාගරික දෙවනි ප්‍රශ්නටත් ඔන්න හරි උත්තරේ තෝරලා තියෙන්නේ. එතකොට පැපොල් වල විටමින් සී අඩංගු වෙනවා. හරි සාගරික, තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. රුපියල් 5000ම දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සාගරික, ටෙලිග්‍රෑම් ආරම්භ වෙන්නේ 2013 අගෝස්තු 17 වෙනිදා. සෑම මාසකම පරිශීලකයන් බිලියනයකට වැඩි පිරිසක් ටෙලිග්‍රෑම් පාවිච්චි කරනවා. අපේ ප්‍රශ්නේ, පහුගිය දවසක ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යයට දැඩි සීමා පැනවුවේ 1. ඉන්දියාවෙන් 2. බංග්ලාදේශයෙන්.
0: සාගරික, ප්‍රශ්න දෙකකට උත්තර දීලා පොකට් මනි රුපියල් 500ක් අතට අරගෙන හිටියේ. දැන් තුන්වෙනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා රුපියල් 1000ක් පොකට් මනි අතට අරන් තියෙන්නේ. දැන් පුළුවන් මේ රුපියල් 1000 රුපියල් 5000ක් වෙනකම් වැඩි කරගෙන අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: තෝරගමු.
1: සාගරික, මේක තමයි වාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. මේ ආහාරය බොහෝ දෙනෙක් උදේ කෑමක් විදියට ගන්න බොහොම ප්‍රසිද්ධ ආහාරයක්. ඒ වෙනමකුත් නෙවෙයි ඕට්ස්. ඕට්ස් මගින් ශරීරයට සෙමින් කාබෝහයිඩ්‍රේට් මුදා හරිනවා. දවස පුරා ක්‍රියාශීලී වෙන්නත් මේ ඕට්ස් ආහාරයට ගැනීම වැදගත්. අපේ ප්‍රශ්නේ, ඕට්ස් ආහාරයට ගැනීමෙන් ශරීරයේ 1. ජල මට්ටම පාලනය වේ. 2. සීනි මට්ටම පාලනය වේ.
2: සීනි මට්ටම පාලනය වේ.
0: අපි අහුවේ ප්‍රශ්න හතරයි. ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න සාගරිකට පුළුවන් වුණා.
2: ගොඩක් සන්තෝෂයි.
0: සාගරික, බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: ජය වේවා.
1: හැමෝටම තියෙන හීනයක් තමයි මාෂි සැනසිල්ලේ. තමන්ගේ විශ්‍රාම ජීවිතයේ ඉස්සරහට ගත කරන එක. ඒ වෙනුවෙන් හොඳ ස්ථාවර තැන්පතුවක් ෆික්ස් ඩිපොසිට් එකක් අනිවාර්යයෙන්ම ඕන කරනවා. ඒකට තියෙන හොඳම විසඳුම තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව. ගන්න තියෙන කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපි සෑහෙන විස්තර ගොඩක් ප්‍රෝග්‍රෑම් එකේදී මතක් කරා. අමෝ නම්බෙක් කියන්න 13:19 අදම කෝල් එකක් අරන් වැඩිපුර විස්තර දැනගන්න.
0: අපිටත් අදම මැසේජ් එකක් දාලා පොකට් මනි දිනා ගන්න දවසක් වෙන් කර ගන්න කියලා ඔන්න මතක් කරනවා. ඉතින් හෙට දවසෙත් අපි පොකට් මනි අරගෙන ඉන්න නිසා අපිට මැසේජ් කරන්න 6 වසරේ ඉඳලා 11 වසරේ වෙනකන් ඉගෙන ගන්න නංගිල මලීලා වගේම අම්මලාටත් මේ අවස්ථාව තියෙනවා. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර එක.
1: එහෙනම් අපි අදට යන්න හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
0: මම ආශි.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711-982-984ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. Ranka Rating Agency BBB- Stable Outlook.

අද මට සතුටු හිතන නිවුස් එකක් සතුටු හිතන නිවුස් එකක්ම කියන්න බෑ ඒක සතුටු හිතන දෙයක් දැක්ක දවසක් අද මම හරිද මොකක්ද දන්නවද දැන් සාමාන්‍යයෙන් ඔයත් මම වගේම හැම දෙයකටම උපහාසයෙන් පිළිතුරු දෙන කෙනෙක්ද රයිට් මරු මාරයි නියමයි මොකද ඒකට හේතුව ඒ අයගේ මොලේ සාමාන්‍ය අයගේ මොලේට වඩා වේගවත්ලු මම ඒක ගැන තවත් හොයලා බැලුවා ඒකට හේතුව තමයි දැන් ඒගොල්ලෝ උපහාසයෙන් මෙහෙම උත්තර දෙන්න යනකොට ඒගොල්ලෝ ඒ කියන වචනේ තේරුම ඊට පස්සේ කියන ස්වරය ඊට පස්සේ ඒක ඇත්තම අදහස කියන තුනම ගැන අවධානය වැඩියෙන් යොමු කරන්න ඕනිලු එකම වර එකම අවස්ථාවේදී ඉතින් ඒ නිසා එහෙම කරනකොට ඒගොල්ලන්ගේ මොලේ මාර වේගවත්ලු සාමාන්‍ය අයට වඩා. සෝ මගේ මොලේ මාර වේගවත් අනේ. ඒ ටික ඇති තවදුරටත් ජීවත් වෙන්න. Good morning. 7:01

0: Rasa FM.
1: ඔබ නොදන්න මෙඩිසින්
2: ඩෙංගු රෝගෙන් දරුවන් බේරාගන්නේ කොහොමද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: මේ දවස්වල අපේ රටේ වසංගතයක් විදිහට හිස ඔසවන ඩෙංගු රෝගෙන් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ කුඩා දරුවන්. විශේෂයෙන්ම පාසල් යන වයස දරුවන් තමයි වැඩිපුරම ඩෙංගු රෝගයට ගොදුරුවන්නේ. ඩෙංගු මදුරන් බොහෝ විට මිනිසුන්ට දෂ්ට කරන්නේ උදෑසන කාලයේදී සහ සවස් කාලයේදී. මේ කාලෙදිම තමයි කුඩා දරුවෝ පාසල් යන්නේ, ඒ වගේම වත්තට එළියට බැහැලා සෙල්ලම් කරන්නේ. ඒ නිසා කුඩා දරුවන්ට මදුරන් දෂ්ට කිරීමේ වැඩි ඉඩකඩක් ඇති වෙනවා. සවස් කාලෙදී දරුවෝ එළියට යනවා නම් ඔබට පුළුවන් දරුවගේ සිරුර හොඳින් වැසෙන ඇඳුමක් අඳවන්න. ඒ වගේම පාසල් යන විටත් සවස සෙල්ලම් කරන විටත් ඔබට පුළුවන් දරුවගේ සිරුරේ විශේෂම අත්වල, පාවල, ඒ වගේම දරුවගේ සිරුර නිරාවරණය වන තැන්වල මදුරු විකර්ෂකයක් ආලේප කරන්න. ඒ සඳහා වෙළඳපොළ ක්‍රීම් වර්ග, තෙල් වර්ග වැනි ආලේපන වර්ග තියෙනවා. නමුත් මේ සඳහා නියමිත ප්‍රමිතියක් තියෙන ආලේපයක් සොයා ගැනීම ඉතාම වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ජෙට් බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදිහට.
7: Report සමාජිකයන් සඳහා Cargills footset within megawattam. Astra ඉතිරි රුපියල් 325යි. Renuka පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි. Stewards Rosa කහටතේ ඉතිරි රුපියල් 190යි. Lysol floral disinfectant ඉතිරි රුපියල් 175යි.
8: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්න එක ලයිට් වාටර් ෆෝන් විලට සහනය මෙන්න
9: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම
10: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා david peters motor company private limited
11: මාසෙම කරන වියදම් combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න combank debit card challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා tv fridge washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් side by side fridge laptop iphone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම ඒකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න ගෙවන්න දිනන්න.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
17: 98.2 98.7

0: commercial bank නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
1: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩේ පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය. Bajaj Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. David Pilis e-mobility වෙති 0114700550.
3: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න දිනන්න.
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
5: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: දිමොවිතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766844797 කුන්දේසි සහිතයි.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111832000 NIBM The City University, the place to be.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා.
12: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
13: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Pierce Motor Company Private Limited within.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. Cholesterol පොඩ්ඩක් වැඩි ඉන්නේ.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
15: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
15: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
14: 13.19ට කෝල් එකක් ගන්නකො.
15: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: ලොලා විසිකරන්නන කොන්සෝලුයි මේවා කැන්ට්‍රෝල් කරන උන්වයි ගන්න ඕන ගුණුවක් කියන.
1: ඕන්
0: පරණ වෙලා කොන්ට්‍රෝල් කරන උනුත් පරණ වෙලා කොන්සෝලුත් පරණ වෙලා වෛරුත් ගැලවිලා
1: ඇත් කැලිලා පරණ වෙලා
0: කොල්ලෙක් ඉන්නවා දක්ෂ කොල්ලෙක් නැත්තං ඉතින් මේ අයියෝ මන් දන්නේ නැහැ ඇත්තමයි
1: මට ආවඳුන්නලා දෙන්නකෝ ප්ලීස්
0: කවදාවත් වාටේ වඳුන ගන්න හම්බෙන්නේ නැහැ මිස්
1: මට ඒ දක්ෂ කොල්ලව
0: කිසිම දවසක වාටේ වඳුන වාටේක නිකන් කතා කර කර ඉන්න පුළුවන් ආවා දන්නේම නැතුව කතා කරනවා වෙන්න පුළුවන් ජීවිත කාලෙම
1: හැබැයි
0: අඳුර ගන්න ලැබෙන්නේ ඒකට තමන්ගේ මෝඩකම බලපාන තමන්ගේ මෝඩකම් බලපාන මේ තමන් එක කතා කර කර ඉන්නේ මේ මේ අහවලා කියලා يعني සමහර මිනිස්සුන්ගේ මෝඩකම කියන්නේ තමන්ට වඩා උසයි තමන්ට හැමතිස්සෙම තේරෙනවා මේ
1: හරි
0: මේ තමන්ට වඩා උස කෙනෙක් ඉන්නවා කියලා සමහර අයට
1: කන්දක් වගේ දෙයක් තියෙනවා තමන්ගේ
0: ඒ තමන්ගේ මෝඩකම
1: thank you
0: ඉතින් ඒ වගේ මිනිස්සුන්ට තමන්ගේ අහලා තියෙන කතාවක්
1: මැනි
0: ගලේ පය හැපුණට කණෙක් ඇහිඳලා ගනි
1: ඒකනේ ඒකනේ අනේ මට කවදාවත්
0: විවස්සතුම් කිරියම්මා නනනනනනනනනනනේ
1: හා මට යව කවදාවත් අඳුර ගන්න වෙන්නේ
0: ඒකනේ කියන්නේ මෝඩකම දුරු වෙනකන්
1: හරි ඔකේ
0: එක වෙහෙරේ හිටියත් එහෙම තමයි ඇඟේ හැපෙනවා මේ මේව හැපෙනවා අපිලා මේ කවුද මේ කවුද බචාව බචාව මේ චෝර් තු මුජේ
1: කමන්නේ
0: කවදා දවසක හම්බ වෙයි අපේ හිටවල මෝඩ ගස් කෙනහල
1: මැදිරිය ඒක
0: උස ගිහිල්ලා සිවිලින් කඩාගෙන අපේ අපරාධ අපේ ස්ට්‍රිප් සිවිලිම පේ අපරාධ මේකට ගහ ගන්න ඕනේ
1: ඕ මේක ලීවලින් ගිහිලා තියන්නේ
0: නැත්තම් මේක කැඩෙන්නේ නැහැ ලේසියි
1: ඕ ඒක හරි මේකට
0: අපි මේ වත්තටම බණ කියලා අපි මේ ගහලා තියෙන මොකද්ද මේ ලීවලින් ගහලා දැන් ඔය පේනවනේ දර ඒසීගේ වතුර ලීක් වුණා බටෙන් ඇවිල්ලා දැන් කොහොමද දිරලා තියෙන ලස්සන බණ්ඩාර කළු පාට පැච් එක
1: ඒක
0: නිකන් මේ නිකන් වාඩ පේනවද නිකන් ඒක නිකන් පිළිකාවක් වාගේ කළු පාට ගතිය පැතිරීගෙන යනවා
1: yes
0: දැන් ඉතින් මෙහෙමයි ඔය එක තැනකින් පටන් ගත්තේ අපි හිතන ආදෝක මේ ලබන සතියවත් කරලා දාන්න
1: හරි
0: ඒ සතිය කවදාවත් එනවද
1: නෑ ඒ සතිය කවදාවත්
0: ඇයි එන්නේ නැත්තේ ඒක අමාරුයි දැන් දන්න මේ ස්ට්‍රිප් සීලි මේ ප්‍රශ්නේ විසඳ ගන්න මුළු වහලෙම ගලවන්න වෙනවා කියලා කොහොමද ඊට හදාගන්න මේ දවස්වල වහලයක් ගලවුවේ කියලා
1: ඒකනේ අනිත් එක එහෙනම් අපි මාසයක් විතර නිවාඩු අරගෙන මේක හදමුද අරවින්ද ඉවරයක් කරගමුද
0: ඔව් ඇත්තටම එහෙම කරනවා නම් කරන්න වෙන්නේ එහෙම දැන් හිතන්නකෝ ගෙදරක මේක කරනවා නම් මුළු අපි දැන් උඩ තට්ටුවක් කියලා නිකන් හිතමු උඩ තට්ටුවේ තියෙන සේරම බඩු ටික අයින් කරන්න ඕනේ පල්ලෙහා තට්ටුව.
1: ඔව් නේද?
0: ඒ වගේ නැහැලා වහන්න ඕනේ.
1: ඒත්
0: මේ මාසෙද දෙකද කිසිම මිනිහෙකුට ගෙදර එන්න බෑ. ගෙදර ඉන්නේ මිනිසුන්ට ඉන්න විදියකුත්
1: නැහැ. නෑ.
0: ඔව්. ලේසියෙන් මිනිහෙකුට මේ ගෙවල් දෙක තුන නැහැනේ. මුගක් මිනිසුන්ට තනි ගේ තියෙන්නේ. තියෙන සේ සතම යටකල තමයි ඒක හදන්නේ. ඒක පොඩක් එහෙක් මෙහෙක් වුණොත් ආයිත් පාරක් කෙමිනට ඒ ගේ හදා ගන්න පුළුවන්ද? බෑ. හදන්න බෑ. ඉතින් හැමදාම කල් දාන්නේ මේක මෙන් කරන්න ඕනේ බව දන්නවා. ඔන්න ඔය ලීපටි 3-4 අයින් කරා නම් ස්ට්‍රිප් සීලිමේ ප්‍රශ්න ඉවරයි කියලා දන්නවා. නමුත් ඒක කරන්න
1: වෙලාවක් නැහැ
0: කියන්නේ මේ කරදර වැඩි.
1: ලොකුයි ප්‍රොජෙක්ට් එක ලොකුයි.
0: පොඩි වැඩේ. ඒක නිකන් හරියට මේ අක්මාවේ ගලක් අයින් කරනවා වගේ. නිකන් හිතන්නකෝ.
1: හරි.
0: පොඩි ගල් කැටේ චූටි.
1: Yes.
0: ගල් කැටේ පොඩි. තවල් මට මතකයි වාගේ මුත්‍රාශ ගල් තිබ්බා.
1: ඔව් තිබ්බා.
0: ඒවෙන් තමයි මේගොල්ලෝ ගෙදරට අතිවරන් දැම්ම.
1: ඔව් තාත්තලා තිබ්බා. ඔක්කොම තිබ්බානේ.
0: ඔව්. මුළු ගෙදර ගාය ඒවා එකතු කරා ගල් කියුබ් හතරක් හම්බුණා.
1: හම්බුණා අතිවරම දැම්මා.
0: අතිවරම් දැම්මා. ඉතින් දැන් අපේ ගල් හැදෙනකන් ඉන්නවා ඉතුරු ටික හදා. නේද?
1: යා.
0: ඉතින් සමහරලාට වැඩේ පොඩි. ස්ට්‍රිප් සිවිලිම ලීපඩි 3-4ක් මාරු කරන්න වෙලා. නමුත් වහලේ පැත්තක් ගලවන්න වෙනවා. කොහොමද වැඩේ? පොඩි වැඩේ හදන්න විශාල ප්‍රොජෙක්ට් එකක් පත්තු වෙලා දැන්
1: අපිට වෙච්ච දේ ඔබට වෙනවට අපි කැමති නෑ අලුතින් ගයක් හදනවා නම් මතක ඇතුව දාන්න ඕනි භාණ්ඩයක් තියෙනවා
0: ස්ට්‍රිප් සිවිලිම ලස්සනයි ලීවලින් ගහපුවාම
1: හැබැයි
0: අද වෙනකොට ලී නොවන ලීවලට ආදේශක හැටියට ආපු ලස්සන ස්ට්‍රිප් සිවිලිමක් colorup.lk.com සයිට් එකට ගිහින් බලා ගන්න පුළුවන් කොස් පාටට මෙහොගනි පාටට තේක්ක පාටට බුරුම තේක්ක පාටට ওই පාට හතරෙන් ලස්සන ලීවලෙන ස්වභාවික වෛරමත් එක්ක අවුවට වැස්සට අරකට මේකට සියල්ලට උරුතු දෙන සත්තුන්ට කන්න බැරි සිවිලිමක් තියෙනවා. ඒ සිවිලිමට තව නමක් තියෙනවා සදාකල් කිය. සදාම කල් නෙමෙයි සදාකල්.
1: Yes.
0: සදාකල් කියන අපි ඉන්න කල් වගේ තිබුණා මම දැ නේද?
1: ඔව් අනිවාර්යයෙන්.
0: අපි ඉතින් ගියාට පස්සේ ඉතින් මේ සිවිලිම මේ නයා කාපු දෙන්න.
1: අපිට වැඩක් තියෙනවා.
0: වැඩක් තියෙනවා කතාව නේ.
1: Right. Okay.
0: ඒ තමයි colorup.lk.com සයිට් එක ගැනයි සහ ස්ට්‍රිප් සිවිලිම ගැන ඔබට දීපු අදහස මිස් ලෝභ වෙන්න එපා මිස් ඔහම ලෝභ ගැහණියක් වෙන්න එපා නම්බර් එකක් දෙන්න මිස් මේ සර්ලට පෙන්නන්න ගමේ යන හැටි පෙන්නන්න නටලා පෙන්නන්න
1: ඔය ඉඳ බලන්න මං කැමති නම් තමයි පෙන්නන්නේ හරි මං කැමති ඒක පෙන්නන්න 0115 148 738 කියන නම්බරයකට කතා කරා නම් colorup.lk.com සයිට් එකට ගියා නම් වැඩි විස්තර දැනගන්න බලා ගන්න පුළුවන්.
0: හරි. 0115 148 738. මේ මිස් සතන්දි පොඩි වචනයක් කියනවානේ. මට ඕන නම් තමයි මම කියන්නේ. දුර්වල මිනිස්සු එහෙම තමයි හැසිරෙන්නේ.
1: කොලේ හොයා ගන්න කන් එහෙම.
0: අන්න හරි. ඒක තමයි ඇත්ත කතාව.
1: ඒක දුර්වල නෙමෙයි.
0: දුර්වල නෙමෙයි කොලේ හොයා ගන්න බෑ මිස්.
1: කැලට සුදුසු නුවන්. හරි ඔකේ.
0: ඒක හරි තියෙනවනේ මේන ලස්සනක් නැති වුණාට.
1: හරි.
0: හරි ඔකේ. දැන් මෙහෙම මට පොඩි කාලේ ඉඳලා බලන්න ආසකත් තිබුණා අපේ තාත්තා මට නිතර කීපයක්. එයා මට හැමදාම කියන මේ හරිකේන් ලෑම්ප් කියලා එකක් ගැන. හරිකේන් ලෑම්ප්. ඉස්සෙල්ලාම දැන් බලන්න මේ හරිකේන් කියන්නේ මොකද්ද කියලා.
1: හරිකේන්.
0: හරිකේන්. හරිකේන් තමයි සුලි කුණාටුව සුලං කෝඩය කියලා
1: කියන්නේ.
0: හරිකේන් ලෑම්ප් එකක් සුලි කුණාටුව කරවත් නිවෙන්නේ නැහැ කියලා අපේ තාත්තා මට කියලා දීලා තිනා මට මේක හරි මැජිකල් අදහසක්.
1: ඔව් ඒකනේ.
0: සුලි කුණාටුවකටවත් නිවෙන්නේ නැති හරිකේන් ලෑම්ප් එකක් වෙන්න බලන්න කියලා අපේ තාත්තමට කියනවා. ඒක පොඩි කාලේ තරම් ලොකුට තේරෙන්න පස්සේ පස්සේ මට තේරෙනවා ඔයාවගේ මිනිස්සු ආශ්‍රය කරද්දි එහෙම තමයි.
1: මොකක්ද අනේ මං ගැන මේ හැමතිස්සෙම
0: කියන්නේ. මට කවුරු ගැනද මිස් කතා කරන්නේ
1: කියන්නේ. කමන්නේ.
0: එහෙම මෙහෙම හරි කතා කරන්නේ කියන්නේ ඔයා ගැන කතා වෙන්නේ. නැත්තම් මට ඔයා ඉන්නවද නැද්දත් අමතක වෙනවා.
1: මම එහෙම ඉන්නකො මට එතකොට සනීපයි.
0: ඒ කියන්නේ
1: මට සතුටුයි එතක.
0: ඉන්නවද නැද්දද? ඒක ගෙදරටලා ඉන්නකො. සතියක් ගෙදරටලා ඉන්න බලන්නකො. සතියක් ගෙදරින් අඬන් එන්නේ මේ වණ. ගේට්ටුව ගාවින අඬන් එන්නේ බාරයක් ඔප්පු කරනකොට ධනිස් දෙකෙන් එන්නේ. ආ හ්ම්.
1: ඇත්තටම ඒක මාරයිනේ කතාව අහන්න ඕනේ.
0: හරිකේන්. හ්ම්. හරිකේන් ලෑම් කියලා කියනවා. මම ඉතින් ගියා මේක බලන්න එකපාරක්. හරිකේන් ලෑම් කියන්නේ මොකක්ද හරි මේ හොයාගෙන ගියා.
1: හා
0: හා. යෝ මේ ලන්තෑරුමට කියන්නේ.
1: ලන්තෑරුමට?
0: ඔව්.
1: සුලං කෝඩේ කියන්නේ තේකටද?
0: සුලං කෝඩේ කියන ලන්තෑරුමටද? කන්නනම් පලා ගන්න එපා උදේ පාන්දර වෙද්දි මේලාවේ ඩොක්ටර්ස් තමයි යන්නත්. ආ ඔකේ
1: ඔකේ.
0: හරිකේන්. හරිකේන් කියන්නේ සුලං කෝඩේ. සුලි කුණාටුව. හරිකේන් ලෑම් කියලා කියන්නේ ලන්තෑරුමට. හ්ම්
1: හ්ම්.
0: ඇයි මේකට හරිකේන් ලෑම් කියලා කියන්නේ මේක සුලං කෝඩේකට සුලි කුණාටුවකටවත් මේ ලාම්පුව නිවෙන්නේ නැහැ කියලා කියනවා.
1: හරි.
0: මේ හරිකේන් ලාම්පුව පත්තු කරපුවාම ඒක එළිය හැමෝටම ප්‍රයෝජනවත්. ඒක මිනිස්සුන්ට මාර්ගය පෙන්වනවා. අඳුර දුරු කරනවා. හැබැයි ඔබ මතක තියාගන්න. මේ ආලෝකයට ආකර්ෂණය වෙන්නේ මිනිස්සු විතරක් නෙවෙයි. මේ ආලෝකයට එක එක සත්තු ආකර්ෂණය වෙනවා.
1: ආ ආ.
0: මෙරු ආකර්ෂණය වෙනවා.
1: ආ.
0: ගොයම්මසු ගඳයි. ගන්ධම ගඳ. ගන්ධම ගඳ.
1: ගන්ධම
0: ගන්ධ
1: කතා කළාද?
0: ගන්ධම ගන්ධ
1: ගොයම්මස්සු ආකර්ෂණය.
0: ගන්ධම ගන්ධ ගොයම්මස්සු ආකර්ෂණය වෙනවා. තව පොඩි පොඩි එක එක සත්තු જાති. පළඟැටියෝ එනවා.
1: නිලමැස්සෝ.
0: නිලමැස්සෝ එනවා ඔයා ඉන්නකොට.
1: එනවද? ඉවර වුණා. එනවද කියලා ඇහුවේ.
0: එන ඉවර එතන ඉවර වුණා. ආ ඉතින් එතන ඉවර වෙලා නැතිනම් ජීවිතෙත් එහෙම තමයි මිස්.
1: හරි.
0: මට වෙලා තියෙන වැඩේ පේන්නේ නැද්ද? දයාව කරුණාව වැඩි වුණා. දයාව කරුණාව වැඩි වුණා. මිනිසුන් උදව් කරා සාර්ථක වුණා.
1: හරි.
0: මේ ඔබේ කතාව මං කියන්නේ දියුණු වුණා. දැන් ඈතටත් ඔබව පේනවා. හොඳ මිනිස්සු විතරක් නෙමෙයි ඔබේ ආලෝකය වැඩි වෙනකොට ඊර්ෂ්‍යාවෙන් නරක චේතනාවෙන් දුෂ්ට චේතනාවෙන් පිරිච්ච මිනිස්සුත් ඔබට ලං වුණා. ඔය කෙකිනාන සද්දෝ යාවි.
1: හරි.
0: ඉතින් ඔබේ වටේ නරක මිනිස්සු පිරීලා ඉන්නේක ඔබට පේන එක ඔබේ ආලෝකයේ වරදක් කියලා හිතන්න එපාස. ඇත්තටම උනේ උන් වටේ හිටියා. ඔබේ ආලෝකයේ වැඩි වෙනකොට ඔබට වඩා හොඳින් උන්ව පේන්න පටන් ගත්තා සර්. එනිසා ඔබේ ආලෝකය අඩු වෙන්න එපා. ඔබේ ආලෝකය අඩු කරන්න එපා. ඔබේ කරුණාව, දයාව, ආදරය, දීප්තිය අඩු කරන්න එපා. එක දිගට බැබලෙන්න. හැබැයි එකක් මතක තියාගන්න. ඔබේ ලාම්පුව කාටවත් තරම් යන්න බෑ.
1: හරි.
0: ඒ ආලෝකය තියෙන්නේ ඔබ ගාව. මතක තියාගන්න ඕන කෑල්ලේ එක නෙවෙයි. ලං වෙලා හිටියට කමක් නෑ. ඇතුළට එන්න දෙන්න එපා. ලං වෙලා හිටියට කමක් නෑ නරක මිනිස්සු.
1: හරි.
0: ඇතුළට ඉන්න දෙන්න එපා. ඔබ වරද කරගන්නේ උන් ඇතුළට આવොත්. හැබැයි දැන් මම ප්‍රමාද වැඩි.
1: මම ඇතුළට ඇවිල්ලා.
0: මායාකාරී ස්ත්‍රිය.
1: එකද ගැළපෙන සින්දුව සුලං කෝඩයක මම දැන් ප්ලේ කරන්නේ.
0: මං වර්ගේ වෙලා ඉති හැම එකක් දාන්නේ.
1: මගේ
0: චොයිස් එක. තවද නෞකා එලි නිවිනාරය වගේ එකක් දාන්න තිබ්බා.
1: ඒක ලැන්තරුමක් කියලා දෙනවද?
0: ලැන්තරුමක් ඇතුළේ ඇති ඔක අනිවාර්යෙන්.
1: ඒකට සුලං කෝඩයක් නේ.
2: සුලං කෝඩයක මහා මේඝය.
1: දැන් තේරෙනවයි සින්දුවනේ.
0: අපට අද තේරෙන්නේ නැහැ.

අමාරය බපු මල් කකුල හැටි විතර මල් කකුල මල් කකුල.

0: මට හිතෙනවා අර ජාවාරම් කාර්යයනකට ඒ වගේ තමයි. කොහේ ඉඳන් ආවද ජීවිතේ අවුල් කරලා දාන්න මේ ජාවාරම් කාර්යය?
1: මේසෙම කතා කරන්න එපා. මුලදී එහෙම හිතෙන්නේ නැහැ. මුලදී දේවත්වෙන් දැනෙන්නේ.
0: ආ, මල් කැකුලි කියලා තමයි මුලින් හිතෙන්නේ. අවාරේ පිපි මල් කැකුලි.
1: මේ සින්දුවේ කතාව ඊට වඩා වෙනස් මිස්.
0: හොඳයි. හරි.
1: මං හිතන්නේ මිස්ටර් පැටලිලා තියෙන අම්බානක මේ දේවල්.
0: මං ඒකේ තේරුම.
1: ඔය පේනවද ඔයාට වඩා උස කෙනෙක් ළඟින් ඉන්නව? කවුද?
0: කවුද මේ? කවුද?
1: කවුද කියලා දෙන්න කිව්වේ.
0: මේ සින්දුව සමාන කළා නෙමෙයි.
1: අපිට ගොඩාක් වෙලාවට මේ කැලේ ගහක් නසන්නේ කැලේම තව ගහක්.
0: යා.
1: මේව ලැබුගිනි ගැනනේ කියන්නේ.

0: කැලේ ගස් එකට ඇතිල්ලලා තමයි මුළු කැලේටම ගිනි තියන්.
1: හරි ඔකේ. මම පොරව ගැන අහන්න තේනවා. පොරවත් ඒ වගේ නේ. පොරේ මිටත්
0: ලිවලින්. මොකද මම පොරේ ගේ මොන පොරයක්ද?
1: කුණු පොර. අර මිට
0: නිකන් පොර වෙන්න නැතුව ඉන්නවා. ගස් ගැන කියන්නේ ඒක. පොර.
1: හරි.
0: කැලේ නසන්නේ කැලේම ගහක්. එතන පොර ආවේ කොහෙන්ද? මොන පොරක් ගැනද කියන්නේ?
1: ඒ පොර වෙන්නේ ගස් කපන්නේ පොර වෙන්නේ මිට හදන්න මොනවද ලිවලින්?
0: ඒක වෙන කතාවක්.
1: හරි හරි.
0: පොර වෙ මිට හදන්නේ ගහකින් තමයි. ඒ වුණාට කැලේ තියෙන ගස් එකතු වෙලා පොරව හදන්නේ නැහෙනි. නිකන් මිස් අනේ මිස් මගේ මේ උඩ
1: නරක් නොකර ඉන්නේ. අනේ මම පොඩ්ඩක් ගෙදර ගිහින්
0: පොඩ්ඩක් ගෙදර ගිහින් එන්න එපා.
1: හරි ඉන්න. හරි.
0: රෙස්ට් එකක් ගන්න එපැයි. දැන්.
1: දැන් මොකද්ද කියන්නේ කැලේ මේව නැසන්නේ?
0: අහන්නකෝ.
1: හරි.
0: කැලේම ගහක්. ඒ කියන්නේ මේ දාව අහරංකාරයේ ඉස්සෙල්ලාම වැඩේ මොකද්ද? අපේ පවුල කියන පොඩි කැලේ ගහක් වෙනවා
1: ඉස්සෙල්ලා. හරි.
0: අපේ අයියා වෙනවා. සුදු අයියා බාගෙ විට රත්නේ අයියා වෙනවා. මොන අයියා හරි වෙනවා ඉස්සෙල්ලා.
1: ලොකු අයියා හරි වෙනවා.
0: කාලයක් ඇද්දි හැම වැඩේටම දුවගෙන ඉන්නෙත් ඔය අයියාම තමයි.
1: රයිට්.
0: මේ යක්කුන්ට පුදුම ඉවසීමක් තියෙනවා. ජාවාරංකාරයෝ කියනොන්ට.
1: හරි.
0: මෙයාමගයි. අපි ඔර්සලෙන් බෝට්ටුට යනවා. කවුද යන්නේ? කවුද යන්නේ? කවුද යන්නේ?
1: 1 2 3 කියනකොට නගින්නේ.
0: 1 2 3. ටගල නගින්න ටගල නගින්න. එහෙනම් මිනිස්සු කවුරුත් බෝට්ටුවට නගින්නේ
1: නැහැ. ඕකේ.
0: මෙතන තියෙන ප්‍රොසෙස් එක. ඔස්ට්‍රේලියාව ගැන සුරංගනා කතා තමයි ඉස්සෙල්ලාම ඇහින්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන හැටි මිනිස්සු.
1: හරි.
0: මිනිස්සු ගේමක් ගහන හැටි. ඔස්ට්‍රේලියාවෙත් ඔය කියන තරම් ගේමක් නැහැ හොඳේ. ලස්සන බිල්ඩින් ටිකක් තියෙනවා. හොඳ ට්‍රාන්ස්පෝටේෂන් සිස්ටම් එකක් නැතුව අපිට නෑ තමයි. තියෙනවා. පොදු ප්‍රවාහනය අන්තිම ඉහළයි. ඒත් ඒ රටේ මිනිස්සු තමන්ගේම වාහනවල තමයි වැඩිපුර ගමන් බිමන් යන්නේ. මොකද ඒ වාහන ලාභයි.
1: හරි.
0: මොකද මේ අපේ රටේ වගේ මේ ආණ්ඩුවට සල්ලි හොන ආදායම් මාර්ගයක් නෙමෙයි මේ රටවල වාහන ඉම්පෝට් කරනවා කියන එක.
1: ඒක ප්‍රවාහන මාධ්‍යයක්.
0: ඒක ප්‍රවාහන මාධ්‍යයක්. එහෙම නැත්නම් සල්ලි හම්බ කරන මාධ්‍යයක් නෙමෙයි.
1: හරි.
0: අපේ වගේ රටවල දන්න කාලේ ඉඳලම මේ ආදායම් මාර්ගයක් නේ වාහන ගෙන්නලා දෙනවා කියන එක. ඒ අපේ. ඉතින් එහෙම එකක් තියෙනවා.
1: හරි ඔකේ. එතකොට යන්න හිතෙනවා මේ රට දිහා දැක්කම.
0: නෑ නෑ පොඩ්ඩක් තාම ඉවර නෑ.
1: හරි.
0: හැබැයි ඒ රටේ මීට වඩා ටැක්ස් ගෙවන්න තියෙනවා. ඒ රටේ මීට වඩා මහන්සි වෙන්න තියෙනවා.
1: හරි.
0: දවස් පහමාර භාගයට දවස් හතම වැඩ කරන්න තියෙනවා. ඒරටේ ජීවත් වෙන ජොබ් එකක් නෙමෙයි දෙකක් සමහරට තුනක් කරන්න වෙනවා. ඒ ටික ඔය ජාවාරංකාරිය ඔබට කවදාවත් නොකිය ඉන්න පරිස්සම් වෙනවා. ඒ රටට 3-4 ගමනක් ගියේ හින්දා තමයි මේ ටික ඔක්කොම දන්නේ. සැපට දුක් විඳින මිනිස්සු එහෙ ඉන්නවා.
1: හරි.
0: අපි වෙන දුක විඳලා සැප විඳින්න හදනව නේද? එහෙ සැපට දුක් විඳින මිනිස්සු ඉන්නවා. මේ තමයි ඇත්ත කතාව.
1: හරි.
0: වයින් කරලා අතෑරලා වගේ ජීවත් වෙන්නේ. කාටවත් කවුරුවත් ගැන බලන් වෙලාවක් නැහැ. යාළුවගේ හිතවත් එක්ක ගෙදරට යන්නෙත් එහෙමත් වෙලාවක. හලෝ මචං කොහොමද කියලා ගෙදර ගොඩ වෙන තත්ත්වයක් නැහැ. අඬ ගැහුවත් තරන්නේ කවුරුත් ගෙදරකට යන්නෙත් නැහැ. හලෝ කිව්වොත් තරන්නේ කවුරුත් කතා කරන්නෙත් නැහැ. කෝල් එකක් දීලා කොහොමද මචං පොඩ්ඩක් පාරට වරින් කියලා කතා කරන්නෙත් නැති තරම්. ඒ තමයි රංගිත ජීවිතේ.
1: හරි.
0: සහෝදරෙක් සහෝදරියක් රටේ හිටියත් එච්චර තමයි. ඔය ටික ඔබට කියන්නේ නැහැ. ඔබට කියන්නේ මෙහි තියෙන වාහන ගැන, බිල්ඩින් ගැන සහ එහි තියෙන මොනෝරේල් ගැන, යෝමියෝ ගැන තමයි ඔබට කියන්නේ. නැව්වල යනකොට තියෙන සැප ගැන තමයි ඒගොල්ලෝ කතා
1: කරන්නේ.
0: ඒ කතා කරලා කතා කරලා රට ගැන ඔබ කියවන තත්ත්වයට ආවට පස්සේ ඔබට කියනවා නරක දෙහි ගියොත් කියලා. එතකොට එයා ලොකු අයියා වෙලා ඉවරයි.
1: හරි.
0: එයා හැමදාම බත් කන ගමන්, ප්ලේන්ටිය ගෙදරට ඇවිල්ලා ගහන ගමන්, හවසට එන ගමන් නිකන් පොඩි උන්ට ලොසින්ජර් ටිකක් අරන් එන ගමන් ඕවා තමයි කියන්නේ. ඕස්ට්‍රේලියාව ගැන ලස්සන කතා. හාන්ස් ඇන්ඩර්සන් ක්‍රිස්ටියන්ගේ වගේ ලස්සන සුරංගනා කතා.
1: හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්.
0: කවුරු හරි කමන්නේ. එකම මිනිහන ඔය හොඳට දන්නේ.
1: Yes.
0: ඕවල්ලන්න තමයි මෙයා ඉන්නේ. මෙයා දන්නේ ඕස්ට්‍රේලියාව රවුන්ද දිගද කියලා කියන්න දන්නේ නැහැ. සිටියේ මේ දකපු එකක් විතරයි.
1: මම ගිහිල්ලා නැහැ ඉතින්
0: ඕස්ට්‍රේලියාව. යන්නත් දන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට තියෙන උපරිම ගොබ් බෝට්ටුවේ තමයි.
1: නෑ නෑ මම යන්නේ නැහැ ලොවෙත්. මම නම් අල්ලන්න බෑ.
0: මේ කතා කියද්දි ආස හිතෙනවා.
1: ආ.
0: එහෙම ආසක රට ගිය මිනිස්සු අපේ යාළුවොත්
1: ඉන්නවා.
0: ඔය මිඩ්ල් ඉස්ට් එහෙම ගිහිල්ලා තියෙනවා. දැන් මේ මිනිස්සු දන්නා මිඩ්ල් ඉස්ට් ගියාම ඔය ඔක්කොම තියෙනවා තමයි. ඒ වුණාට අපි දුක් විඳින්න ඕන කියලා මේ මිනිස්සු ඉගෙන ගන්නවා. අඩුපාඩු මෙහෙ රස්සාවල් හරි තියෙනවා. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහලා රස්සාවක් හොයාගන්න බෑ. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහිල්ලා අපිට ડોකියුමන්ටේෂන් නැතුව ඔබට බිස්නස් කරන්න බෑ.
1: හරි.
0: ඔබට කිසිම දෙයක් ලීගලි කරන්න බෑ. ඔබට එහෙ රටේ ක්‍රෙඩිට් කාඩ් එකක්, ලයිසන් එකක් නැතුව එහෙ ජීවත් වෙන්න බෑ. ලයිසන් එකක් නැහැ කියන්නේ ඔබ අතපය දෙක, අතපය හතරම කඩලා දාලා වගේ තමයි. ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න බෑ කියන්නේ. ડોකියුමන්ටේෂන් නැතුව දෙන්නේ නැහැ. ඉස්සර දුන්නා කියලා කියනවා. දැන් නම් දෙන්නේ නැහැ පුතාලෝ වෙත්. දැන් දන්නවා මේ ඔක්කොම අඬ පාරලා තමයි.

0: තියෙන්නේ මේ හොරෙන් පැන පුන් තමයි කියලා ඔස්ට්‍රේලියාව දන්නවා.
1: හරි.
0: ඒ නිසා මැටි වැඩ කරන්න එපා. ඔය සුදු අයියලා ලොකු අයියලා ඔය බෝට්ටුවෙන් අන්තිමට ඔස්ට්‍රේලියාව යන ගමන ඔළුවට දාන තැනදිම කනට දෙයක් ගහලා එළවල දාන්න.
1: ඒක හරි.
0: තේරුණා නේද?
1: තේරුණා තේරුණා.
0: නැත්තම් ඔබට හැමදාම මගේ අමල් විසෝ සින්දු කිකි ඉන්න වෙනවා. නේද? ඒක නම් කියන්නේ ඔය පිටරටින් ආපු මිනිස්සු වෙනවා කියලා.
1: හරි.
0: දරු පවුලක් අනාථ වුණාම පිටරටින් සුද්ධ වෙන්න ඕනේ නැහැ.
1: ඔව් නේ. ඒ වගේ රිස්ක් එක
0: වටේ පිටේ ඉන්නේ කාලත් ඒ වගේ තමයි. ඒ නිසා ඒ චාන්ස් ගන්න එපා.
1: හරි.
0: ඇත්තටම සමහර වෙලාවට කෑල්ලක් තියෙනවා. ලුණුයි බතුයි පොල් සම්බුල ඩිංගක් එක කාලා ඉන්න එකෙත් පොඩි සැපක් තියෙනවා. ඔය කණ්ඩ සිද්ධ වෙන කට්ටට වඩා. ඔය මහ මොහොත වැද්දේ අල්ලන පොරේ ඔබට දන්නේ නැහැ. ඒක එක හුරු නෑ. අපේ කාටවත් එක හුරු නෑ. මේ සැප පහසුකම් සහිතව යන ගමන නෙමෙයි. ටයිටැනික් වගේ බෝට් එකේ ඩෙක් එක උඩ තියාගෙන අත් දෙක දෙපැත්තට දාගෙන හේයි හොයි ගාලේ යන ගමනකුත් නෙමෙයි. බෝට් එක යටිපතුලේ නිකන් ඔබවත් නිකන් ජාවා ආරමට ගෙන යන කුඩු වගේ හංගගෙන යනවා ඔබව. ගිහිල්ලා මගදී අතාරිනවා. පුළුවන් මිනිස්සු පීන ගන්නවා.
1: හරි.
0: ඒ ඔක්කොම ගිහිල්ලා ඉතින් අහු වෙනවා. බැරි මිනිස්සු ගිලිනවා. සමහර මිනිස්සු මැරෙනවා. මේ තමයි ඔස්ට්‍රේලියාවේ බෝට් එක යන ලස්සන කතාව. ඒකේ දර්ශන පෙළක්.
1: ඒක ඇත්ත කතාවක්.
0: ඒකට ඔබ ආසනම් මෙතන ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ලා නැහැ. අපි කිව්ව ඇත්ත කතාව. ඔස්ට්‍රේලියාව රජය සිංහලෙන් කියලා තියෙනවා ඉංග්‍රීසියෙන් බැරි තැන ඔස්ට්‍රේලියාවට බෝට් එකෙන් ඉන්න එපයි කියලා. මේ පණිවිඩය කියන්නේ වියදම් කරන්න ඔස්ට්‍රේලියානු රජය මේ ලංකාවේ ඉන්න ආයතනත් එක්ක එකතු වෙලා.
1: Yes yes.
0: ඒ නිසා
1: මෝඩ වැඩ කරන්න එපා. ඔකේ.
0: පේනවනේ වියදම් කළා කියනවා එන්න එපයි කියලා. ඉතින් හිතන්නකෝ මේකේ ග්‍රැවිටි එක.
1: ඒක හරි. දැන් හිතන්නකෝ දැන් ඔය වගේ ජාවාරම් කාර්යයකට දෙන්න සල්ලි ගොඩාක් ඔබ එකතු කරනවනේ කොහෙන් කොහෙන් හරි. ඉතින් ලක්ෂ 5ක් විතර එකතු කරගන්න පුළුවන් නම් නියම වැඩක් තියෙනවනේ. කමර්ෂල් බැංක් එකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න 11%ක් දක්වා ලොකු පොලියක් ගන්න පුළුවන්. දවස් 100, 200, 300, 400, 500. 500ට වගේ දැම්මනම් ඉහළම පොලිය ගන්න ඔයගලන්ට අවස්ථාව තියෙනවා. මං කියන්නේ ක්‍රම සහ විදි තියෙනවා. අපි try කරන්න නෑනේ සමහර දේවල්.
0: සමහරවිට 111ක පොලියක මොනවද හම්බෙන්නේ කියලා තේරෙන්නේ නැතුව ඇති.
1: ආ maybe. ආ okay.
0: ලක්ෂ 5ක් දැම්මාම කාලේ පිරෙනකොට අතට කීයක් හම්බෙනවද කියලා අහන්න. වෙන මොකක් හරි කරලා ඒ ගන්න හම්බ කරන්න පුළුවන් විදිහක් තියෙනවද බලන්න.
1: හරි.
0: නැත්තම් ඒ සල්ලිය දාන්න. මේ කමර්ෂල් බැංකුවට කතා කරලා මේ කෝල් එකක් දීලා අහගන්න පුළුවන් ඒව යන්න ඕනෙත් නෑ ඇත්තටම.
1: කෝල් කරන අපි නම්බර් එකක් දෙන්නම් 13:16.
0: කෝල් එකක් දීලා අහගන්න. තකහනිය යන්න ඕනේ නෑ. ළඟ තියෙන ගාන කියන්න. බැංකුවේ කොච්චර කල් තියන්න පුළුවන් දවස් 100ක් 200ක් 300ක් 500ක්. ඉතින් ඒක ඔබ දැනගන්න
1: ඕනේ.
0: එතන ඇහුවාම මේ ගාන දෙන්නේ සල්ලි කීයක් අතේ තියෙනවද දවස් කීයකට ඒ සල්ලි වලට අත තියන්න නැතුව බැංකුවේ තියලා තියන්න පුළුවන්ද කියන එක ඔබ ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ.
1: හරි.
0: උපරිම දවස් 500 තමයි. ආන්නේ දවස් ගානයි අතේ තියෙන ගානයි කියන්න හරියටම කල් පිරෙනකොට ඔබ දාන ක්‍රමය අනුව 111ක් හම්බෙන්නේ ඊට වඩා හම්බෙනවද ඒ කාලේ වෙනකොට ඔබට කීයක් අතර සම්පූර්ණ මුදල හම්බෙනවද ඒකේ වැඩිපුර කීයක් ඔබට තිබ්බද කියන එක ටක්කෙටම ගණන් හදලා කියන කමර්ෂල් බැංකුවට පුළුවන්.
1: 13:16ට
0: කෝල් එකක් දෙන්න. අද කෝල් එකක් දෙන්න. අද කෝල් එකක් දීලා අහලා තියාගන්න. සිතුවිල්ලෙන් පස්සේ විතරේ රකින්න ඕන කරන උෂ්ණත්වය ඉස්සලා දෙන්න ඕනේ.
1: හරි.
0: ඉතින් ටොක් ගාලා පැටිය එළියට එනවා.
1: හරි. 7:48.

0: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011-5411-411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 011-2-123-123.
2: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එක්කම warranty එකක් දෙන්නේ Alumix.
3: ඇලුමිනියම් ඕන තරම්. Alumix නම් ඉස්තර.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර

0: සඳහා 0115 715 555 අමතන්න.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV
4: ලිසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්න නැත්තේ?
5: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
6: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
7: දැන් මාම තන්න
8: 0112200.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: අව මොනවද ඔබට ලංකා ටයිල්ස් ගැන දැනගන්න ඕනි? අලුත් අලුත් ට්‍රෙන්ඩ්ස් හැමදාම අපිට හඳුන්වලා දෙන කට්ටිය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ක්වොලිටි එක ඉස්තරම්. හරිද? ඊළඟට අපි විෂන් කෙයා ගැන මතක් කරන්න ඕනි. ඔබේ ඇස් පරීක්ෂාව සඳහා යා යුතු තැන තමයි විෂන් කෙයා. විෂන් කෙයා මේක හැමතිස්සෙම මතක් කරනවා. හේතුව අවුරුද්දකට දෙපාරක්වත් අඩුම ධර්ම තමන්ගේ ඇස් පරීක්ෂාව සිද්ධ කරගන්න ඕනි. ඉතින් පහුගිය දවස්වල අම්මලා තාත්තලා එක්කගෙන යන්න එක ගැන අපි පොඩි ඕගලම්ව පොඩකට පුෂ් කළා ඕගලම්ව. ඒ වගේම ඔබේ ඇස්වල ගැටලුවක් තිබ්බත් පොඩක් ඇස් දෙක චෙක් කරගන්න විෂන් කෑයකට යන්න. ඊළඟට අපි කාගීල්ස් ෆුඩ් සිටි වලින් ඔගලන්ට ඉලෙක්ට්‍රික් කාය එකක් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා අදත් කතා කරන. ප්‍රයිම් ගරුප් එකේ කලම්බෝ 9 වල තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන විස්තර කියන්නත් ඕනේ. ඊට පස්සේ බජාජ් ප්ලැටිනා හැඩකාර වැඩකාරයා ගැනත් විශේෂෙන් කතා කරන්න ඕනේ. ඒකේ පර්ෆෝමන්ස් වගේ මේකේ ලුක් එකත් ආයි තින්ක් CORA කෝර. හරිද? ඊළඟට පොල්තල් ගන්නකොට ඔබ මොන මොන දේවල් ගැනද සැලකිලිමත්? අපිට ඒ ගැන ලොකු දේවල් ටිකක් ඔබට කියලා දෙන්න තියෙනවා. ඇත්තටම මාව ගත්තත් මම පොල්තෙල් අරගෙන තියෙන්නේ හරි ක්‍රමයට නෙමෙයි. ඉතින් ඒ නිසා කොකෝ ෆ්‍රයි එක එකතු වෙලා අපි ඔයගලන්ට කියනවා නියම පොල්තෙල් එකක් තෝරගන්න විදිය. සහ එහෙම නියම පොල්තෙල් එකක් තෝරගත්තොත් ඒව ඔක්කොම ඇඟ ඇතුළටනේ අපි දාගන්නේනේ. ඉතින් අපේ ශරීර සෞඛ්‍ය සම්බන්ධ කාරණා මේවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. නිකම්ම නිකන් ඔහේ ගිහලා පොල්තෙල් එකක් අරගෙන එන්නේ නැතුව, නැත්නම් අර බූලියන් එකපාර තෙල් එකක් දාගෙන එන්නේ නැතුව හිතන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන අපව දැනුවත් කරනවා අද දවසෙත් කොකෝ ෆ්‍රයි, රයිට්? ඊළඟට සිංග එකේ අපි රෙෆ්‍රිජරේටර් ගැන කතා කරමු. අලුත්ම ෆ්‍රිජ් එක ගැන සහ ඕනර් ෆෝන්ස් ගැන, මේ දෙකම සහ තියෙන ඉලෙක්ට්‍රොනික අයිටම්ස් හැම එකක්ම වගේ ඔගලන්ට සිංග එකෙන් ගෙවන්න ගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. තව මොනවාද? රෝස කහට. මේ දැන් දන්නවනේ තේකක් හදාගන්න කොච්චර වෙලා තේකොළ තැම්බෙන්න ඕනිද කියන එක. මොකද අපිට ඒ ගැන හරි අවබෝධයක් තිබෙන්නේ නැහැ. සමහර කට්ටිය ගොඩාක් වෙලා තියෙනවා තැම්බෙන්න කියලා. ඒක හරියන ක්‍රමයකුත් නෙමෙයි. සමහර කයි නිකන් දැම්ම ගත්තා. කහට ටික තේකොළ ටික දැම්ම ගත්තා. ඒක හරියන ක්‍රමයකුත් නෙමෙයි. රෝස කහට අපිට කියලා දෙනවා හරියටම විනාඩි 2ක් තේකොළ තැම්බෙන්න ඕනි උණු වතුරේ. ඊට පස්සේ තමයි රසම රස තේ එකක් ඔබට හදාගන්න පුළුවන් වෙන්නේ. රෝස කහට පාවිච්චි කරලා බලන්න. විනාඩි 2ක් උණු වතුරේ තැම්බලා අරගන්න. ඔබ ආස වෙයි අනිවාර්යෙන්ම ඒ තේ එක ඔබේ ජීවිතේ ඔබ බිව්ව රසම තේ එක. ආයේ කිසිම සැකයක් නැහැ. ට්‍රයි එකක් දීලා බලන්න කියලා මතක් කරනවා. LOLC ෆයිනෑන්ස් ගැන අද දවසේ අපි කතා කරන්න ලෑස්ති. ඉතින් වාහනයක් ගන්නකොට නැත්තම් ඔබේ මොන හරි රත්තරම් බඩුවක් ආශ්‍රිත මොන හරි දන්නවනේ ඒවා තියලා අපිට සල්ලි ගන්න හැම පුළන්නේ. ඒ වැඩකදී හැම දෙයකදීම අපිත් එක්ක ඉන්න අපේ ආදරණීය හිතවතා තමයි LOLC ෆයිනෑන්ස් කියලා කියන්නේ. හච් 15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. NLB ලොතරැයි ගැන මතක් කරන්න ඕනි. ඒ වගේම බජාජ් අලුත්ම ත්‍රීවිල් එක ගැන කියන්න ඕනි. බජාජ් අලුත්ම ත්‍රීවිල් එක 236 CC එන්ජින් එකක් තියෙන සුපිරි වැඩකාරයෙක්. 7:50.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
3: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිද? ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක

වැටහුණනේ ද කමර්ශල් බෑන්ක් එකේ ලක්ෂ පහක් හරි ඊට වැඩියෙන් හරි දාලා ඉහළම පොලියක් ගන්න ඕගල අවස්ථාව තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. 13.16 නම්බර් එකට කතා කරන කමර්ෂල් බෑන්ක් එකට අපි ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා කියන එක එක එක ආකාරයෙන් දැන් ඔබට කියලා තියෙන. කොහොමනත් අවසාන වැඩේ තමයි, අවසාන කෑල්ල තමයි ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න බෑ, ඔබව අල්ලනවා. රයිට්. ඊළඟට අපි කතා කරන්න ඕනි තව වැලන්ටිනෝ මෙට්‍රස් ගැන කතා කරන්න ඕනේ. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එක ගැන කතා කරන්න ඕනේ. ලස්සනට නිදාගෙන ලස්සනට ඇහැරෙන්න, හරිද? ඉතින් ඒකට සුපිරිම සුපිරි මෙට්‍රස් එකක් ඔබට තියෙන්න ඕනේ. එහෙම මෙට්‍රස් එකක් තමයි වැලන්ටිනෝ ඉටලි කියලා කියන්නේ. තව මොනවාද අපි අද කතා කරන බර්ගර් කින් ගැන කතා කරන්න ඕනි, සහ පැල්වත්ත කිරි අපේ කිරිසන් නාමයයි, ඒක ගැන මතක් කරන්න ඕනි. ඔගලන්ට කිරි වගේම පැල්වත්තවල තව ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. පහුගිය දවස් ටිකේම අපි බටර් ගැන තමයි කතා කරේ, ඒ ගැනත් විස්තර කියන්න. ඇලුමික්ස් ඒක විශේෂයි. හේතුව තමයි ඇලුමිනියම් සම්බන්ධයෙන් ඔබ මොකක් හරි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩක් පටන් ගන්න යනවා නම් ඇලුමික්ස් දාලා ඒ වැඩේ කරගන්න ඔබ හිතුවා කියලා කියන්නේ එක සුපිරි. මොකද ආපහු ප්‍රශ්නවලට මූණ දෙන්න නැහැ. ඇලුමිනියම් වගේ ප්‍රොඩක්ට් මොන හරි එකක් දාලා අපි හදනවා කියලා කියන්නේ ආයෙවක් හදලා ගලවලා ආයෙ ඒකේ මොකක් හරි අවුලක් වුණොත් ආයෙ අලුතින් දාන්න, ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. කරන එක සැරේම කරලා ඉවර කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි ඩිස්කවුන්ට් පස්සේ යන්නේ නැතුව හොඳ ක්වලිටි ප්‍රොඩක්ට් එකක් ඔබේ වැඩේට ගන්න කියලා අපි මෙච්චර මතක් කරන්නේ. එහෙම ක්වලිටි ප්‍රොඩක්ට් එකක් ගැරන්ටි එකත් එක්ක වාරන්ටි එකක් හම්බෙන සුපිරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා. යස්, ඒ තමයි ඇලුමික්ස්. වෙලාව උදේ 7:54. 98.4

0: අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ විත්හසා
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
1: Hi Hasa, good morning.
4: Good morning, Ascharya. අදත් තවත් වැසි දිනයක් නේද? වැසි මැදින් අපි ඇවිල්ලා තියෙන පත්‍ර ටික අරගෙන මම ඉක්මනට පත්‍රවල තියෙන විස්තරය කියන්නම්. CDB රන් අය අපිට අදත් සාදර අනුග්‍රහය දක්වනවා පත්‍රවල විස්තර අරගෙන එන්න. CDB රන් අය රත්තරන් අය දිස්තරම්ම තැන. දැන් මේ දවස්වල අඩුම පොලියකට ඉහළම අත්තිකාරමක් දෙනවට අමතරව ඔබේ ජල බිලට ඔබේ විදුලි බිලට ඔබේ දුරකථන බිලට රන් සහනයක් ලබා දෙන්නත් සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබේ හදිසි මුදල් අවශ්‍යතාවය වෙනුවෙන් රත්තරන් ටික අරගෙන යන්න CDB එකකට වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0111738388 අපි මේ දවස් ටිකේ කතා කරනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්වා බෙදා හරින බයික් වාහන මාදිලි පිළිබඳව. බයික් X55 එක මේ දවස්වල ඔන්න නිකම් පාර්ට බහැලා බැලුවොත් වාහන 1500කට ආසන්න ප්‍රමාණයක් පාරේ දකින්න පුළුවන් මේ වාහන X55 එක දැක්කම ලස්සනයි. ඉතින් අද අපි මේ කියන්න හදන්නේ X55 එකේ ප්‍රීමියම් ඩිසයින් එක ගැන. දැක්කම නිකන් ඇහැ ඇදලා ගන්න මොඩර්න් SUV එකක් තමයි බයික් X55 කියලා කියන්නේ. මේකේ මේ ඔය දැන් මේ දවස්වල එන අලුත් වාහන මොඩල් වල තියෙන මේ අමුතු ෆීචර් එකක් තමයි මේ දොරේ හැන්ඩල් එක හොයාගන්න බෑනේ. එහෙනම් හංගලා තියෙන එච්චර ස්ලීක් ඩිසයින් එකක් මේක පැනොරමික් සන්රූෆ් එකක් එක්ක තමයි මේ වාහනේ එන්නේ. LED ලයිට් සිස්ටම් එක ඇත්තටම ඇහැට ප්‍රිය හරිම නූතනත්වයට ගැලපෙන ඩිසයින් එකකින් ඒකත් තියෙනවා. ඒ විතර නෙමෙයි මේ වාහනේ පාර්ට් දැම්මහම හරිම කියන්නේ ස්පෝටි ලුක් එකක් තියෙන වාහනයක්. ඉතින් ඒ විදිහේ වාහනයකට කැමති කෙනෙකුට ඇහැ ගන්නම බැරි වාහනයක් තමයි බයික් X55 කියලා කියන්නේ. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් තමයි ගෙන්වා බෙදා හරින්නේ. වැඩි විස්තර දැනගන්න ටෙස්ට් ඩ්‍රයිව් එකකට වෙලාව වෙන් කරගන්න කතා කරන්න 0111 4700 678 සතිය දවස් 7ේම මේ වාහනේ ඔයාලට බලන්න ටෙස්ට් රන් යන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. මං එන්නම් පත්‍රවලට

0: කදීප පත්තරේ මං ඉස්සල්ලාම ගන්නවා අතට.
1: හරි.
0: එක දවසට අලුතින් 1069ක් ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි. කොළඹ ගම්පහ මාතර රෝහල්වල ඇඳන් ඉඩ නෑ. මරණ 28යි, පහක්ම දරුවෝ. මරණ ගණන ඉහළ යාමේත් අවදානමක්. ඩෙංගු මර්ධනයේ තවත් විශේෂ දින තුනක් අවදානම්. MHO MOH කලාප සමාවෙන්න අවදානම්. MOH කලාප 112ක් හඳුනාගෙන වැඩිම ව්‍යාප්තිය මහරගම. රට පුරා ඉතා තදින් පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් දින ගණනාවක් තිස්සේ ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ. රෝගීන් සංඛ්‍යාව මෙලෙස සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාව මේ වන විටත් ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවා කියලා තමයි තම අවධානම් තත්ත්වයකට ඇවිල්ලා තිනවා. ඩෙංගු අධිවසංගත තත්ත්වයකට අපි කිට්ටුයි කියලා තමයි මේ සම්බන්ධයෙන් විශේෂඥයන් අදහස් දක්වන්නේ. ඉතින් ජනතාව හැටියට අපිට ඇත්තටම අපිට කරන්න අපිට තමයි වැඩේ කරන්න පුළුවන්. හරිම පුංචි වැඩක් කරන්න තියෙන මම හිතන්නේ දැන් ඒක කරන්න ඕන වෙලාවල් පහු වෙලාද මන්ද. ඒත් දැනුත් අපිට කරන්න තියෙන එක තමයි අපේ පරිශ්‍රය පිරිසිදුව තබා ගන්න එක. මදුරු කීටයන් බෝ වෙන ස්ථාන පුළුවන් තරම් විනාශ කරලා පිරිසිදුව පිළිවෙලට ඔබේ පරිශ්‍රය තියාගන්න උත්සාහ කරන්න. මේ ඩෙංගු වසංගතයෙන් නිදෙන්න පුළුවන් මගක් හැටියට තියෙන්නේ ඒක තමයි. අරුණ පත්‍රයට මං ඊළඟට එනවා. දිනකට ලක්ෂයකට වැඩියෙන් බඩු වික්කොත් වැට් බදු අදී සමාජ ආරක්ෂණ බද්දත් එකතු වේ. දෛනික පිරිවැටුම, ඒ කියන්නේ විකුණන භාණ්ඩවල හෝ සේවාවල සම්පූර්ණ වටිනාකම දෛනිකව ගණනය කළාම ඒක රුපියල් ලක්ෂය ඉක්මවනවා නම් එහෙම සෑම වෙළඳ ආයතනයක්ම සේවා සපයන ආයතනයක්ම එළඹෙන ජූලි මාස පළමුවැනිදා සිට වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා. මේක මේ කලින් ආපු තීරණයක්, දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මීට කලින් තිබුණේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60කට අධික අයට තමයි වැට් සඳහා රෙජිස්ටර් වීමට නියම වෙලා තිබුණේ. දැන් වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 36ක් නම් ඔන්න ඔබ වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. දිනකට රුපියල් ලක්ෂයක පිරිවැටුමක් තියෙනවා නම් ඔබේ භාණ්ඩ හා සේවා විකිණීමෙන් ඔබ වැට් සඳහා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට අමතරව අරුණ පත්‍රයේ මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා. ස්පා ලඳුන් වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරලා පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්. තලවතුකුඩ ප්‍රදේශයේදී පසුගියදා තෙරපිවරියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය තුලදී වීඩියෝගත කර ඇති බවත් ඒවා අනන්‍යතාව හෙළිවන පරිදි මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතු බවත් පවසමින් ජාත්‍යන්තර මානව හිමිකම් නීති සංගමය සහ ලංකා ස්පා සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. පොලිසිය විසින් කළ මෙම ක්‍රියාව මගින් කාන්තාවන් දිවිනසා ගැනීමේ ප්‍රවණතාවක් ඇතිව තිබෙන බවත් පොලිසිය විසින් අනීති කන්දමින් කටයුතු කර ඇති බවත් එම පැමිණිලි මගින් අවධාරණය කර ඇත. ඇත්තටම මේ පොලිසිය අනේ මන් දන්නේ අපි බොහෝ අවස්ථාවල දකිනවා එක්ක පොලිසිය දන්නේ නැහැ මාධ්‍යයට ලබා දිය යුතු තොරතුරු මොනවද, මාධ්‍යයට ලබා දිය යුතු නැති තොරතුරු මොනවද කියලා. එක්ක මාධ්‍ය දන්නේ නැහැ පොලිසියෙන් ලබාගෙන ප්‍රසිද්ධ කළ යුතු තොරතුරු මොනවද, ප්‍රසිද්ධ නොකළ යුතු තොරතුරු මොනවද කියලා. ඉතාම නරක විදිහට මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන විදිහට පොලිසිය විසින් මාධ්‍යයට තොරතුරු ලබා දෙනවා අපි අනන්තවත් දැකලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කවුරු හරි අඩියේ ඉස්සරහට තියලා මේ ඒ කරන වැඩේ අභියෝගයට ලක් කළ යුතුමයි. ඉතින් ඇත්තටම මේ පොලිසියට එරෙහිව මේ ස්පා සංගමයේ විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කිරීම ඉතාම සාධනීයයි කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද කවුරු හරි කෙනෙක් මොකක් හරි දෙයකට සැක පිට අත්අඩංගුවට ගැනීමක් හෝ ඒ වගේ අවස්ථාවක එයාගේ පෞද්ගලික අනන්‍යතාවය හෙළිවන පරිදි ඒ මිනිසුන්ට රටට ලෝකෙට මුහුණ දෙන්න බැරි වෙන ආකාරයට පොලිසිය මාධ්‍යයට තොරතුරු ලබා දෙනවා. අනිත් එක තමයි මාධ්‍යයට පොලිසියෙන් තොරතුරු එන හරි මාර්ගයක් අපිට පේන්න නෑ තියෙනවා කියලා. ඒ කියන්නේ කවුරුහරි හිතවත් මාධ්‍යවේදී කවුරුහරි පොලිසිය නිලධාරියෙකුට කතා කළාම ඒ ඕන පොලිසියක දින මොනවා හරි තොරතුරු ටිකක් ඒ මාධ්‍යවේදීන්ට දෙනවා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. ඒක ඉතාම අපිළිවෙලයි. ඉතින් පොලිසියෙන් තොරතුරු මාධ්‍යයට මුදා හැරීමේ මොකක් හරි හරි වැඩපිළිවෙලක් කොතනින් හරි සකස් වෙනවා නම් ඒක ඉතාම වටිනවා.
1: හිතන්නකො මාර්ග නීතියක් අඩ කරත් ඒක ඒ මොනසෙට බණින එකයි. ඒ ඔක්කොම
0: සේරම ටික වීඩියෝ කරලා පොලිසියෙන් දානවා, පොලිසියේ Facebook පිටුවේ වගේව දානවා. එහෙම කිසිම මේ අනිත් මිනිස්සුන්ගේ අනන්‍යතාවය පිළිබඳව ඒ අයගේ තොරතුරු වල ආරක්ෂාව පිළිබඳ කිසිම වගකීමක් පොලිසියට තියෙන බවක් නක් පේන්න නැහැ. එහෙම පේන්නම නැහැ. මං එනවා අරුණ පත්‍රේ කාටූන් එකට, හසන්ත විජේනායකගේ හුරේරා කාටූන් එක. ආසන පටි නැති වාහනවලට මාස 3ක සහන කාලයක් දීලා කොහොම අනිත් එක කරගෙන ඊට පස්සේ තව මාස 3ක් දෙනවා. මොකද එහෙම තමයි මෙච්චර දවස් මේ වැඩේ කෙරීගෙන ආවේ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි මේ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථවල ගමන් කරන මගීන්ට පවා ආසන පටි පැලඳීම අනිවාර්ය වුණේ. හැබැයි අනිවාර්ය කරලා බස්වල ආසන පටි නැහැ නේද? එහෙනම් හයි කරගන්න අපි මාස 3ක කාලයක් දෙනවා කියලා දෙනවා. ආයි නීතිය ක්‍රියාත්මක කරනකොට ආයි නැහැ. ආයි මාස 3ක් දෙනවා. එහෙම එහෙම ඇවිල්ලා දැන් මං හිතන්නේ නීතිය පනවලා මාස 10ක් විතර ගත වෙලා තිනවා. තාමත් මේ බස් රථවල ආසන පටි නැත්තේ ඇයි කියන එක මං හිතන්නේ තව දුරටත් නම් ඒකට කාලය දෙන්න අවශ්‍ය නැහැ. දැන් මාස 10ක් විතර ආසන පටි හයි කරගන්න මාස 3 දීලා තිනවා. දැන් තව මාස 3ක් දීලා තිනවා. මන් දන්නේ මේක කෙරෙන්න දෝනේ කෙරෙන්න නැති වෙන්නද දන්නේ නැහැ.
1: ඕනේ
0: මේ නිවුස් එකක් හැටියට තව අවුරුදු කීයක් අපිට මේ නිවුස් එක කියන්න වෙයිද කියලා අපි බලමු.
1: හරි.
0: දිනමින පත්‍රයට මං එනවා. කෑගල්ලේ මොළගොඩ අනතුරු වැලක් බස් රථයක් වැරදි මන් තීරුවේ ඇවිත් වාහන 7ක් කැටිලා කතක් මරුට 12කට තුවාලයි. මදරිය දුරාව අත්අඩංගුවට අරගෙන තිනවා. ඉතාලම ලස්සනට වාහනේ එලවල තියෙන බව තමයි පේන්න තියෙන. වාහන 7ක මේ එකම බස් රථය හැප්පිලා තියෙන බව තමයි අද හැම පුවත්පතකම මේ ප්‍රවෘත්තිය ප්‍රධාන පුවතක් හැටියට වාර්තා කරලා තිනවා. හැමතැනම වාර්තා වෙලා තියෙන්නේ ඔය ආකාරයට තමයි. ඔය අතරේ රක්වානේ විහාරයකදී අලියෙක් පහර දී ඇද්ගොව්වා සහ සහායකයා මරුට කියලා පුවතක ඒ ප්‍රවෘත්තියත් අද හැම පත්තරයකම වගේ වාර්තා වෙලා තිබුණා. පෙරහැරකට ගෙනාපු අලියෙක් අලි බාසුන්හැට සහ බාසුන්හැ ගෝලයා කියන දෙන්නටම ඒ අලිය පහර දීලා දෙන්නම මිය ගිහිල්ලා තියෙන බව වාර්තා වෙනවා. අලි ගැන කිව්වහම එජාපේ සමග එකතු වෙන්නේ තනතුරු උන්වාදයෙන් නෙවෙයි කියලා සජිත් ප්‍රේමදාස කිව්ව බවත් දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. මන් දන්නේ එජාපේ සමග එකතු කොහේ තියෙන තනතුරක් බෙදා ගන්න දෙගොල්ලෝ නේද? එජාපේයි සජබේ මේ වෙලාවේ එකතු මොකුත් තනතුරු මොකුත් නැහැනේ. පක්ෂ නායකකම් අරවම ඒගොල්ලෝම හදාගත්තේ වරුණාම වෙන මොකුත් තරතුරු කාටවත් දැන්නේ මොකද්ද බෙදා ගන්න තියෙන්නේ. කොහමහරි ඒකට නෙවෙයිලු තරතුරු බෙදා ගන්න නෙවෙයිලු ඒගොල්ලෝ එකතු වෙන්නේ මේ.
1: හරි. වැඩ කරමු.
0: වැඩ කරන්න වෙන්නේ නේද? බේරෙන්න එහෙම කේකේව තියනවා ඉතින් බලමුකෝ. එකතු වුණොත් තමයි ඉතින් පුදුමේ. දිවයින පත්‍රයට මං ඊළඟට යනවා. දිවයිනෙත් හෙඩ්ලයින් එක පැය 24ට ලෙඩ්ඩු 1000ක් පණි, ඩෙන්ගු ඉහවහ ගිහින් රෝහල් උතුරයි, දිගටම ගියොත් රෝහල් පද්ධතියම අවදානමේ කියලා වාර්තා වෙනවා. කෑගල්ලේ බොලගොඩ මාර්ගය අනතුර පිම්මේ ආපු බසේ වාහන 7ක ගැටුණා, කතක් මරුට 10කට තුවාල බසේ රියදුරා අත්අඩංගුවට කියලා වාර්තා වෙනවා. ඊට අමතරව ඇමති විජේපාල මන්ත්‍රී දුරේට සුදුසු නෑ කියලා තීන්දුවක් ඉල්ලන අභියාචන පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර දීලා තියෙනවා. මේ පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින් තමයි මේ පෙත්සම ඉදිරිපත් කරන්නේ. ඇමති විජේපාල මන්ත්‍රී දුරය දරන ගමන් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී හැටියට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ රජයේ තනතුරක් දරන අතරේ මන්ත්‍රී දුරයක් දරන්න බෑ කියන එක තමයි ඉදිරිපත් කළ තිබුණේ. දැන් එම පෙත්සමට නීතිමය පදනමක් තියෙන බව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ පෙත්සම සලකා බලන්න ඔන්න තීරණය කරලා තියෙනවා. ඊට අමතරව මේ විදේශීය ප්‍රවෘත්තියක් මං ගන්නවා. බ්‍රිතාන්‍ය අගමැති ස්ටාම දුරය අත්හරි පහුගිය කාලය ඇතුළත ඉල්ලා අස්සුණු සිව්වැනි අගමැතිවරයා හැටියට සටහන් වෙනවා ස්ටාම. බ්‍රිතාන්‍යය එක්සත් රාජධානී හරි අපලයක් තියෙන්නේ. පහුගේ අවුරුදු කීපය ඇතුළේ සෑහෙන අගමැතිවරු මාරු වුණා. එංගලන්ත අගමැති ශ්‍රීමත් කියර් ස්ටාම ඊයේ සිය දුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමා නායකත්වය ලබා දෙන පාලක කම්කරු පක්ෂය තවදුරටත් තමාව නායකයා ලෙස නොපිළිගැනීම හේතුවෙන් හා ඉදිරි මහමැතිවරණයේදී පක්ෂයට නායකත්වය ලබා දීමට තමා නුසුදුසු බව හැඟියාම නිසා මෙම තීරණය ගත් බව ඉල්ලා අස්වූ හිටපු අගමැතිවරයා පවසා තිබේ කියලා. පහුගේ අවුරුදු 10 ඇතුළත මං හිතන්නේ දැන් ඊළඟට පත් කරන අගමැතිවරයා පහුගේ අවුරුදු 10 ඇතුළත පත් වෙන 7 වෙනි අගමැතිවරයා හැටියට තමයි සඳහන් වෙන්නේ. මේ අනේ මන් දන්නේ එහෙම මේ එහෙම තමන්ගු සුදුසුයි කියලා ඉල්ලාස් වෙනවා දන්නේ මේ නේද? කණින් අල්ලලා එළියට ඇදලා දානකම් ඉන්න එපා එල්ලිලා කොහොමද නේද?
1: ඒත් ඉන්න ඕනේ.
0: ඒකනේ එහෙමනේ දේශපාලඥයෝ වුණාම.
1: අපි දැකලා තියෙනේ.
0: අපි දැන් දැකලා තියෙන්නේ එහෙම. අනේ මන් දන්නේ මේ කොහෙන් ආපු දේශපාලඥයෝද කියලා. ඔව තමයි පත්තරවල විස්තර යන්න කලින් මතක් කරන්නම් ඔබ මේ දිනවල කිසියම් ඉදිකිරීමක් නිරත වෙලා ඉන්නවා නම් ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, කාර්යාලයක් වෙන්න පුළුවන්. එතන මොකක් හරි විදිහක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කියන්න ස්විස්ටෙක් එක්ක වැඩේ කරන්න කොටේෂන් එකක් දෙන්න කියලා. ඔයාට ඒ කොටේෂන් එක 076 780 7000 කියන අංකයට වට්ස්ඇප් කරන්න පුළුවන්. ජූලි මාසේ 31 වෙනිදා දක්වා මේ සඳහා කාලය තියෙනවා. ඊට පස්සේ ඔයා වැඩේ කරන් යන්න ඊළඟට ස්විස්ටෙක් එකගේ ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ වැඩේ බලලා රුපියල් $2.5 million දක්වා කෑෂ් බැක් එකක් ලබා දෙන්න ස්විස්ටෙක් කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් වාට අත දිගාරලා වියදම් කරලා වැඩේ කරනවා නම් වාට ප්‍රීමියම් ක්ලාස් එකට යන්න පුළුවන්. ස්විස්ටෙක් ඇලුමිනියම් එහෙම නැත්නම් සුපීරියර් ක්ලාස් එකට යන්න පුළුවන්. ඒකත් ඉතාම විශ්වාසදායි සොලියුෂන් එකක්. ඒ වගේම ඔයා අතේ පොඩි බජට් එක අඩුවෙන් තියාගෙන බජට් එකට සෙට් වෙන විදිහට වැඩේ කරන්න හිතනවා නම් ස්විස්ටෙක් ක්ලාසික් ක්ලාස් එකෙන් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. කොහොම කළත් ඕඩෑම කාලගුණික දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන ස්විස්ටෙක් ඔබට දිගු කල් පවතින නිමාවක් ඔබේ වැඩේට ලබා දෙනවා. ඔන්න ඔයි විස්තර. කීලෙන්න.
1: සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට 100ට.
3: 100ට පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: වෙලාව 8:10.

0: क्या था टॉप स्टोरी
1: කාලුගඟ සහ අත්තනගලු ඔයේ ජලමට්ටම් ඉහළට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ කාලුගඟ සහ අත්තනගලු ඔයේ ජලමට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ කාලුගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී ඇති බවයි. අත්තනගලු ඔයේ ජලමට්ටම ඉහළ යමින් පවතින බවයි ඔහු පැවසුවේ. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුගඟ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. දැන් තවත් දේශීය පුවතක්. දැනට රැඳවුම් භාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් ලද තොරතුරු මත ගාල්ල මීටියගොඩ ප්‍රදේශයේ සංගවා තිබූ ගිනි අවියක් සහ මිලිමීටර 9 වර්ගයේ පතරම් පහක් සොයාගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පසුගිය 19 වෙනිදා මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: නම් අද මට තියෙන ඔයාලට ලස්සනම ලස්සනම ලස්සන කතාවක් කියන්න.
1: ඕකේ.
0: අද අපි මේ කතාව පටන් ගන්නේ ඔය අහලති වියට්නාම් යුද්ධ ගැන. ඇමරිකාවත් එක්ක පටලැවිච්ච. ඇත්තටම මේ ඇමරිකාව තමයි වියට්නාමෙත් එක්ක පටලැවුණේ.
1: හරි ඕකේ. ලස්සන ෆිල්ම් එකක් බල්ලා තිනවා මම ඒක. Tour of Duty කියලා.
0: ඉතින් මේ වියට්නාම් යුද්ධේ දරුණුම කාලවකවානුවක් තිබ්බා.
1: හරි.
0: අතිශය දරුණු කාලවකවානුවක්. ඒ කාලේ හිටියා මුළු ඇමරිකාවෙම ගෞරවයේ දිනාගෙන හිටපු දක්ෂතම ප්‍රහාරක ජෙට් නියමුවෙක්. එයාගේ නම චාලි ප්ලම්බ්. මේ එයාගේ කතාව. එයා සාර්ථක යුද මෙහෙයුම් 74ක ඉතිහාසයක් තියෙන මුළු ඇමරිකානු නාවික හමුදාවෙම ගෞරවයට පාත්‍ර වෙච්ච චරිතයක්. ඒ වුණාට 75 වෙනි මෙහෙයුමේදී චාලිගේ F-4 ජෙට් එකට මිසයිලයක් වදිනවා. ජෙට් එක තප්පරෙන් ගිනි ජාලාවක් වෙනවා.
1: හරි.
0: හැබැයි චාලි එළියට පැන ගන්නවා. පැරෂුට් එක නිසා ජීවිතේ බේරුණාට එයා වියට්නාම් හමුදාවට අහු වෙනවා. හිරගෙවල් වල දහ දුක් විඳිනවා. දවස් 2103 කට පස්සේ නිදහස් වෙලා චාලි ඇමරිකාවට ඇවිල්ලා විශ්‍රාම යනවා. ඒ තමයි කතාවේ පළවෙනි කොටස.
1: හරි.
0: කාලේ ගෙවිලා යනවා. දවසක් චාලියාගේ වයිෆ් එක්ක යනවා රෑ කෑමකට හෝටලයකට. එයාට පේනවා එහා පැත්තේ මේසේ ඉන්න කෙනෙක් තමන් දිහා දිගටම බලාගෙන ඉන්නවා. චාලි ඇහැගහගෙන ඉන්නවා. ටික වෙලාවකින් ඒ මනුස්සයා චාලි ළඟට ආවා. හෙලෝ කැප්ටන් චාලි. ඔව්. සර් වියට්නාම් යුද්ධෙදී ඔයාගේ ජෙට් එකට මිසයිලයක් වැදුණා නේද? ප්ලේන් එක කඩාගෙන වැටුණාට ඔබතුමා බේරුණා. එහෙම නේද? ඒකන මට හරි සතුටුයි. චාලි පුදුම වෙනවා.
1: හරි.
0: චාලි කල්පනා කරනවා මේ කොහෙවත් ඉඳලා ආපු මිනිහෙක් මේ විස්තර ඔක්කොම දන්නේ කොහොමද? ඔබ කොහොමද මේ විස්තර දන්නේ? කොහොමද මේ ඔක්කොම දැනගත්තේ? ඒ මිනිස්සයා hina වෙලා කියනවා. එදා ඔබව බේරපු පැරෂුට් එක නැමුවේ මමයි සර් කියලා. තීරණාත්මක මොහොතේ තමන්ගේ ජීවිතේ බේරපු පැරෂුට් එක නාවපු නිලධාරියාව චාලි ප්ලම්ට පළවෙනි වතාවට හම්බෙනවා. චාලි ලක්ෂ වාරයක් ඒ මනුස්සයාට ස්තුති කරනවා. හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ චාලිට නිින්ද ගියේ නැහැයි කියනවා. චාලි හැමදාම හිතුවලු මට කී වතාවක් මේ මනුස්සයා හම්බ වෙලා තියෙනවද? මම කඳවුරේදි කී වතාවක් මේ මනුස්සයාව පහු කරගෙන ගිහිල්ලා ඇද්ද? එක දවසක ගුඩ් මෝර්නින් කියන වචනවත් මම මේ මනුස්සයාට කියලා නැහැ. මං අද ජීවත් වෙන්නේ මනුස්සයා නිසා. චාලි මිලියන වාරයක් පසුතැවෙන්න ඇති. හැබැයි ඒ පසුතැවිල්ල තමයි පස්සේ කාලෙක චාලිව ලෝක ප්‍රසිද්ධ දේශකෙක් කරන්. චාලිය හැම දේශනයක් ඉවර වෙන තැනදීම මේ කතාව කියනවා. ඒ දේශනේ අවසානයේ චාලි ඕඩියන්ස් එකකින් එක ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? ඔබේ පැරෂුටේ නවන්නේ කවුද කියලා ඔබ දන්නවද කියලා. මේ කතාව ඊට වඩා ගැඹුරුයි. අපේ ජීවිතවල සාර්ථකත්වයේ පිටිපස්සේ අපි අදටත් නොදන්න වීරිය කොච්චර ඉන්න පුළුවන්ද කියලා මේ කතාව අපිට මතක් කරනවා. අපි මේ කතාව එහෙම්ම අරගෙන එනවා ලංකාවේ විදුලි බල සැපයුම කියන මාතෘකාවට. දැනට මම දන්නවා ඔබට මේක කිසි සම්බන්ධයක් තේරෙන්නේ
1: නැහැ. ඕ ඒකනේ.
0: අන්න ඒක තමයි මේකේ බියුටි. දැන් අපේ රටේ විදුලිය පාවිච්චි කරන මිනිස්සු වලට අපි විදුලි බල නිෂ්පාදනය ගැනත් පොඩ්ඩක් හරි දැනගන්න ඕන. අපේ රටේ විදුලි නිෂ්පාදනයෙන් 60%කට විතර වග කියන්නේ පුනර්ජනනීය බලශක්තිය. ඒ කියන්නේ ජල විදුලිය, සුළං බලය, ඉර එළිය, ඊළඟට ගල් අඟුරු, ඊතුරු ටික තාප බලාගාර වලින්. මේම තමයි අපේ රටේ පව ජෙනරේට් කරන්නේ.
1: හරි.
0: දැන් මේ රටේ හැම අවුරුද්දකම එක කාලයකට ජලාශ හිඳෙනවා. එතකොට ජල විදුලිය ආඬනවා. හුළඟ නවතිනවා. හුළං මෝල් ගල් වෙනවා.
1: හරි.
0: වැහි පිට වැහි වහිනවා. සූර්ය පැනල කේන්දරි ගන්නවා. එතකොට ගල් අඟුරු ගැන කතා කරල වැඩක්. ඉතින් එක කාලෙකට ලංකාවේ විදුලි ඉල්ලුම එහෙම්මම තියෙද්දී විදුලි සැපයුම බලාගෙන ඉඳද්දී අඩුවේගෙන යනවා. දැන් මේක මෙහෙම දිගටම ගියොත් ඊළඟට කරන්න තියෙන පොඩි දෙයයි එක්කෝ රටේ මිනිසුන්ට කියලා හරි එක්කො නොකිය හරි රට පුරාම කෑල්ලෙන් කෑල්ල ලයිට් කපාගෙන කපාගෙන යන එක.
1: හරි.
0: ඒක ඇල්ල අපි දන්නවා. ඒ කවුරුත් අපිට කියන්නේ.
1: ඒක අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා.
0: හැබැයි ලයිට් කැපිල්ල ඒ හැටි හොඳ සෙල්ලමක් නෙමෙයි කියලා අද වෙනකොට මේ රටේ ඉන්න පොඩි එකා පවා දන්නවා.
1: අනිවාර්යෙන්.
0: අනික.
1: හහ.
0: ඒ වුණාට ඉතින් කොහොමත් හැම අවුරුද්දෙම මේ අභියෝගය එනවනේ. විදුලි බලය නිපදවන සාමාන්‍ය පළවෙනි පන්තියේ විකල්ප සේරම ෆේල් වෙන්න පටන් ගන්න කාලයක් එනවා. මෙන්න මේ වෙලාවේ කෙරවල පිටියේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකේ තියෙනවා හැමදාම රෑට රතුපාට ලයිට් පත්තු වෙන චිමිනි හයි කරපු කවුරුත් වැඩිය අහලා නැති බලාගාර සංකීර්ණයක්. බලාගාර සංකීර්ණ.
1: හරි.
0: ආන් එකට කෝල් එකක් එනවා. ඔන්න ඔය කාලෙට. මේ කෝල් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ කෝල් එක එන්නේ කවදද? මේ කෝල් එක එන්නේ කොයි වෙලාවටද කියලා. ඒක අනුමාන කරන්නවත් බෑ. ඒක ඒ තරම් හදිසියෙන් එන්නේ. ඒත් මේ කෝල් එක එන්නෙම අකණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක වෙලාවක කියලා ඉන්ඩස්ට්‍රි කියන්නේ හැමෝම දන්නවා.
1: හරි.
0: ඉතින් මේ අමුතු බලාගාරේ වැඩ කරන තරුණ ඉංජිනේරුව අවුරුද්දේ 365 දවස පුරාම පැය 24 පුරා නිදි වරාගෙන මුළු පද්ධතියම ස්ටෑන්ඩ් බයි කරගෙන බලාගෙන ඉන්නවා කවදා හෝ මේ තීරණාත්මක කෝල් එක එයිද කියලා. ඒ කෝල් එකෙන් කියන්නේ එක දෙයයි. අපිට ඔබේ සහාය අවශ්‍යයි. වහාම පද්ධතියට සම්බන්ධ වෙන්න. පැය භාගයක් ඇතුළත මෙගාවොට් 312ක් ජාතික පද්ධතියට එකතු වෙනවා. ඒ නිසා එදා රෑටත් ලයිට් කපන්න අවශ්‍ය නැති වෙනවා. 2025 අවුරුද්ද වෙනකොට ලංකාවේ විදුලි ඉල්ලුම කොච්චරද කියන එක ගණන් හැදුවේ 2016 වගේ කාලෙක. අන්න ඒ කාලේ ඉඳලා කට්ට කාලා කස්තිරන් අල්ලලා 2025 ජුනි මාසේ අද වගේ දවසක අපි ඔය කියපු අමුතු බලාගාරේ ජාතික පද්ධතියට එකතු වෙනවා.
1: හරි.
0: අද වෙනකොට මේ රටට ඒක වාලම් පුරියකට වඩා වටිනවා. ඔය අහලාද ලෝකෙ තියෙන ලොකුම ගුවන් යානවලින් එකක් තමයි Airbus 380 කියන එක. Airbus 380 ජෙට් එන්ජින් 100ක බලය තියෙන තනි යෝධ ජෙට් එන්ජිමකින් දුවන මෙගාවොට් 312ක් ජාතික පද්ධතියට පැය භාගෙන් එකතු කරන්න පුළුවන් මේ නිහඬ බලාගාර යෝධයව අත්තිවාරමේ ඉඳලා හදන්නේ අපේ මිනිස්සු. අපේ තරුණ ඉංජිනේරු.
1: හරි.
0: බලාගාරයට තෝරගන්න බලශක්තිය මොකද්ද? අනාගතයට ගැලපෙන තාක්ෂණය මොකද්ද? බලාගාරය හදන තැන, එකට යන වියදම, පරිසර බලපෑම, ඒකේ ආයෝජනය, උපකරණ, සම්පත් මිලදී ගැනීම, බලාගාරයේ ගොඩනැගීම, අධීක්ෂණය, උපකරණ එකලස් කිරීම, නියාමනය, පරිපාලනය, නඩත්තුව ඔක්කොම කරන්නේ මේ පොළොවේ ඉපදුණු දක්ෂ තරුණ ඉංජිනේරුව. ඔයා දන්නවද අපි ට්‍රාන්ස්ෆෝමර් ගෙන්නන්ඩ ලෝකේ එක එක රටවල් වලට ඩොලර් මිලියන ගාණක් වියදම් කරපු රටක් කාලෙකට කලින්. එහෙම කාලෙක ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් කියලා පුංචි කම්පැනියක් කේනෝ. අපිට පුළුවන් ට්‍රාන්ස්ෆෝමර්ස් හදන්න. අපිට පුළුවන් මේ රටේ ට්‍රාන්ස්ෆෝමර්ස් හදලා දෙන්න. අනේ පුංචිට පටන් ගත්ත LTL නැත්නම් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් කියන කම්පැනිය තමයි අද යෝධ දෙවන්තෙක් වගේ නැගී හිටින මේ කවුරුත් අදටත් හරියට නම නොදන්න බලාගාරය හදන්නේ.
1: ආ ඕකේ.
0: තාමත් නම නොකියපු හරියටම අදට අවුරුද්දක් සම්පූර්ණ කරන මේ අපූර්ව බලාගාරයට නමක් තියෙන්න මෙපැයි.
1: ඒකනේ.
0: ඒ නම තමයි සෝභා දනවි. හරිම ලස්සන නම.
1: සෝභා දනවි.
0: ලයිට් කැපෙන්න හේතු 1000ක් ආවත් හෙටත් ඔබේ ගෙදර ලයිට් පත්තු වෙන්නේ කොහොමද කියලා අදින් පස්සේ ඔබ දන්නවා. ඔබ අද දන්නවා ඔබේ පැරෂුට් එක නමන්නේ කවුද කියලා.
1: Thank you so much.
0: සෝභා දනවි. සුබ සංවත්සරයක් වේවා.

0: ඔබට ආඩම්බරෙන් ඕන තරම් හේතු තියෙනවා මේ පොඩි රට ගැන.
1: ඔව් නේද?
0: ඒ වගේ මිනිස්සු තාමත් මේ රටේ ඉන්නවා කියලා ඕන හැටි ආඩම්බර වෙන්න. ඒක ඔබට තියෙන අයිතියක්.

0: Platina 100 stylish penumai mileage kai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 head of weda karya David Peters Motor Company Private Limited
1: arigiye harima tanata giye inda LOLC ekenne loan ekak gatte maath hariyanna kiyala hari tanata me yannone
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
3: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
4: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
8: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලබි නියෝජිතයන් විදින්.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112800200. NIBM The City University. The place to be.
11: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
12: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
13: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: කොමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
1: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited with him.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
3: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
4: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුමැදි මෙන් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න දිනන්න.

0: ගලොතරයි මණ්ඩලය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: ඒ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බුරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11217000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
8: 98.2 98.7

0: ඇයිඔබදසේ
1: වාගේ කතාවක් වනහරයන්න මම උදේ කතාවෙන් මමම කුල්මත් වෙලා එන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ දක්ෂකම ගැන. අපේ රටේ මිනිස්සුන්ට මොනවනම් කරන්න බැරිද? මම හිතන්නේ අපිට ඔපචුනිටි එකක් ඕනේ.
0: හරි.
1: අපිට ප්‍රාග්ධනය ඕනේ. අපිට ඔපචුනිටි එකක් ඕනේ. අපිට වැඩක් ඕනේ කරන්න. එහෙම දුන්නොත් කරන්න පුළුවන්. දැන් අපිට පේන මේ වැඩක් කරන්න දීපු සල්ලි වේදම් කරන්නෙත් නැති මොකද්ද ඔයක නාඩගමක් යනවනේ. තනිය අමුතු බයක් ගහලා තියෙනවා. හැස් පැස් ගාලා සල්ලි වේදම් කරන්න පොරවල්. වේදම් කරන්නේ නැහනේ.
0: ඒකනේ. මොකද?
1: මට පේනවා ආණ්ඩුවේ ලෙදරින් ගිලා නෝ. ඉතින් ඇයි වේදම් කරේ නැත්තේ? මොකද කරේ නැත්තේ? මොකද? හා?
2: සල්ලි අම්බේ කියලා පොඩ පරක්කුණා. අපි මේ මේ බැකෝ එක දැම්මනේ වෙන වලක් කපන්න.
1: වලක්ම තමයි කපන්නේ නැන්නේ.
0: කාටද?
1: අපිටද කපන්නේ මේ වල? සංවර්ධනේ පමාවන කොහොමත් කාගේ කාගේත් වල කැපේ.
0: ඒක නම් ඇත්ත.
1: ඔව්. කවුරු කැපුවත්.
0: හරි.
1: සමත්යක් හැදෙනම කැපෙනවා ඕක. ඒකත් පතක තියාගෙන කරා නම් හොඳයි. බොහොම හොඳ කඹය දිල්ලක් යන මිත්‍යයන් නම්.
0: පේන්න
1: තියෙනවා. කරන් යන්නකෝ.
0: ඕකේ. දැන් ඔයා කියන්නේ ආඩම්බර වෙන්න ඒ වගේ නේද? අපේ රටේ තව මොනවද තියෙන්නේ කියලා. අපිට ලංකා ටයිල්ස් ගැන ඒ වගේ ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්.
1: පුළුවන්.
0: අපිට ඇලුමෙක්ස් ගැන ඒ වගේ ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්.
1: පුළුවන්.
0: දෙකම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධ කාරණා දෙකක් නිසා අපිට මේ දෙකම ගැන එකට කතා කරන්නත් පුළුවන්.
1: නේද? ඉස්සරහා වෙන නාවලන්න සිකෝට් දොඩම් රසය ඇසේ කැමට ගල්කිසි සිනක් කොම්පැනි විදී දියාපම් බොහොම රසයි.
0: ගල්කිසි සිනක් කියන්නේ මොනවා?
1: සින්නක්කෝ කියන්නේ පුන්නක් කොහෙන්ද වලට වඩ දෙන්න මම ලෑස්ති කරලා තියෙන එකක් ඒකම දෙන්නකෝ කිව්වත් දෙන්න.
0: ආ මම හිතේ මුරුප්පු වගේ જાතියක්.
1: ආ මුරුප්පු වගේ තමයි කනකට. මෙහෙම ඉස්සර තිබිච්ච හැමදේම නම් අපි ගාව නෑ දැන් යවන්න.
0: හරි.
1: මේව ඇපලුත් තිබිච්ච රටවල් පුතා.
0: හ්ම්.
1: සුද්ධ බය වුණ අපි ඇපල් වවාගෙන යනකොට.
0: ආ එහෙමද?
1: ෆංගස් එකක් හදලා විනාශ කරන්නේ.
0: සීරියස්ලි?
1: අපි ලස්සනට ඇපල් හදපු රටක්.
0: ආ ඕකේ.
1: කමක් නැහැ. එකෝ තියෙන දේ යවනවා නැත්තම් මොනවා හරි එකක් ගෙනලා වැලි වැඩිෂන් එකක් කරලා යවනවා. ඇලුමෙක්ස් කියන්නේ අන්න එහෙම එකක්. හ්ම් හ්ම්
0: හ්ම්.
1: ඇලුමිනියම් මේ රටේ අපි කොහෙවත් හරන්නේ නැහැ. ඔනේ පුල්මුඩිය වැලි ටිකක් කරන් මොනවාද එකක් කරනවා. නේද? ඒකෙන් මේක ගොඩ දාන්නත් පුළුවන්
0: කියලා.
1: මේ කවුද කියලා මම මේක අහලා
0: තියෙනවා.
1: මේ අහන්නකෝ.
0: හරි ඕකේ.
1: ඇලුමිනියම් හොඳම ඇලුමිනියම් තියෙන මිඩ්ල් ඊස්ටර්න් කන්ට්‍රීස් වල කියලා අපි අහලා තියෙනවා.
0: Yes.
1: දිනේ ඇලුමිනියම් රම්බ කඳන් වගේ ඇලුමිනියම් මෙහ උරුසන් ඉන්නේ.
0: හරි.
1: අපි මෙහ තාක්ෂණික මෙවලම් හදාගෙන තියෙනවා. එනිකාම වෙන ඇලුමිනියම් කඳන් මෙහිගෙන ඇල්ලා. රෙඩිමේඩ් බඩු විදියට. එවල වැඩට දාන්න පුළුවන් විදියට.
0: හරි.
1: නැත්තම් ඒකෙන් ප්‍රොෆයිල් අරගෙන එක එක හිතන දේවල් හදන්න පුළුවන් විදියට. ක්වොලිටි ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් හදනවා අපේ ඇලුමෙක්ස් එක. රටවල් කීයකට යවනවද මිස්?
0: රටවල් 17කට යවනවා ඇලුමෙක්ස්. ඉතින් ආඩම්බර නැද්ද? ආඩම්බර නැද්ද? මං අහන්නේ එච්චරයි.
1: රටවල් 17කට යවන්න.
0: හරි.
1: ඒගොල්ලන්ට ඉහි කෙස් ගාන්ට එක එක එක එක සර්ටිෆිකේෂන් ගන්න සිද්ධ වෙන්නේ නැති. එහෙම නැතුව රටකට දෙයක් යවන්න බෑ. ගස් ලැබුවත් යවන්න
0: බලන්නකෝ.
1: ඔබට ඉදාට තේරෙයි. අප්පා. ඔය පිටරට යවලා මොන හරි කීයක් හරි ඩොලර් ටිකක් මෙතන ගෙන්න ගන්නවා කියලා. ඔය දැන් ගොඩාක් ඔය අපනයින ක්ෂේත්‍රය ගැන කයිවාරු ගහන අය හිතන් ඉන්නේ එහෙමනේ. එහෙන් ගත්ත මෙහෙන් ඇව්වා එහෙන් ගත්ත සල්ලි ආ මෙහෙන් දැම්ම එහෙන් කරා. ගස් ලැබු ඇට යවන්නක පුළුවන්. ගස් ලැබු ඇට ටිකක් යවලා පෙන්නන්න ලොකු ඒවා නෙමෙයි. රැකට් එකකට දාලා. යවන්න බෑ එහෙම. ඒක පුදුමාකාර ප්‍රොසෙස් එකක්.
0: හරි.
1: දෙවන්ත ප්‍රොසෙස් එකක්. ලොකුවට දේවල් හිතන්න එපා. ලෝකේ උඩ දාගෙන කතා කරන රොකට් තාක්ෂණයටත් අපේ ඇලුමෙක්ස් වල සම්බන්ධයක් තියෙනවා කියලා හිතාගත්තාම ඔබට හිතා ගන්න පුළුවන් ඊයේ ක්වොලිටිය කොච්චරද කියලා. රට යවන්න එකකුයි මෙහි ඉන්න මිනිසුන්ට දෙන තවෙකුයි හදන જાතිය සෙට් එකක් නෙමෙයි ඇලුමෙක්ස් එකේ.
0: හරි.
1: ඒගොල්ලෝ ක්වොලිටිය ගැන කතා කරන්නේ සමා වෙන දැනට ඩිස්කවුන්ට් කතා කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හිතනවා මේ කීයක් කර ඩිස්කවුන්ට් එකක් ඇඟේ ගහලා කරකවල මුඛාක් හරි තල්ලු කරලා දානවට වඩා හරීම නම්බුයි. හිමින් හිමින් හරි ක්වොලිටි දෙයට මිනිස්සුන් හුරු කරන එක කියලා. අන්න ඒකට ගලවන්න තොප්පිය ගලවලා රෙස්පෙක්ට් කරන්න.
0: හැට්ස් ඔෆ්. ඇලුමෙක්ස් හැට්ස් ඔෆ්.
1: තොප්පිය ගලවන්නක හැට්ස් ඔෆ් කියලා ඔළුවේ තාම තොප්පිය දාගෙන
0: ඉන්නේ. හෙඩ්ෆෝන් එක තියෙන්නේ.
1: ඔව්.
0: තොප්පියක් වගේද පේන්නේ?
1: අන්න එකයි වැඩි.
0: හරි, ඕකේ.
1: ඉතින් ඒ ආඩම්බරේ ගැම්මට ඉන්නවා අපි. ඔබ කවදාද ඇලුමිනියම් වලින් දොරක් ජනේලයක් ආරකක් මේකක් පැන්ට්‍රි කබඩයක් ඔය තියෙනවා තව ගොඩාක් ඒවා. මම මේ කියන්නේ වලම් මුට්ටි හදන ඇලුමිනියම් නෙමෙයි.
0: හරි, ඕකේ.
1: ඒක ඕන් තැනකින් ගන්න.
0: වලදක්නේ.
1: වලදක්නේ. ආ, නැත්තම් විසිකල්ල දැම්.
0: ඔව්.
1: ගෙදරට හයි කරන දොර, ඒ ෆ්‍රේම් එක, ස්ලයිඩින් ඩෝ එක, ෆෝල්ඩින් ඩෝ එක. ඒවනික ආ දැන් හරි මේක හරියන්නේ නැහැ ගලෝ ලයින් කරන්න. එහෙම ගලෝ ලයින් කරන්න පුළුවන් බඩු නෙමේවා. බිත්ති පිටින් ගලවන්න නෝ එහෙම උනොත් එහෙම.
0: ඒකනේ කැඩිලා තියාගෙන ඉන්නේ සමහරක් වෙලාවට නේ.
1: මේ කැඩලා දොර අරගන්න බෑ. බාල විලව් දාලා. දැන් ඉන්නවා නිකන් දතකට වහගෙන ඉන්නවා දැන් ඉතින් ලැජ්ජයිනේ කියන්න. මොකද මම මේ දොර ඇරෙන්නේ නැත්නම් අනේ මන්ද මේක තමයි කියලා ඉන්නේ. ඇයිද?
0: ලැජ්ජයිනේ.
1: ඔව් මම මේ ලාබෙට ඇලුමිනියම් හොයලා අරගෙන වෙච්ච දේ මතන් කියලා කොහොමද කියන්නේ නේද? මේක ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත.
0: නිසා බ්‍රෑන්ඩ් එක බලලා ගන්න. ඇලුමෙක්ස් ගැන තමයි අපි මේ කතා කරේ. දැන් ලංකා ටයිල්ස් ගැන කතා කරද්දිත් ලංකා ටයිල්ස් සිංගප්පූර් වලට යවනවා, ජපාන් වල, කැනඩා වල. අපි දැනටත් දකිනවා අපේ ලංකා ටයිල්ස් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අර කලින් කතාවම මේකට සමාන කරන්න පුළුවන් නේ. පිට රටකට ප්‍රොඩක්ට් එකක් යවනවා නම් ඒක ක්වොලිටි වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒ රටවල් වලින් අපේ රටේ කොච්චර අඳුරුම්කම් තිබ්බත් මොනවා තිබ්බත් එහෙම ගන්නෙ නෑ. ඉතින් ක්වොලිටි එකට හදන නිසා තමයි ලංකා ටයිල්ස් වලටත් මේ වගේ වෙන වෙන රටවල් වල අභිමානෙන් වැජබෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.
1: ඒ මාර්ගති නේද?
0: Yes, definitely.
1: ඉතින් ඒගොල්ලෝ දැන් පාවිච්චි කරනවානේ ලෝකෙම අලුතෙන් හොඳම ක්‍රමයක් කියලා හොයාගත්ත එකක් ඩබල් ෆයර් තාක්ෂණේ. ටයිල් එක බේක් කරන ඔබ දන්නවද? පාම් බනිස් වගේ ටයිල් එක බේක් කරන්න ඕනේ. ඒ අමුද්‍රව්‍ය ගණනාවක් තියෙනවා. ඒවා ටොන් ගාණෙන් ගෙන්නන්නේ කර්මාන්ත ශාලාවට දාලා ඒවා මික්ස් කරනවා අනනෝ. ඒ අනුපාතයට හදලා ටයිල් එක හදලා ඒක බේක් කරනවා එකපාරක්. ඊට පස්සේ ප්‍රින්ට් කරලා ආයි බේක් කරනවා.
0: හරි, ඕකේ.
1: ඉස්සෙල්ලා ටයිල් එක හදලා ඔක්කොම ගාලා එකපාරයිලු බේක් කරන්න. දැන් ඩබල් ෆයර්ඩ්
0: දෙපාරක් බේක් කරනවා.
1: ඒ නිසා ප්‍රින්ට් එක තව ලස්සන වෙනවලු. ගින්දරට එහෙම දේවල් කරන්න පුළුවන්.
0: හා, ඕකේ.
1: ගින්දර තමයි මිනිස් ඉතිහාසය වෙනස් කරන්නේ. දැන් මේ ගින්දරේ මිනිස්සු ඕගාල වැඩ ගන්න. ගින්දර නොතියෙන අපිට මේ කරන දේවල් වලින් 1000 එකක් කරන්න වෙන්නේ. 1000 නෙමෙයි ලක්ෂෙන් එකක් කරන්න වෙන්නේ.
0: කන්නවත් වෙන්නේ නැහැ
1: නේද? වෙන්නේ නැහැ නේද? කන්න බුලන් අම්මෝ අමුරහට ජරා රහට කන්න වෙන්නේ නේද?
0: ඇත්ත ඇත්ත.
1: ඉතින් ඒ ගින්දරෙන් ආයි වැඩ ගන්නවා. ආයි අලුත් පරිච්ඡේදයක් පෙරලිලා ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ. හැමදාම ලංකා ටයිල්ස් වලට උන අලුත්ම තාක්ෂණයෙන් හදපු ලස්සනම ටයිල් දෙන්න. ඒගොල්ලෝ එක hina ආසාවෙන් කරන වැඩක්. ඒකයි ඒක ඇත්තට නැගලා යන්නේ.
0: ඒ කියන්නේ අලුත් ට්‍රෙන්ඩ්ස් අපිට හඳුන්වලා දෙන්නේ ලංකා ටයිල්.
1: ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ එක කරන්න ඕනේ කියලා.
0: Yes.
1: යුතුකම දන්න මිනිහන වගකීම මිෂ්ට කරන්නේ. යුතුකම දන්න මිනිහා. ඒගොල්ලෝ හිතන එක යුතුකම. ටයිල් ඉන්ඩස්ට්‍රි එකට අලුත් අලුත් දේවල්. ඒගොල්ලෝ කරලා පටන් අරගෙන මාසෙ යනකොට අනිත් අයත් කොහොම හරි ඊළඟ මේ ලංකා ටයිල් එක මොකක්ද අර කරන්නේ? ඔය මිනිස්සු අපිට වඩා ටයිල් ලිකුණ ගනි.
0: කරුමුකට
1: මොනවා හරි පුත්තවල්ල මොනවා හරි කමන්නේ. මේ බාබා කිව්ව එකක් හරි දාපල්ලා. ඒ රයිට් රයිට් රයිට්. ලංකා ටයිල්ස්. ආයි අල්ලන්න ටයිල් ටික ආයි බලන්න වෙන්නේ නැති වෙන්න.
0: ඒ
1: කියන්නේ මේ බලන්න ආසයි. කැඩුනද බිඳුනද බලන්න දෙයක් නැහැ. ඉරිතලුවද පාට ගියාද වල ගැහුනද බලන්න දෙයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ ලංකා ටයිල්ස්.
0: මගේ හදවත තව දෙයක් පැල්වත්ත නාමය අපේ කිරිසන්නා. මගේ හදවත කියනවා අරවින්ද මේ එකම කතා කරන්න කියලා පැල්වත්ත නාමය අපේ කිරිසන්නාමයයි ගැන ඇත්ත. පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ ප්‍රොඩක්ට් එකක්. මම හිතනවා මම හිතගෙන කතා කරන්න ඕනි කියලා.
1: හිටගත්තත් ඔය උසමනේ.
0: අපි මේ දවස්වල
1: බඩගෙන කතා කරන්න. කුටු උසයි ඊට වැඩිය.
0: Seriously. මේ දවස්වල අපි බටර් ගැන කතා කරන්නේ. දැන් මේ බටර් කතාවේදී පිටරට ඉඳලා ගේන බටර් වල ගණන් බැලුවාම ඔබට තේරෙන දෙයක් තමයි අම්මෝ අපිට නම් ලේසියට බටර් ටික.
1: බටර් නෙමෙයි රත්තරන්.
0: රත්තරම් බටර්.
1: බටර් වල නේ අපි ටැක්ස් වලට ගෙවන්නේ එහෙමනම්.
0: මාර ගණන් නේද?
1: බටර් ටික කන්න ආසයිනේ. ඇත්තම බටර් කුකීස් හදන්න ආසයිද? මාගරින් දාන්න නැතු. මාගරින් දාලා හදන්නේ ඒක වෙනම කතාවක්.
0: කේක්ස් හදන්න ආසයිද
1: බටර් දාලා? ඇත්ත බටර් දාලා. ඇත්ත බටර් දාලා ටෙම්පරාදු කරන්න ආසද? ඇත්තටම බටර් ෆ්‍රයි කරන්න ආසද?
0: එග් එකක් හදා ගන්න ආසද?
1: බටර් වල
0: බටර් දාලා යා.
1: ඈ ආසයි. ආසයි නම් ඔබට පැල්වත්ත බටර් එක තියෙනවා. කාලා බලන්න. කුකින් නම් කුකින්.
0: හරි.
1: බේකින් නම් බේකින්. බලන්නකො. එහෙමනම් එහෙමයි, මෙහෙමනම් මෙහෙමයි. ගාලා කනවා නම් එහෙමයි. උදෝ ඉතින් රස්නේ පාම් භාගයක් ගෙනහැලා දීලා එදින්ද පුළුවන් ඉතින් මේ බටර් ටිකක් පැල්වත්ත බටර් පොඩ්ඩක් ගාගත්තාම
0: සරබරාස්
1: චර බර ගාලා හැපෙන රෝස් පාන් ගිරියක් එහෙම අරන් යන්න අදවසට
0: හරි
1: ඇයි මොක දඟල
0: රෝස්පානු
1: බටරය සම්බෝලයි. රෝස්පාන් පැල්වත්ත බටර සහ සම්බෝල අද ඩින අද ඩින
0: අද අපි රටම එහෙම කමු.
1: රටම කණ්ඩ යන්න
0: රටම
1: ඔයා කලවල එන්න ඕන්න
0: මම්මෝකටදන
1: වැඩක් බල
0: මට කෑලක්ොත් නැතිවත් දන්න
1: කෑලක් ඉතුරුවෙයි.
0: අනේ අරවින්ද මට තියෙන සල්ලි කන්දරාවට මොනවද කරන්න කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඊය ගත්ත ලොතරැයි ඇත් ඇදිලා කියලා කියන්නකු. සීරියස්ලි මම මේ සල්ලි වලට මොකද කරන්නේ?
1: ඔක මම දැක්ක ෆේස්බුක් එකේ මේ යනවා අදහස්.
0: ඕ ඒක තමයි. ඒක මම තමයි දැන්නේ ෆේස්බුක් එකට.
1: මිනිස්සුන්ගේ අයිඩියා හොරගන් ගන්න එතර නම් පත වෙන්න එපා. පත වෙන එක හොඳයි. පත වෙන එක හොඳයි මේ සෞඛ්‍යයෙන් පත වෙන එක සෞඛ්‍යයට හොඳයි ඉඳලා හිටලා. ඔය ගන්නට එන්න එපා. නිර්මාණ හොරකම තියනවා නේ මිස්. ආස නෑ මට ඒකට. ආස නෑ.
0: මගේ
1: ෆේස්බුක් එකට ගලා අපි දැක්කව තියෙනවා. අනේ උදේට අපි නම් කියනවනේ ගත්ත තැන මොකද්ද කියලා. මේක නම් මගේ. මේ නම් මංකොල්ලකාරයෙක් කියලාද? නිවේදිකාවක් විදියට ආපු මිනිස්සෙක් මංකොල්ලකාරයෙක් වෙන්න පටන් අරන් තියලා ළඟදී ඉඳලා.
0: ඉතින් අරවිද
1: අනුන්ගේ ක්‍රෙඩිට් උස්සන්න එපා. ඒවා තියෙන්න අරින්ට.
0: ඉතින් මම කියපු
1: උස්සන්න එපා ක්‍රෙඩිට් උස්සන්න එපා කියන දේ හන්ට.
0: ඔයා කොච්චර කෑ ගහුවත් මගේ අදහස වචන වෙනස් වෙන්නේ නැහැ.
1: මිස් අයියා සුසන්න එපා. හවු වේ මිනිස්සු.
0: ඇත්තරම
1: ජෙලස් නේද ළඟ ඉන්න මිනිහෙකුට ලොතරැයියක් ඇදුනොත්?
0: ඕ දරා ගන්න අමාරුයිනේ.
1: අපිට කොහේ හරි හදවතේ එක තැනක තියෙනව නේද? ඒක අපිට තමයි ඇදෙන්න තිබුණේ. මේ අපි පොඩ්ඩක් වැඩක් තිබුණානේ මට ඒ වෙලාවේ.
0: ඒකනේ.
1: නේද?
0: මං ගන්න තිබ්බ ලොතරැයිය.
1: මං ඒ ලොතරැයිය ගන්නම ගිහිල්ලා මට වෙන මොකද්ද මේ කෝල්ලයක් කාන්නේ මට?
0: ආ.
1: ඒ ටිකට මේ මිනිහා ඒ ලොතරැයිය අරගෙන. ලොතරැයි පහක් ගත්තාම එකක් ඇදෙනවා. අපි නේ කිව්වේ.
0: Yes.
1: අපි එක නිකන් අහලා කිව්ව නෙමෙයි. අපේ සම්භාවිතාව බලලා පහුගේ කාලේ ඇදිච්ච ලොතරැයි දිනුම් ඇදිච්ච මිනිස්සු ලොතරැයි ගත්ත විදිය කරන ඇදුන විදිය ඒව ගැන හොයලා බලලා දැනගෙන NLB එකෙන්ම දැනගෙන තමයි අපි ඔබට කිව්වේ. අපි කිසිම ලෝභකමක් නැතුව අපිට නොකේන තිබ්බනේ.
0: ඒකනේ අපි ඒක ෂෙයා කරගත්ත කූඹි වගේ. එනා හරිනේ NLB එකේ ලොතරැයි ගොඩක් තියෙනවා, බර ගාණක් තියෙනවා. අරගෙන ඉති වාසනාවන්තයෙක් වෙන්න. අපි විශ් කරනවා ඔබට.
1: දැන් කාගිල්ස් එකටත් යන්න වෙනවා. බඩ ගොඩක් තියෙනවා කරන්න. මේක මොකක් හරි මේ ලීසි එක කරන්න. කාගිල්ස් එකට ඉතින් සාමාන්‍යයෙන් යනවා. මම නම් ඔබට මේ විශේෂයෙන් ඔක්කොම වැඩ දමලා ගහලා යන්න කියන්නේ යන වෙලාවක මතක තියාගන්න ඕනේ මෙච්චර. මට හිතෙනවා ඔබ කොයි වෙලාවක ගියත් 2500ක් කිට්ටු වෙන්න නම් බහන්න ගන්න ඕක. ඔය ගානට එහා ගන්න ඕක.
0: ඕකේ.
1: එතකොට මොකද කරන්නේ? 2500ක බහන්න ගන්නකොට 500 2500 ඊට වඩා

0: ඉලෙක්ට්‍රික්යක් තියන්න වෙනවා. නිකන් එක නැතුව බැරි වෙයි.
1: ඕ ඒක හරි.
0: ඒ වෙන්න පුළුවන්. ඉතින් අපේ රටේ මොකක්වත් හින්දා නෙමෙයි මේ ලෝකේ ට්‍රෙන්ඩ් එකට තමයි යන්නේ. මේ ලෝකේ සමහර රටවල් මේ දින වකවානු දාගෙන නිකන් නෙමෙයි නිකන් අපේ වාහන ෆ්ලීට් එකම 2035 දී ඔක්කොම ඉලෙක්ට්‍රික්. එහෙම කියන්නේ මේ නිකන් නෙමෙයිනේ
1: කියන්නේ.
0: මේ මොකක් හරි වෙනවා නේද?
1: අනිවාර්යයෙන්.
0: මොකද්ද වෙන්නේ? දැන් ඔය තියෙන පොසිල ඉන්ධන ටිකට රණ්ඩු වෙනවා. හොඳේ? දැන් ඔය කොම යුද්ධ කොම සෙල්ලමට හේතුව මොකද්ද තෙලනේ?
1: ඒකනේ.
0: ඔය තෙල් බෝතලේ ගන්නනේ ඔය දඟලන්නේ.
1: කවදරි ඔක ඉවරත් වෙනවනේ.
0: ඉරානේ තෙල් බෝතලේ උස්සන්න තමයි ඔය ඔක්කොම නාට්ටි.
1: යස්.
0: ඉරානේ තෙල් බෝතලේ චීනට යන එක නවත්තන්න තමයි ඔක්කොම නැටුම්.
1: හරි.
0: කොහොම හරි ඒ කරලත් ඔය තෙල් ටිකත් ඉවර වෙනවා. එදාට තමයි ඉලෙක්ට්‍රික් කෝණන ආන් එදාට ඔය කාගිල්ස් එකකින් ඔබ දිනන මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් කාර් එකේ වටිනාකම මිලියන 5 නෙමෙයි. එදාට ඔක මිලියන 50ක් විතර වටින්න ගන්නවා. බාන ඕන නැද්ද කියලා. ඔබ හැමතිස්සම හිතනවා වටිනාකම ගණන් වලින් සල්ලි වලින් නෙමෙයි තීරණය වෙන්නේ. ෆීල් එකකින්. කාලය වගේ තමයි වටිනාකම කියන්නේ.
1: ඒක හරි.
0: කාලයත් අපිට ඇඟටනේ තීරෙන්නේ. ගොඩක් වෙලා හිටියා නේද අපි?
1: ඔව්.
0: ඒ ඩග්ගාල වෙලාව ගියානේ.
1: ඒ
0: හතරත් විලානේ. එහෙම යන්නේ. දැන් බලන්න 9ට 5යිනේ.
1: ආ.
0: ආ. ඇත්තටම අපි 9ට 5 ගියන් ලොකු ප්‍රශ්නයක් අපිට. නේද?
1: ඊයේ මම හදපු තේක රහයි කියලා කිව්වා. කවුද කියලා අහන්න එපා. ඊයේ මං හදපු තේක රහයි කියලා කිව්වා. මම පාවිච්චි
0: කරේ.
1: නෑ.
0: දසොන්?
1: නෑ.
0: සන්න?
1: නෑ.
0: එනදි කියන
1: මේ මම තේ හදුවා හරිම ක්‍රමයට. තේ හදන්නත් ක්‍රමයක් තියෙනවා. නිකාම්ම නිකන් තේ කොළ දානවා උණු වතුර දානවා තේ හදනවා නෑ. ඒකටත් සිස්ටම් එකක් තියෙනවා.
0: මේ අපි අර වැඩේ ගැන කිසි අවධානයක් නැහැ.
1: ඒකයි ප්‍රශ්නේ නේ.
0: මේ මොකක් හරි කරන ගමන් තව මොකක් හරි කරන. මොකක් හරි කරන ගමන් තව මොකක් හරි කරන. එහෙම නැත්නම් මොකක් හරි කරන ගමන් වෙනම එකක් හිතන.
1: ඒ
0: තමයි අපි.
1: හරි.
0: තේ හැදුවට අපි දන්නේ නැහැ මේක තේ කොළ කොතර වෙලා තිබ්බද? වෙන වෙලා තිබ්බද කොහෙද කියලා නෑ. ඔබ මේකට කැප වෙලා ගැනලා විනාඩි 1.5 2ක් අතර ප්‍රමාණයක් ඔබ තේ කොළ තම්බන්න ඕනේ. එහෙම තමයි ඔබ රෝස කහට බොනවා නම් බොන්නේ.
1: හරි.
0: අනිත් ඒවා කොහොම බෝ කම නැහැ රෝස කහට බොනවා නම් හරි ක්‍රමයට බොන්න. මොකද ඒක හදලම තියෙන්නේ හරි ක්‍රමයට කරනකොට වැඩ කරා.
1: හා රයිට්.
0: මොහොක් හරි කරලා තේ එකක් බොන්න නෙමෙයි. තේ එකක් බොන්න ඔබ හිතන්නේම බ්‍රේක් එකටනේ. ඉතින් ඒක කම්ප්ලීට් බ්‍රේක් එකක් වතුර නටන එක. තේ කොට එක දාන එක.
1: ඕකේ.
0: ඒකට උණු වතුර දාලා වහලා තියෙන එක.
1: හරි.
0: කල සමහර මිනිස්සු මේ ආට් එකේ දර චූටි වැලි උරලෝසු තියාගෙන විනාඩි දෙකේව ටක් ගාලා හොම තියලා බලනවා විනාඩි දෙක ගියාද කියලා. ඒ ගාන්ට තේබන ඩයල් ඉන්නවා ඈ.
1: ඒ කියන්නේ රස විඳින මිනිස්සු නේ. ඇත්තටම. තේක උනත් රස විඳින්න ආසයි. අපිට පුදුම
0: කාලේ. ඒක වෙන ආට් එකක්.
1: ඔව්.
0: ඊට පස්සේ ඇඳි ගාලා.
1: හරි.
0: පෙරලා තේක ලස්සන. තමන් බොනකොට ලස්සන. ලස්සනට බොන්න.
1: ඒ කියන්නේ සර්ව් කරගන්න ලස්සනට නේද?
0: ගෙදර හොඳ පිංගංකෝප්ප තියෙන ඒවා එන්නේ කවුරු එනකොට විතරයි. ඒන කාටවත් වඩා ඔබ වටිනවා. ඔබ දන්නවද ඒක?
1: ඒක හරි.
0: ඔය ගෙදර තියෙන හොඳම පිඟානේ කෝප්පේ ඔබ තමයි කන්නේ බොන්න ඕනේ. ගෙදර තියෙන හොඳම ඇඳ ඇතිරිල්ල නිදා ගන්න ඕනේ ඔබ. ගෙදර තියෙන හොඳම සෝෆා සෙට් එක අත්හැරලා දාන්න ඕනේ. රෙදි අයින් කරන්න ඕනේ ඔබ එනකොට පිට උන් එනකොට නෙමෙයි.
1: ඒකනේ අපි කන්නේ කොහොමද මැටි කෝප්පේ කන්නේ? අතුර බොන්නේ මැටි කෝප්පේ.
0: පිට මිනිස්සු ආපහම මේ අපිට ඇල් අතුරවත් දෙන්නේ නැති සෙට් එක ආපහම
1: හොඳට සංග්‍රහ කරනවා.
0: ආ මැතුල තියෙන ලස්සන අර රිදි ඉර ගෝල්ඩන් ලයින් එක යන පිඟන් ටික අදිනවා එළියට. එතකන් ගොම් පිඟන් වල කනවා. ගොම් කෝප් වල බොනවා. ඇයි මොකද ඔයගොල්ලෝ වෙලා තියෙන්නේ?
1: ඒක නෑනේ නේ. අපි දන්නේ නැහැ.
0: කවුරු වෙනුවෙන්ද ජීවත් වෙන්නේ? ඔබ මා වෙනුවෙන්ද ජීවත් වෙන්නේ? ඔබ ජීවත් වෙන්නේ මා වෙනුවෙන්ද?
1: අපි රහට තේ එකක් බිහිලා එනං
0: බිහිලා
1: බිහිලා
0: කොහෙන්ද රෝස කහට එන්නේ? රටවල් 50කට වැඩි ගානකට අදටත් ඉස්තරම්ම තේ කොළ ලංකාවේ යන ලංකාවේ තේ සන්නාමය ලෝකෙට ගෙනිච්ච මිනිස් ජෝර්ජ් ස්ටුවර්ට්ස්
1: රයිට්
0: මත්තක ඇතුව විනාඩි දෙකක් තියන්න බුණ
1: රෝස කහට
0: රෝස නෙමෙයි
1: රෝස කහට
0: රෝස කහට
1: ඕකේ 8යි විනාඩි 58යි

0: රස මනස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන් ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න. 01121123123.
1: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන්න.

0: ಅಖಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ಅಮೆರಿಕ ಎಕ್ಸಾಸ್ ಜನಪದೆಯ ಎಕ್ಸಾಸ್ ರಾಜಧಾನಿಯ ಇಟಲಿಯ ಆಸ್ಟ್ರೇಲಿಯಾವ ನವಸೀಲಾಂತಿ ಸಿಂಗಾಪೂರ್ವವಾಗಿ ರಟವಲ್ ದಾ ಹತ್ತಗಟಮಿಯಾವನ ಅಪೇ ಅಲುಮಿಕ್ಸ್
1: ಅಲ್ಯೂಮಿನಿಯಂ ಓಣ ತರ
2: ಅಲುಮಿಕ್ಸ್ ನಮ್ ಇಸ್ತರ
3: ಅಸೀಮಾಂತಿಕ ಅವಕಾಶ ಅಪೂರ್ವತ್ವ ಆಗ್ತದಿನ್ನ ಶ್ರೀಲಂಕಾವೇ ಅನರ್ಗತಮ ನಿಮಾವೆ ವಿಶಾಲತಮ ಪ್ರಮಾಣೆ ಪೋರ್ಸಿಲೇನ್ ಟೈಲ್ ಎಕತುವ ಮೆಜೆಸ್ಟಿಕಾ ಲಂಕಾ ಟೈಲ್ಸ್
4: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන් අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 NIB in the City University, the place to be.
6: commercial bank වල ඔබේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරම්භන්න
7: 98.2 98.4 දිව

0: කියා තා ටොප් ස්ටෝරි
1: ඩෙන්ගෝ අවදානම ඉහළට ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් ඉදිරි සති දෙක ඩෙන්ගු රෝගය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි වැඩබලන සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මේ වන විට රෝගය පාලනය කළ නොහැකි තත්වයට පත්ව ඇති බවයි.
2: මේ මොහොතෙත් නැවත වරක් ඉල්ලන්නේ ඉතාම සීග්‍රයෙන් පැතිරයමින් තියෙන ඉතාම අසාධන හැකියාව ඉතාමත් වැඩි ඩෙංගු වෛරස ප්‍රභේදයක් තමයි මේ වෙද්දි පැතිරමින් තියෙන්නේ. අපි මේ ඉන්නේ බොහොම තීරණාත්මක අවස්ථාවක. රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම රෝගීන් දරා ගන්න බැරි තරම් රෝහල් ගත වෙයි. ඒ වගේම රෝගීන් කළමනාකරණය කරගන්න බැරුව අවාසනාවන්ත මර නැති වෙයි. ඒ සම්බන්ධව දැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්න නැත්නම් අපිට ඉදිරි සති දෙක තුළ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි කියන එක තමයි අපිට පේන.
1: ඩෙංගු මර්ධනය සඳහා ගත යුතු කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී තීරණය කළේ කෙටිකාලීන ඩෙංගු මර්ධනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කිරීමටයි. ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි හෙට සිට යළි 3 දින ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද නියමිතයි. දැන් විදේශ පුවතක්. ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ලක්නව් නුවර උපකාරක පන්ති පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් සිසුන් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මරණ සිදුවැත්තේ ගින්න ඇතිවීමත් සමග සිසුන් විශාල පිරිසක් පළමු මහලේ සිට පහළට පැනීම හේතුවෙන් පැයකට අධික කාලයක් පුරා ගින්න පාලනය කිරීමෙන් අනතුරුව සොණ්ඩුන් අතර තිබී මලසිරු සොයාගත් බවයි ඉන්දියා ආරක්ෂක අංශ සඳහන් කළේ. ජීවිත හානි පිළිබඳව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය පළ කළා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.1 98.4

0: අයිය මම කෙලින් උත්තරයක් දුන්නා හරිද? අපේ තාත්තා අහනවා පුතා වාගේ ඩවුරි එකට මොනාද ඕනේ? ඔයාට ආසද කැරිබියන් දූපත්වල ඔයාට ඉඩම් කඩම් ආසද? ඔයා ආසද හෝමුස් සමුද්‍ර සන්ධිය අසල? ඔයා ආසද පදිංචි වෙලා?
1: මම ආසවා ඒ හරි ඉන්නවා. හෝමුස් සමුද්‍ර සන්ධිය මැද. ඉතල හිටලා බෝම්බයක් මිසයිලයක් වැටෙන හරියක.
0: නෑ
1: ඉතින් දැන් නෑනේ යුද්ධ සටන් විරාමයනේ. දැන් නෑ විරාමය නෙමෙයි අර ෆොටෝ එකටවත් ඉන්නේ තුවා ගියා ඉරාන සෙට් එක.
0: හරි.
1: ඉරාන සෙට් එක තරහෙන් ඉන්නේ. මොකද ඊශ්‍රායලයේ කැමති නෑ මේ සාමයට. ඊශ්‍රායලයේ අර උනාහෙට අහන්න නැති ගෙවල් වලින් ළමයි ඉන්නේ.
0: ඔව් නේද?
1: අලලා වීසි කරන්න හිතන ළමයි ඉන්නව නේද? ආන් ඒ වගේ හැසිරීම ඊශ්‍රායල්.
0: මට වෙලාවකට හිතන ඇමරිකාවෙන් ඊළඟට එහෙම බලන්නේ ඊශ්‍රායල් දිහාද කියලා මට.
1: පිස්සු කතා කරන්න එපා. ඊශ්‍රායලය ඉර හඳ වගේ දන්නවා.
0: හරි.
1: මොන නාඩගම නැටුවත් ඇමරිකාව වචනයක්වත් කියන්නේ නැහැ කියලා. මොකද ඇමරිකාවට ඕන කරන ලෝකේ පුරා තියෙන බුද්ධි තොරතුරු දෙන පළවෙනි විශ්වාසවන්තම යාළුවා කවුද?
0: ඊශ්‍රායල්.
1: ඔහොම නෙමෙයි බඩපිනුම් ගැහුවත්. බඩපිනුම් ගැහුවත්. ඊශ්‍රායලයේ දන්නවා ඇමරිකාව මී කියන්නේ නැහැ කියලා.
0: ඒ නිදහස තමයි ඒගොල්ලෝ මේ අරගෙන තියන්නේ. ඕකේ.
1: ඉඳලා හිටලා ට්‍රම් කිව්වට ඒ නෙතන්‍යාහු මගේ මිත්‍රයා උඹ ඔහොම කරොත් එහෙම ඔබට තනියම තමයි ඔක මේවා කරන්න වෙන්නේ. මම නම් කරන්න මොනවත් කරන්නේ නැහැ කිව්වට
0: ඒගොල්ලෝ ඔක්කොම යාළුයි මල්ලි.
1: එතන තියෙනම යාළුකමට එහා ගිය දෙයක්.
0: හරි ඕකේ.
1: දැන් මෙතෙන්දී කොන්දේසි ඒ දාලා තියෙන කොන්දේසි මත අත්සන් කරන්න යන ගිවිසුම පිළිබඳව මෙච්චර කල් කටවහගෙන හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ පක්ෂයේ ඉන්න ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ පවා ඔය ගිවිසුම සයින් කරනවා නම් පොඩ්ඩක් ඊශ්‍රායලයේ සම්බන්ධ කරගන්නනේ ඕනේ. ඒකනේ හරි විදිය. ඔගොල්ලෝ අරදීනේ මේ කරන වැඩේ තනියම කරන්නේ මොනාද කියලා ඔන්නේ කියලා අහනවනේ. කොහොමද ඒක? සාමාන්‍යයෙන්
0: එකෙන් විපක්ෂෙත් තහනවා එහෙම.
1: ඒගොල්ලෝ විපක්ෂෙත් තහනවා. ඊශ්‍රායලයේ ගාව ගන්නකෝ. ඊශ්‍රායලයේ ගාව ගත්තොත් මෙතන සාමයක් කියලා එකක් එන්නේ නැහැ. මොකද ඊශ්‍රායලයේ කොහොමත් කැමති නැහැ.
0: හරි.
1: මැද පෙරදිග බලය ඉරානයට කේන්ද්‍රගත වෙනවා. ඒකගොල්ලෝ දන්නවා පස්සින් පහුවට ලෙඩක් කියලා.
0: යා.
1: ඇත්තටම කියනවා නම් අපි ඉරානේ ගත්තොත් ඉරානේ ඔය කිව්වට ඒගොල්ලෝ ප්‍රතිපෝෂණය කරපු යුරේනියම් විනාශ කරනවා කියලා. ඒගොල්ලෝ දැකලා තියෙනවා යෂ්ටික අවි හදපු නැති රටවල් වලට පස්සේ කාලෙක මොනවද වුනේ කියලා ගොන උදාහරණ තියෙනවා. ඒගොල්ලෝ හිතනවා යෂ්ටික අවි නැති වුණොත් අපිට තියෙන අවසාන ආරක්ෂාවක් නැති වෙයි. කොච්චරුණත් යෂ්ටික අවියක් තියෙනකොට වටේ පිටේ ඉන්න උන් බයයි අපිට එහෙම ගහලා දාන්න. අපි ඕක අතෑරලා දායි කියලා. එහෙමකුත් තියෙනවා.
0: ඔව් නේ.
1: මේ කවුරු කවුරුත් උගුරට හොරා බෙහෙත් කරන වැඩක් කරලා තියෙන්නේ.
0: ඉතින් මොනවා වෙයිද කියලා
1: අගාචිලා දන්නේ නැත්තම් ට්‍රම්ප්ලා දන්නේ නැත්තම් නෙතන්‍යාහුලා දන්නේ නැත්තම් අපිද දන්නේ? අපිද දන්නේ වෙන දේ? අපි
0: දන්නේ.
1: අපි දන්නේ.
0: ඉතින් ඔහොම අහනවා පුතාට ඕස්ට්‍රේලියාවෙන් ඕනිද කැනඩා වලින් ඕනිද ආට කොහෙන්ද ඕනි සිංගප්පූර් වලින් මඟ තාත්ති
1: මොනවද ඕනිද කියලා අහන්නේ?
0: මට ඉන්න
1: තරකොළ වෙන්නද
0: ඉඩම ගෙයක් අපාර්ට්මන්ට් එකක් මගේ තාත්ති අහනවා ආට කොහෙන්ද ඕනි මඟ තාත්ති ස්ටොප්
1: තාත් අහනවා මේ කැරිබියන් දූපත්
0: වලින් ඕනේ
1: කැරිබියන් දූපත් වලින්
0: ඕනේ මොල්දිව්ස් වලින්
1: ඕනේ මම කියන්නේ තාත්තයන් අහලා කෝල ෆ්‍රෙන්ඩ් පහසුකම් ගන්න කැරිබියන් දූපත් තියෙන ලංකාවට දකුණෙන්ද වමෙන්ද කියලා විතරක් කියනකොට සිතියෙමදී අබල්ලා
0: වමෙන් තියෙන්නේ හරි
1: විහිළු කතා නෙමෙයි මේ හරියට කියන්නකෝ
0: වමෙන් තියෙන්නේ
1: හරියට කියන්නකෝ
0: මං හරි වමෙන් තියෙන්නේ ඉතින් දැන් හරියට කියන්නේ හරි ඉතින් ඔහොම අහනවා අරවින්ද ඉතින් මං කිව්වා
1: මත් කලබන වමෙන් තියෙන්නේ ඊතරම් කන්ෆියුස් වෙන මම පවා
0: මං එතකොට කිව්වා තාති ස්ටොප්
1: මේ කියන දේ විශ්වාස නොකරත්
0: මට මේ කිසි දෙයක් ඕනේ නැහැ මට කලම්බෝ 9 වලින් ප්‍රයිම් ගෲප් එකේ කලම්බෝ 9 වලින් මට ඒ ලස්සන අපාර්ට්මන්ට් එකක් කරන් දෙන්න ප්ලීස් ඩෑඩ්
1: බෑ මිස් ඔකලන්ට අල්ලන්න බෑ ඒවා. ඔයා කැරිබියන් දූපත් වලින් ගන්න.
0: ඊට පස්සේ තාති තාති ක්ලැප් කරා. තාති කව මෙච්චර පිටරට කතා දුව කතා කරනවා ලංකාවේ.
1: තාත්තගේ දූගේ පොඩි ලොකු කමක් නෙමෙයි තියෙන්නේ නේද? පිට කහ ගන්න නියපොත්ත නැති වුණාට මොකද? තේනවා. තාත්තගේ දූගේ පොඩි ඕවා වෙන්නේ නැති ගෙදර ගිහලා මුන්දලා කතා වෙනවා ඇත්තේ. අහලා පහල මිනිත්තුන්ට ඇහෙන්න.
0: නාට්‍ය වගේ අපේ
1: කලම්බු 9.
0: ඉතින්
1: පොට්ටාවේ බෝගාවිල පාරේ කෙරෝලෙන් ගිහිල්ලා ඉටිබන්දම් තුනක් පත්තු කරන් යනවා ගෙදර හම්බෙන්නේ.
0: ඒ දණ්ඩෙන් ගිහිල්ලා තමයි ගෙදර හම්බෙන්නේ.
1: ඒකයි අපිට. එහෙන් ගෙවල් ගත්ත පොරවල් අද දෙහ කලම්බු 9 කතාව. අන්න තියෙනවා දොරවල්. අරන් යනවා නම් ගෙවල් වල.
0: හිටපු විදිය නෙමේ වැදගත් අරවින්ද, දැන් ඉන්න විදියයි වැදගත්. මට අතීතය
1: දැන් ඉන්න විදිය, දැන් ඉන්න විදිය තමයි කියන්නේ.
0: අතීතය ගැන මට අවශ්‍ය නැහැ.
1: අපි මේ කියන්නේ දැන් ඉන්න විදිය. ඒක තමයි අපි මේ කියන්න හදන්නේ. කවදාවත් මේ මහන්තරාවල් ඔය වගේ ලස්සන තැන්වල නේබර්ස් ලැබෙන්නේ නැහැ. ඒක මම බලා ගන්නම්. මම කෙනෙක් විශ්වාස කරන්නකෝ. කලම්බුණයි. මිස් මේ ඉඳ ගන්නකෝ.
0: පාරට පැන්න ගමන් බෙස්ස.
1: ඉඳගෙන දින්න. ඉඳගෙන දින්න අයියෝ. ඉඳගෙන දින්න නෑ.
0: පාරට පැන්න ගමන් බෙස්ලයි. හරිද?
1: පාරට පැන්න ගමන් බෙස්ලයි නෑ. මං කියන්නේ
0: හරිම නාගරික පරිසරයක්.
1: කැමති අපි බෙස්ලයින් එකට එකපාරට ඔක පයින්.
0: Ladies and gentlemen, අපි මේ කතා කරන්නේ
1: Colombo 9 address එක ගැන කතා කරමු.
0: Prime residency.
1: වැඩි කාලයක් මොකද ඒක නම?
0: Colombo 9 by Prime residency.
1: ආ Colombo 9 නා. Colombo 9 තමයි ඒක නම.
0: Okay.
1: ඔබ ඉන්නේ තන apartment එකේ නමත් ඒක.
0: Oh.
1: Prime එක හරියම ආඩම්බරෙන් මේ project එක ගැන කතා කරන්න හැබැයි ඈ.
0: Yes.
1: කාලෙකට පස්සේ මේ Colombo කියන address එකක් එන්න යන්නේ ඔබ මේ වගේ.
0: Thing.
1: ඒක හොඳයි ඉතින්. අර කාට හරි කියනකොට උනත් නේද? මචං ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ මචං කිව්වා නේද නිකන්?
0: කලම්බුනා.
1: නිකන් හොරෙන් ඕරෙක් වගේ. කොලම්බු.
0: කලම්බු කොයි හරිද? මමත් කලම්බුනේ. කියලා අහපු ගමන්
1: තමයි. ඔතන කොලම්බු කියන්නේ මෙහෙමයි දැන්. ඉඳ ගන්නකො කියන්නේ දැන්.
0: දැන් කොලම්බු
1: තියෙනවානේ. හොරන දන්නවද?
0: හොරන කියලා.
1: ඔව් හොරන.
0: හොරන
1: දන්නව නේද? හොරනක් දන්නවද?
0: හොරන දන්නවා.
1: හොරන කලම්
0: උඩුව කියලා ගත්තාම
1: උඩු පරවියෙක් වගේ දැන් කතා ගුඩු
0: මතුගම අර දැන් ගිහලා මතුගමට
1: දෙමස කොළඹ නෙමෙයිනේ ඒක අලුතෝ දිසි
0: ඒ මොනාද මං කියන්නේ මිනිස්සු යන දුර කොළඹෙන් පටන් ගන්න ඊට වඩා හොඳ නැද්ද Colombo 9 කිව්වම Colombo 9 වලම ජීවත් වෙන්න ලැබුණොත් ඒකට තමයි මේ අවස්ථාව තියෙන්නේ ප්‍රයිම් ගෲප් එක ඔබට හඳුන්වලා දෙන ලස්සනම පිස්සු හැදෙන ප්‍රොජෙක්ට් එක තමයි Colombo 9 අපි කෝල් කරන නම්බර් එකක් දෙමුද අරවින්ද?
1: එපා දෙන්න එපා. මේ මිනිස්සු කොහේ ගැන වාගේ කතා කරයි. දෙන්න එපා එපා එපා.
0: නෑ දෙමු.
1: එපා මිනිස්සු හොයන් කතා කරයි.
0: බින්දයි 7.1 බින්දුවයි 777 333 බින්දුවයි 7.1 බින්දුවයි 777 333 තමයි ප්‍රයිම් ගෲප් එකේ මේ ප්‍රොජෙක්ට් එකට කතා කරන්න ඕනේ නම්බර් එක.
1: අපි ඉතින් ඊයේ මිනිස්සුන්ගේ ජීවිතේ වැඩියෙන්ම වටින දේ ගැන කතා කරා. නින්ද.
0: යා
1: ජීවිත කාලෙන් තුනෙන් එකක් කරන්න ඕන වැඩේ නින්ද. ඔබ පොත් කියවල නිකන් අහුවෙන්න එපා. පැයක් මම දවසකට නිදාගත්තා. මම දෙකට නිදාගන්නේ, හතරට නැගිටින්නේ. ඒගොල්ලන්ට ඒව කරගන්න දෙන්න.
0: හරි.
1: උන් දිනුවාට උන් වැඩ කාලා ජීවත් වෙන්න නෑ මං කියන්නේ. ඔය දෙකට නිදාගෙන හතර නැන් උන්දලා දිනු වෙයි. හැබැයි උන් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ කියලා මම කිව්වා කියලා ලියා ගන්නකො.
0: ඒ කියන්නේ කොච්චර දිනුනවත් වැඩක් නැහැ මේක
1: ලබන. දිනු වෙලා මැරිලා යනවා. ඒ ටික ඔක්කොම කාට හරි ඉතුරු කරලා. නරක නැහැ වැඩේ නේද? අපි හොඳට ඒ වගේ මිනිහෙක් අල්ලගෙන වැඩේ නිදා ගන්න නැති හොඳට සල්ලි හම්බ කරගෙන මිනිහක් නේ මේ මිනිහා කිට්ටුවෙන් ගොඩක් හොඳට පැය 8ක් නිදාගෙන අපි ඉන්නවා.
0: සලකන්න ඕනේ හොඳට.
1: ඔබ පැය 8ක් නිදා ගන්න මොන ක්‍රමෙන් හරි මම ඔබට සුව නිින්දක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ මිනිහෙකුට සුබ රාත්‍රියක් කිව්වහම තියෙන කෑල ලෝක තමයි.
0: හරි ඔකේ.
1: උඹට නිින්ද යන්න මගේ පුතා කියලා කියන්නේ. ඔබ දන්නවද ලෝකේ ඉන්නවා 140ක් මිනිස්සු. විවිධ හේතු උඩ නිින්ද යන්නේ නැති. එක්කෝ ආතතිය නිසා.
0: හරි.
1: එක්කෝ බොඩි ටෙම්පරචර් එක වැඩි නිසා. ඒ කියන්නේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වුණොත් නම් මිනිස්සු මැරෙනවා. අපි අචලතාපී මිනිස්සුනේ. අපි අචලතාපී සත්ත්වෝ. අපි චලතාපී නෙමෙයි. අපේ ශරීර අභ්‍යන්තරයේ උණුසුම වෙනස් වෙනකොට තමයි අපි ලෙඩ වෙනවා. උණ හැදුනා කියලා කියන්නේ. සාමාන්‍ය උෂ්ණත්වය මේන්ටේන් වෙන්න ඕන. ශරීරයේ බාහිර උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.3 වගේ අගයක තියෙන්න ඕන දන්නවද? ඒ අගයට ආවෙ නැත්තම් නිින්ද යන්නේ
0: නැහැ. ආ ඕකේ.
1: සමහර මිනිස්සුන්ට ඒ අවුටර් ලේයර් එකේ බොඩි ටෙම්පරචර් එක බැලන්ස් වෙන්නේ නැහැ. 18.3ට එන්නේ නැහැ. එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා. මෙහෙට පෙරලෙනවා, එහෙට පෙරලෙනවා. නිදා ගන්න කුකුලට වගේ තන තන නිින්ද යනවා. උදේට නැගිටිනකොට ගුටි කාලා වගේ අමාරුයි. නිින්ද නැති වුණාම ફોકસ වෙන්නේ නැහැ කිසිම වැඩක්. ප්‍රශ්න නම් එළි වෙනකන් කතා කරන්න පුළුවන්. 140ක් මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්න වෙනවා. ඔබට ස්ට්‍රෙස් තියනවද? නිින්දයක් නැහැ නේද? ආතතිය දවස පුරාම අපි කරන වැඩ වලින් වැඩි වෙනවා.
0: හරි.
1: වෝල්ට් 10 ගණන් වලින් වැඩි වෙනවා අපේ ආතතිය. ආතතිය වෝල්ට් වලට හැරෙවුවොත් එහෙම. හිතන්නකෝ මොන නෙගටිව් එනර්ජි එකක් ගොඩ ගහගෙනද ගෙවල් වල යන්නේ. ඉතින් මේවා කොහොමද 0 වෙන්නේ මෙයා? නෑවහමද? නෑ. මේවට ක්‍රම තියෙනවා. වැලන්ටිනෝ ඉටලි කියන මෙට්‍රස් මාරයි කියලා හිතෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නටකට ප්‍රිසයිස්ලි හරියටම ප්‍රශ්න බල්ල එකට උත්තර. එකමෙට්ට දහ දෙනෙකුට හරියන්න නැහැගෙනවනේ. ඔයා දන්නවද ඔයා වැලන්ටිනෝ ඉටලි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් නේද?
0: Yes.
1: ඕඩ් ප්ලේස් එක කලම්බෝ 17.
0: හරි.
1: ඒ වගේ තැනක ඔක තියෙන්නත් හේතුව තියෙනවා. බුදු කලම්බෝ 7 කොහම් පොඩි සුව පහසු ගතියක් දෙනවා නේද? පොඩි නිකන් සුඛ විහරණයක්. පොඩි සැපක් වගේ.
0: Okay.
1: ඒ සැප තියෙන්නෙම නින්දේ. හිතන්නක ඔබ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකේ යනවා. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකක් බලන්න.
0: හරි.
1: පොඩි ටුවර් එකක් දීලා ඔබට කියනවා ඒගොල්ලන්ගේ විශේෂ කාමරයක් තියෙනවා. එතන ඔබට කියන පොඩ ඇල වෙන්න කියලා. එතන විශේෂ මෙට්‍රස් එකක් දාලා තියෙනවා.
0: වාව් සුපිරි.
1: ඒ මෙට්‍රස් එක බලපුව ගමන් ඒ මෙට්‍රස් එකේ විනාඩියක් කො ඊට වඩා අඩු කාලයක් ඇතුළත අපේ ඇඟේ බර භාගයට මම හිතන්නේ බොඩි ටෙම්පරචර් එකක් එනවාද කොහෙද? අපේ ඇඟේ බර කොහෙද වැඩිපුර තියෙන්නේ? අපේ ඇඟේ බර කොහෙද වැඩිපුර තියෙන්නේ? මගේ නම් මේ වැඟේ බර වැඩිපුර තිබුණේ මේ මේ පිටහරිය වාගේ. ඔළුවේ පිටහරිය සහ දණිසරි වාගේ තිබුණාද කියලා පොඩි මතකයක් තියෙනවා. ඒ ටික බලන්න ඕනේ.
0: හා ඔකේ.
1: අන්න ඒ ටෙක්නිකල් ෆයින්ඩින් එකට අදාළව තමයි ඒගොල්ලෝ මෙට්‍රස් එක ක්‍රියේට් කරන්නේ. ඒගොල්ලන්ට ඒක පුළුවන් කරන්න.
0: ආයක චෙක් කරලා බලලා තමයි මෙට්‍රස් එක.
1: ඒක චෙක් කරලා බලලා තමයි මෙට්‍රස් එක හදලා දෙන්නේ. දැන් වා හිතන්න වාට කොන්දේ අමාරුව තියෙනවා. මට කොන්දේ අමාරුව නැහැ. ඉතින් වාට හරියන මෙට්‍රස් එකද මට හරියන්නේ?
0: ඕ.
1: ඒ මරියන්නේ.
0: දැන් මගේ ඔළුව බරයි. මෙහෙම කරාම ඒ බරට හරිය.
1: සෙම සෙම මොලේට නෙමෙයි.
0: මොලේ මොලේ.
1: ඔළුව බරයි. මොලේටද නැහැ.
0: සෛල ලොකු.
1: සෙම. සෛල ලොකු ඇති. සෛල වල සෙම. ඔළුව බර.
0: හරි ඔළුව බර.
1: අන්න එහෙමයි. අනිතක මෙට්‍රස් එක ගොඩක් කළා අපි කියලා ඔබල බලලා ඉඳ ගන්නවා. ලැජ්ජ යැලවෙන්න. යැලවෙන්න නැතුව මෙට්‍රස් බලන්න බෑ බං. මෙට්‍රස් එකේ හරහ දාලා නිදා ගන්න
0: ඕනේ. හරි ඔකේ.
1: පුළුවන් විනාඩි 5ක් 10ක් නිදා ගන්න ඕනේ. මේ මිනිස්සු ඒකට ඕන කරන සියලුම පහසුකම් සපයලා තියෙනවා.
0: එහෙනම් මේ ඇඳුම හරියන්නේ
1: නැහැ. දොයි දොයි දොයි දොයි බබා කියන්නේ. කියන්නේ නැහැ කියන්නේ නැහැ වගේ කියනවා.
0: නයිටියකුත් අරගෙන.
1: ලස්සන මියුසික් එකක් මොකද?
0: නයිටියකුත් අරගෙන මේ ඇඳුම බෑ.
1: මම ඔයාලට කියන්නම්. මේ මම ඔයාලට කියන්නම්. මේ මිනිස්සු මෙට්‍රස් සිකුණ ගනි. ඔයා ඔය බෝගහවිල පාරේ අර
0: කොහොමෙට්ටේ
1: ඔය තියෙන කොහොමෙට්ටේ මෙරලාගෙන වැටිලා පුළුවන් හැටියකට ඉන්න. ඈ? හරියට. ඒ නයිටියකුත් තංගා පෙළවාසයක් කරගන්න නෙමෙයි නේද? මෙට්ටයක් ගන්න නේද?
0: දැන් මට හොඳට නිදාගෙන බලන්න ඕනේ. ඒක මට එක්ස්පීරියන්ස් කරන්න
1: ඕනේ අම්මා. මැප්.
0: වැලන්ටිනෝ.
1: වැලන්ටිනෝ ඉතලි.
0: ඉතලි. නමත් බලන්න.
1: ස්විස් වැඩිද? අපි නිදි කරවනෝ.
0: ඔකේ.
1: බොඩි ටෙම්පරචර් එක නිදි කරවනෝ. ඒක ළඟ තියෙනවා කූල කියලා එකක් තියෙනවා. ඔබේ බොඩි ටෙම්පරචර් එක මොක වුණත් දවස පුරා මේක හදලා තියෙන විශේෂ තන්තු වර්ගයක් තියෙනවා මේ ෆැබ්‍රික් එකේ.
0: හරි.
1: පරිසරයේ තියෙන සියලුම සිසිලස අරගෙන ලෝඩ් කර ගන්නවා මේ මෙට්ටෙට.
0: හරි. ඔකේ.
1: ඔබ ඇලවෙච්ච ගමන් ඔබේ රස්නේ ගොල්ලු ඉල්ලගෙන මෙට්ටෙන් ඔබට සීතල ප්‍රවාහනය කරනවා ඔබේ මතු පිටට.
0: ආ නයිස්.
1: විනාඩි 5යි. බබා වගේ නිදා ගන්න. හැබැයි බබ්බු එහෙම නිදා ගන්න අඩුවේ නේද? ඔබ කෑ ගන්න.
0: ෂොක් ෂොක් ෂොක්.
1: ඔය එකක් ගැන කියන්නේ. ඔයක තන ග්‍රැෆීන් මෙට්‍රස්. ඔහම පොලිමකට අන් තියෙනවා. හැම එකම එක දවසක වල මතක තියෙන්නේ. අපි දැන් කතා කරන නිින්ද ගැන සහ නිින්ද තියෙන ප්‍රශ්න ගැන. ඒ හැම ප්‍රශ්නයකටම එක උත්තරයක් ගානේ. වැලන්ටිනෝ ඉටලි ලංකාවට අඳුනලා දීලා තියෙනවා.
0: ෆාව් නයිස්. ගුඩ් නිව්ස්.
1: ෆාව් නෙමේ වාව්. ෆාව්.
0: රයිට්.
1: ෆාව් නයිස්.
0: ඔය දන්නවනේ මට ඉන්නවා චබි යාළුවෙක්. දැන් එයාත් එක්ක ඊයේ මම මේ ත්‍රිවිල් එකට නගිනකොට දැන් අපිට හිතුණා අපි ඇව්වා මේ අපි බර වැඩි වෙයිද දන්නේ නැහැ. එහෙම කියලා. ඊට පස්සේ ඒ අපේ බජාජ් ත්‍රිවිල් එකේ අයියගෙන නගින්න මිස් ඕන බරක් දාලා ඇදගෙන යන්න පුළුවන් වාහනයක් තමයි මං ගාව තියෙන්නේ 236 cc හොඳ ඉන්චිමක් තියෙන හොඳ පුලින් පවර් එකක් තියෙන ත්‍රිවිල් එකක් තමයි මම පාවිච්චි කරන්නේ කියලා. සීරියස්ලි නැග්ගාට පස්සේ මෙන්න යන අදඩ දිනි නර නර හරිද? ඒ තරම් හරිම ෂෝක් මේ අලුත් ත්‍රිවිල් එක. ඉතින් මේක ඉන්ටීරිය ගැන ගොඩක් කට්ටිය කතා කරනවා. අපිත් ඒ ගැන කතා කරනවා. මොකද ඒ තරම් ලස්සනයි. සාමාන්‍යයෙන් ත්‍රිවිල් එකක් ගත්තම ඒ ගන්න මිනිස්සුන්ට ඒක හදන්න ගොඩක් කෑලි තිබුණානේ ඉස්සර. මේක හයි කරන්න අරක ගේන්නවනේ මේක. හැබැයි දැන් බජාජ් අලුත්ම ත්‍රිවිල් එකේ ඉන්ටීරිය ලස්සනට හදලා තියෙනවා. අර බාර් වල ඔක්කොම කවර් කරලා ඒව ලස්සනට
1: ඇවිල්ලා. ඒක නේ බාර් කියන්නේ. ඔව් තියෙනවා. ඇරලත් නේ.
0: බාර් කියලා නේද ඒවට කියන්නේ? බස්. ඔයාත් එක්ක බෑනේ අර ඉන්නවා.
1: මේ වැඩි කට්ටි.
0: අනේ මං ඒ බාර් දන්නේ නෑ. මං
1: කියන්නේ බබ්බි බබ්බි බබ්බි
0: බබ්බි.
1: අනේ මොකද බබ්බෝ? අනේ මොකද බබ්බෝ බබ්බෝ. අනේ මගේ බබ්බෝ.
0: ඒ දන්නේ නැද එන්නේ
1: දන්නේ. දන්නේ බාර් ගැන කතා උදේම. පොඩ්ඩක් තුනෙන් පස්සේ කතා කරමු.
0: එතකොට ආය අමුතුවෙන් රේඩියෝ හයි කරන්න ඕනිද? නෑ. සවුන්ඩ් සිස්ටම් හයි කරන්න ඕනිද?
1: නෑ. ඊට පස්සේ ඒක ඕන් නැද්ද? නෑ. ඒ ඕන් නැහැ කියන්නේ ඒවා ඇවිල්ලා
0: තියෙනවා. ඇවිල්ලා තියෙනවා.
1: ඇවිල්ලා තියෙනවා. දොරවල් ඇවිල්ලා තියෙනවා. කාලයක් ගිහලා ජනෙලුත් එයි.
0: Yes.
1: දැනට තියෙන දොරවල් විතරයි.
0: අනිත් එක රිවර්ස් එකට හරිම
1: දැනට රෝද තුනයි. එක දිගටම රෝද තුනයි.
0: මොකද මේක බජාජ් 3 wheel නේ.
1: අලුත්ම 3 wheel එක 236 cc ලොකු එන්ජිම තියෙන. හොඳට ඇදලා යන 4 stroke තියෙන නියම බාණ්ඩේ. ගන්නව නම් හොඳයි. සර්විස් එකේ මරු. 1400කට වඩා තියෙනවනේ ඒගොල්ලන්ගේ සර්විස් ස්ටේෂන් නේ මේවා. ඉතින් කවදාකවත් බය වෙන්න එපා. කොහේ ගියත් එකක් හම් වෙනවා. කිලෝමීටර 20න් විතර කවුරු හරි බජාජ් එකේ ඩේවිඩ් පීරිස්සේ කවුරු හරි ඉන්න හිටන් ඉන්නවනේ මේ ආයතන තියෙනවා.
0: හරි ඔකේ.
1: හිටන් ඉන්න පිස්සු තියෙනවා.
0: ඒ වගේම ඉතින් බජාජ් ප්ලැටිනම් එකක් ගත්තත් ඒ සර්විස් එකේ විදිහටම ඔබට හම්බ වෙනවා. ඉතින් බජාජ් ප්ලැටිනම් කියලා කියන්නේ හැඩකාර වැඩකාරයා. ඒකේ කාරණා දෙකක් ගැන අපි කතා කරනවා. බයික් එකේ තියෙන 퍼ෆෝමන්ස් ගැනයි, ඒකේ තියෙන පෙනුම ගැනයි. අපි මුලින්ම බලන්නේ පෙනුම. අපිට ලස්සනට තියෙන්න ඕනි බයික් එකක් ගන්නකොට. ඒ ලස්සන ඒ විදිහටම ලස්සන කලර්ස් වලින් බජාජ් ප්ලැටිනම් එක මාකට් එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 퍼ෆෝමන්ස් කැල.
1: හැඩකාරයා වැඩකාරයා.
0: හැඩකාරයා වැඩකාරයා. සීරියස්ලි. කොච්චර දුවනවද මේක?
1: එක ඕන් තරම් දුවනවා. පෙට්‍රල් ගහන තරම් දුවනවා.
0: නෑ ලීටරයකින්?
1: ලීටරයකින් 107ක් දුවනවා.
0: 100කට වඩා දුවනවා බ්‍රෝ.
1: බයිසිකලේ නම් වැඩකාරයා, ඔබ වැඩකාරයා නම් 107.50ක් දුවනවා. එහෙම කියලා බයිසිකලේ න්‍යූට්‍රල් ගහන් යන්න එපා.
0: ඒක හොඳ නෑ.
1: න්‍යූට්‍රල් ගහනකොට බයික් එක කන්ට්‍රෝල් නෑ. දැන් මෙලම ගියර් එක තියෙන්න ඕනේ.
0: ආ ඕකේ. අපි පල්ලමක එහෙම යනවනේ නේද?
1: පල්ලමක යනකොට ගියර් එක බහින්න
0: ඕනේ.
1: එහෙම යන්නේ නෑ. පිස්තු හදලා වගේ යන්නේ නැහැ න්‍යූට්‍රල් එකට දාගෙන. පුදු මිතුරු කියලා මෑ ඉතුරු කරන්න හැදන්නේ. ලීටර කිලෝමීටර 5000ක් විතර යනවා ගහන. 107ක් ගියම මදිද?
0: ඇති ඇති හොඳටම ඇති. 1 කිලෝමීටරයකට ඔබ රුපියල් 4ක් වගේ තමයි.
1: රුපියල් 4යි. දැන් තියෙන ගානේ.
0: Yes.
1: දැන් ඉතින් හිතන්නේ ද අඩු කරයිනේ. අඩු කරයි.
0: අඩු කරයිනේ නේද? අර පකිස්තානේම අඩු කළා තියෙන්නේ.
1: පකිස්තානේ ගිහින් ගහන් එමුද?
0: හානේ හානේ හානේ. අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා
1: එමු. යන් යන් යන් බ්‍රේක් එක දැන් අපි ඉතින් නිවේදක මනුස්සයෝනේ.
0: ඒක නෙනේ. 9:25.
1: නිවේදකයෝ මනුස්සයෝ. සමහර නිවේදිකාව යස්සනියෝය. සමහර
0: මම නෙමෙයි.
1: අටේරියාම තේරෙනවා.
0: සමහර නිවේදිකාව සුරංගනාවියෝය.
1: එහෙමයි අපි දැකලා නැහැ.

0: పని
1: పడా
0: పని
1: వాలి పెరలి
0: කියන්නක බාන්න වාට විෂන් කෑගෙන කියන්නවා කියන්න පුති
1: විෂන් කයා දැන් තාත්ති වාරගෙන කිහිලි වරයි විෂන් කෑකට තැන් ඇවිල්ල මගේ වාරය දැම්මට දැනවා ලාවට ලාවට මම ඇවිදගෙන යනකොට මම වෙන දටත් මේ දොරෙන්නේ ඇතුළට එන්නේ අරවෙද මාව උළුවස්සේ හැපෙනවා වෙන දට හැපෙන්නේ නෑ මට තේරෙනවා මට මේ පේන පරාසේ යම් කිසි අඩුවීමක් දෝ හෝ කියලා මට දැනෙනවා
0: ඩෝහෝ
1: මොකූත්
0: කරන්න ඕන්නේ
1: මං අසරණ වෙලා
0: හොම්ම ඉන්න
1: එතකොට
0: වෙන්න ඕන දේ වෙයි
1: මගේ යාළුවෙක්ද මගේ හතුරෙක් දරුවෙන්ද
0: මගේ යාළුවෙක්
1: ඉතින් ඒ වගේ
0: යාළුවෝ තමයි හොඳම හතුරු කරා කරන්නේ
1: ඉතින් මම මේ ගැන හිත හිත ඉන්නකොට තමයි මට දැනගන්න ලැබුණේ විෂන් කේ ආයක ගැන
0: තනියම
1: අවුරුදු ගානක් දන්නවා දැන් තමයි දැනගන්න ලැබුණේ
0: එහෙම තමයි සමහර යාම සමහර ඒවා දැනගන්න එක වෙනයි අවබෝධ වෙන එක වෙනයි
1: අවබෝධ වුණා ඉතින් ඒ වගේ ප්‍රශ්න ඔබටත් ඇති සමහර වෙලාවට වාහනේ රිවර්ස් කරනකොට සයිඩ් මිරර් එක ඔය ගන්න වෙන දඩ ගන්නවා හැබැයි දැන් ගරාජ් එකේ පොඩ්ඩක් ඇතිල්ලනවා වගේ පොඩ ගෑවෙන්න යනවා එහෙම පොඩි පොඩි ප්‍රශ්න ඔබ හිතනවා ඒක පොඩක් වාහනේ මේ හරහට ගහලා
0: හින්දා ඔයගේ අලුත් වාහනේ
1: නෑ එහුනේ නෑ තාම
0: මම
1: සයිඩ් මිරර්ස් වහලා තමයි රිවර්ස්
0: කරන්නේ
1: මගේ යාළුවෙක්ද හතුරෙක්ද
0: යාළුවෙක් නෙති යාළුවෙක් නේ හොඳම හතුරුකම් කරන්නේ
1: ඒ වගේ පොඩි
0: පොඩි අපිට හතුරුකම් කරලා තියෙන මේ හොඳම යාළුවෝ
1: සීරියස්ලි
0: මේ පිටපාර යන මිනිස්සු නෙමෙයි අපිට හතුරුකම් කරලා තියෙන මේ උඩට ගෙදරලා තේ බීපු මිනිස්සු
1: ඇත්ත ඇත්ත
0: දන්නේ නැහැ ගතාරනේ දැන් නිකන් බබා වෙලා වගේ
1: මේවා පොඩි ප්‍රශ්න
0: ඇරෙලි ඉපදෙලාද කොහෙද
1: මේ අර ඉතින් අපි ඔය වගේ දේවල් නම් හිතන්නේ ඔක පොඩි දෙයක් ඔබ හරියයි අද විතරයි එහෙම කියලා තමයි හිතන්නේ හැබැයි ඔබ දන්නවද ඒක ලොකු ප්‍රශ්නක මුල වෙන්න පුළුවන්
0: පුළුවන් පුළුවන්
1: මේබී ඉතින් ඒ නිසා ඇස් පරීක්ෂාව කරගන්න ඔය ඔය තත්ත්වෙම ගතිය ග්ලූකෝමා නේ එහෙම නිකන් පරාසය අඩු වෙලා යනද ග්ලූකෝස්ද මට මතක
0: ග්ලූකෝමා
1: ග්ලූකෝමා රයිට්
0: දන්නේම නැතුව හැපෙන්නේ නැතුව යනවා අස්සරයි නේ
1: ඒ කියන්නේ ඒක අවසන් ප්‍රතිඵල
0: නෑ කිසිම රිද්දෙන්නේ මොකුත් නැහැ පේන්න නැතුව යනගෙන ඉන්නේ ගානක් වන්නේ නැහැ නේද
1: ටික ටික අඩු වෙවි යනවා
0: අඩු වෙන ගාල පේන්න නැතන තිරේ වැහුවා වගේ ඔබ හිතන කරවල වුණා කියලා ඔබක වාට මෙතන සූර්යග්‍රහණයක් වෙන්නේ නැති කියලා සූර්යග්‍රහණෙම ඇද්දක පේන තු කියලා
1: අනේ ඔබ ඇහෙන කොටත් කියන කොටත් බය හිතෙනවා
0: බය වෙන්නේ බය එහෙම කරදරයක් නැහැ හිමින් පේන්න තු යනවා
1: බෑ බෑ ඉතින් ඇස් දෙක පේන්න නැතුව ගියොත් මොකුත්
0: කරන්නේ නැහැ මේ පෙන්වන්න යන්නේ නැහැ නේ කවුරුවත් ඉතින් මේ ඔක්කොම දන්නවනේ හැමෝම එහෙම අවුලන්නේ ඔය දැන් පේනවනේ කොහොමද
1: ඔබටත් අවබෝධ වේවා මේ ඇස් දෙක ගැන
0: උට්ටට හරි පේනවනේ මෙච්චරයි ඉතින් ඒක හැමදාම පේනේ කියලා අල්ලන් ඉන්නවා ඉතින් මේ මිනිස්සුන්ට මොනවද
1: කියන්නේ රයිට්
0: ගගහා එදන් යන්නද
1: ඒක නේ ගෙවල් වල හිටියා නම් ඇත්තටම මේ දෙක
0: යනවා යම යම යම කියලා මිෂන් කෑක්කන් යන්නද කියන්නේ අපි හැමදේම කියලා තියෙනවනේ
1: සීරියස්ලි ඇත්ත ඇත්ත
0: එහේ සමහර ක්‍රොනික් ඒවා තියෙනවා ඒ ගවා යාවොත් ආවා යවා ගන්නවා බොරු දැන් මේ මේ මේ ග්ලූකෝමා තත්ත්වය ඊට පස්සේ කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ නැත්තර නැති කරන්න බෑ එතනින් නවත්ත ගන්න පුළුවන්
1: ඕකේ ඒකට ඔබ විෂන් කෑකට යන්න ඕනි ගිහිල්ලා ඇස් පරීක්ෂාව කරගන්න
0: කවදාවත් විෂන් කෑක ඔබ ඉන්න තැනට එන්නේ නැහැ ඔබ යන්න වෙනවා එතනට මොකද ඒ උපකරණ ගලවගෙන ඒ මිනිස්සු පුළුවන් නම් එකත් කරන අමාරුයි එන්න මම බැලුවා ඒ ලොකු බැහින් දෙන්නේ
1: අනිත් ඒ ශාකා කොච්චර තියනවද අනේ ගෙවල් ළඟම ඇති ශාකාවක්
0: ගෙහින් ඇස් දෙක පෙන්න ගන්න
1: හරි
0: දොස්තරලා කියනවා අවුරුද්දකට අඩුම දෙපාරක් අම්මෝ කොහොමද කරන්නේ තියෙන වැඩත් එක්ක නේ අවුරුද්දට අඩුම දෙපාරක් නේද අම්මෝ
1: ඇස් දෙක නීතින් නේද පොඩි
0: ඇස් දෙක වෙනුවෙන් කාටද අනේ අවුරුද්දට දෙපාරක් කාලේ යටකන කොහේ තියෙන කාලේද කියනක ඇස් දෙකට වෙනුවෙන් නේද ඒක
1: නේ අනිත් ඇස් දෙකක්ම තියෙනවනේ එකක් තිබ්බනම්
0: ඔන්න එකක් තිබ්බනම් අපි යනවා
1: යා
0: නේද ඒ කියන්නේ හાર્ට් එක හાર્ට් එකයිනේ තියෙන එකට අක්කාල යනවා ඇස් දෙක නම් ඉතින් පේන්නේ නැහැ ලත්ත ගාලා හොයාගත්ත හැකි නේද දැන් ඉතින් මේ දැක්ක මද නේද ආයි ඉතින් මේ තව මොනවද බලන්නද ඇත්ත කතාවෙත්ත කතාවෙත්ත ඔව් ඔව් ඔව් අපි නම් අවුරුද්දක දෙපාරක් පෙන්නනවා ඉතින් ඔයගොල්ලන්ට වැඩනේ ඔව්
1: එහෙනම් ඕන්නේ දැන් අද ඒ පැත්තෙන් කතා
0: කරමු ඔව් මේ මැටික් කරගන්න මිෂන් කෑග පුළුවන් දැක් කරගනි කන්නඩ දෙයක් හදා ගන්න ඕනේ ඇස් දෙක පරීක්ෂා කරගන්න ඕනේ හොඳ සංග්ලාස් පෑය එකක් ගන්න කාට හරි හිතුනොත් අන්න නොවැරදීම එන්න ඕනේ ඈ නොවැරදීම එන්න ඕනේ ලස්සන කළ දෙනවා සියලු වර්ගයේ බ්‍රෑන්ඩඩ් සීනෝ ගණන් හෙන ලොකෝයි කියලා හිතන්න එපා මෙන්න වැරදි පර්ස්පෙක්ටිවක් තැන ලස්සනයිනේ අම්මේ ඇති මෙව්වේ ගණන් කාර්නි මේක ලිකුණන්නේ මේ මෙව්වා අන්න
1: ගණන්
0: මේ අපි දාන් ඉන්නේ මේ ගණන් අපි දානවා
1: ඔබේ බජට් එකට හරියන විදිහට හදාගන්න පුළුවන්.
0: ශිරාවට.
1: ඕකේ, ඊට පස්සේ මතක් කර මේ දවස්වල මම කවදාවත් අපේ අම්මගේම දැකලා නැහැ. අපේ අම්මා හරි අර පිරිමැස්මෙන් වැඩ කරනවා. හැබැයි දැන් මාරේ ගැන කන්සර්න්. එයා හැම දෙයක් ගැනම, එයා විදුලිය ගැන කොච්චර විදුලි බිලක් එනවද, එයා බෙදලා බලනවා මොනම අයන් එකට මෙච්චරක් ගිහිලා. ආ මේ මාසේ වොෂින් එහෙම එහෙම බලලා ගානට එයා ඇවිල්ලා තියෙනවා. ෂා කියන්නේ
0: යාගේ ඉම්ප්‍රූවමන්ට් එක මං කියන්නේ ඉතින්.
1: ඉම්ප්‍රූවමන්ට් එක නෙමෙයි මේක, විදුලි ගාන වැඩිනේ. දැන් වෙන්දට තිබුණානේ මාර හිතේ නිදහසක්.
0: ආ එහෙම නෙමෙයි නම් මං හිතුවා දැන් ඒවා හිතලා නිකන් අර පිරිමැස් පැත්තෙන් යන්න හදන කියලා. මොක පැත්තෙන්ද යන්න හදන්නේ?
1: යුනයිටඩ් ඉතින් ඒක උනාට ඉතින් දැන් අපි අයන් එක පාවිච්චි කරන්නේ හරීම අඩුවෙන්. හරියද? සමහරක් දැන් බලන්න අද අයන් කරන් ආවේ නැහැ. ඇඳුම් අයන් කරේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒකත් ඉතින් එච්චරම
0: අද අවන් කළා.
1: හරි, එහෙම අපිට හිතන්න වෙලා තියෙනවා.
0: තියෙනවා තියෙනවා.
1: ඉතින් ඒ නිසා ඔබ දන්නවනේ සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකකට සෑහෙන ප්‍රමාණයක් විදුලිය යනවා. පැය 24ම ෆ්‍රිජ් එක දාලා තියෙන්නේ. එතකොට මේ ෆ්‍රිජ් එකෙන් අඩුවට, ඒ කියන්නේ කරන්ට් බිල අඩු කරගන්න විදිහට මේ ෆ්‍රිජ් එක පාවිච්චි කරන්න ඔබ කැමතිද? ඒකට කරන්නේ ඔෆ් කරලා තියෙන එකද? නෑ. ඔබට පුළුවන් සිංගයකට ගිහිල්ලා ගන්න ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක.
0: ෆ්‍රිජ් එක කරන් ඔෆ් කරලා තියලා නෑ නෙමෙයි.
1: ඒකනේ මං කියන්නේ එහෙම කරන්නද?
0: පර්පස් එක ලොස්.
1: Yes, definitely. මොකටද ඉතින් ලස්සන කැබිනට් එකක්ද නෑනේ ෆ්‍රිජ් එකක්ද?
0: අන්තිමට අල්මාරියක් එනවා ෆ්‍රිජ් එක කරන් ගිහලා ලයිට් ඔෆ් කරලා ඕ තිබ්බම කාලයක් යනකොට ෆ්‍රිජ් එකක් ගත්තා සිංගරකෙන් දැන් ඒක අල්මාරියක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඈ?
1: එහෙම වෙන්න ඕනේ නෑ.
0: මස් මාළු මේ පැණි දාලා දඩ මස් කළා තමයි එතකොට දාන්නේ.
1: මලලනවා. පොලෝ යට.
0: ෆ්‍රිජ් එක පිටින්.
1: මේ ගන්නකොට මේ අලුත් ෆ්‍රිජ් එක මේක හරි ෂොක්. මොකද විදුලිය 50% ඉදිරි කරලා දෙන මේ ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. අනිත් එක හොඳ වොරන්ටි එකක් හම්බ වෙනවා. අවුරුදු 20ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒකේ කම්ප්‍රෙසර් එකට. අනිත් එක රුපියල් 142,999. එකපාර ගෙවන්න පුළුවන් අයත් ඇති. හැබැයි අපිට නම් බෑ. අපි නම් ගන්නෙ සිංග එකෙන් ගෙවන්න. රුපියල් 5,950 ඉඳලා ගෙවාගෙන යන්න පුළුවන් සිංග එකෙන් මෙන්න මේ ෆ්‍රිජ් එක ගත්තොත්. මේකේ සයිස් එක ඇවිල්ලා මේකේ කැපැසිටි එක ලීටර් 276 2 door ෆ්‍රිජ් එකක්. තවමනාද මේක කාර්යක්ෂමතාවය වැඩි කියලා අපි කිව්වා. Yes. Details ටික. හරි. එනං හරිනේ සිංගෙකට කියලා ෆ්‍රිජ් එකක් ගන්න ගෙවන්න ගන්න රුපියල් 5,950ක් තමයි ඔබට මාසිකව ගෙවන්න වෙන්නේ. හරි?
0: අනිවාර්යයි.
1: ඊට පස්සේ අපිට පුළුවන්ද කොකෝ ෆ්‍රයි? අපිට පුළුවන්ද මට කොකෝ පොල් තෙල් ගන්න කියලා දැන් පුළුවන්ද?
0: මොනවද වාට දැනගන්න ඕනේ?
1: පොල් තෙල්.
0: මට මාර ෂුවර් ගත්තා නම් මෙච්චර කාලයක් හිතාගෙන හිටියා කියලා වෙන මෙහෙම දෙයක්.
1: මොකක්ද?
0: ගෙදර පොල් කඩලා මද ගලවලා ති ඔගොල්ලෝ ගල් පළල මද කන જાතියනේ.
1: ඒකනේ අපිට බැරි.
0: පළල මද ගන්න බැරිද ඔයගොල්ලන්ට?
1: Yes. එහෙම කරලා.
0: පැදුරේ දාලා දවස් ගාණක් වේලලා.
1: හරි.
0: ඒ ටික අරගෙන සෙක්කුවේ දාලා හස්බන්ඩ් නෝ ගැට ගහලා ඒ ටික මේවා කරලා.
1: අඹරලා අඹරලා මෙහෙම. ඕකේ.
0: හස්බන්ඩ් වැඩ වෙලාට වා.
1: ඔව් මේවා කරලා.
0: ඇත්තටම අතින් තල්ලු කරන සෙක්කුත් තියෙනවා.
1: ඒකට අපි අසර අපි මේ වගේ.
0: කව් ගැට ගහගෙන යන්න
1: දාස. අපි ගියන්න අසත්. අපි ගාසය
0: යන්නේ.
1: ඒ වාසය අපි ආසයි.
0: ආයි කොගලන් ආසයි අපිට ඒකම නැහැ කරන්න යන්නේ.
1: හරි.
0: ඊට පස්සේ අර සෙක්කුවෙන් වැක් කරන තෙල් ටික අරගෙන ගෙදර ඉතින් හරිය උජාරුවෙන් හරිම පාටයි හරිම සුවඳයි.
1: ගමම සුවඳයි අපේ පොල් තෙල් වලින්. හනේ හනේ.
0: හරිම තෙල් අමුතු ෂෝක් තෙල් රහක් තියෙනවා. වැරදි මිස්.
1: ඇයි? අපි ගෙදරදීම තෙල් හදාගත්තානේ.
0: ගෙදරි තෙල් හදාගත්ත එක අපිට හරි සන්තෝසයි. ওই තෙල් ටික වට RBD කරගන්න පුළුවන් වුණා නම් රිෆයින් කරලා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරගන්න පුළුවන් වුණා නම් විශේෂ සුවඳක් පාටක් රසක් තියෙන එක නැති කරගන්න පුළුවන් වුණා නම් ඔයාට ගෙදර පාවිච්චි කරන්නේ මේ වට ඔක රට යවන්නත් තිබ්බා.
1: සීරියස්ලි
0: පිටරට ඔල්ල ගන්න නැහැ ඔය ගෙදර සෙක්කුවේ හින්දා මේ හරි මේ හෝම් මේඩ් නේද? හෝම් මේඩ් හොඳයි RBD කරලා තියෙන කියලා අහන්න. ලංකාවේ මතයක් හදුවන්නේ RBD හොඳ නැහැ කියලා. අපි ඒක කෙලින් කතා කරමු.
1: හරි.
0: RBD හොඳ නැති වෙන්නේ එකම තැන තමයි. RBD කරන ක්‍රමවේදය වැරදි නම් RBD කරන්නේ කිමිකල් පාවිච්චි කළා නම් ඒක හොඳ නැහැ. ඒක හරි.
1: හරි.
0: නමුත් RBD කරන තව ගණන් ක්‍රමවේදයක් තියෙනවා. මේක එක්ස්පෙන්සිව්. ගොඩක් අය කරන්නේ නැති එකයි.
1: හරි, ඕකේ.
0: යන්ත්‍රානුසාරයෙන් RBD කරන්න පුළුවන්. මැෂින් වල පැරාමීටර්ස් වෙනස් කරලා තාපය ඒ කළා මෙහෙ කළා පීඩනය වැඩි කළා අඩු කරලා මන් දන්නේ නැහැ මොනවද කරනවද කියලා. ඒවෙන් තමයි ඒක හදන්නේ. වාගේට හයියෙන් කරකෝල වෙන්න ඇති. ඒවිතර ෆිසිකලි කරන ක්‍රමයක්. කිමිකලි නැතුව මේක ෆිසිකලිත් RBD කරන්න පුළුවන්. රිෆයින් කළා බ්ලීච් කළා ඩියෝඩරයිස් කරන්න පුළුවන්. ඒකට තමයි ලෝකෙ ඉල්ලුම තියෙන්නේ. ලෝකයේ බාරගන්ඩ බාරගන්න එක්කම පොල්තෙල් හදන ක්‍රමේ ඕක විතරයි. අපිට ගෙදරදි පුළුවන් දෝක් කරන්න
1: බෑනේ.
0: ආං එක තමයි අපේ පොල්තෙල් මුඩුවෙන් ඉක්මන්ට. මොකද ඒව ඇතුළේ තියෙන අපද්‍රව්‍ය. පොල්තෙල්වල වතුර තිබුණත් අපද්‍රව්‍ය. අපි අහලවන්නේ තනකොළ පිට්ටනියක කොත්තමල්ලි ගහක් තිබුණොත් ඒක වල්පැලයක්. ඒ වගේම පොත්තමල්ලි ආයක තනකොළ ගහක් තිබුණොත් ඒක වල්පැලයක්. වල්පැලනේ එහෙමනේ. වතුර කියන හොඳ දෙයක් වුණාද පොල්තෙල්වල තියෙනකොට හොඳ දෙයක්
1: නෙවෙයි.
0: පොල්තෙල් මුඩු වෙන්න බලපානවා.
1: හරි.
0: සත්තු ජරා කරනවා. වැලි වැටෙනවා, පස් වැටෙනවා, දූවිලි හිටනවා. ඒවත් එක්කම තමයි කෝවිඩ් පාරික දාලා අමරලා ගන්න අපි. ඒවත් එක්ක දෙන්න යන නංගිල පපඩම් බැඳගෙන. හොඳයි. ෂෝක් තෙල් ටික කීරමන් ටිකක් හැම බැඳන් කන්න. කන්න.
1: දැන් තමා තේරුණේ. තේරුණේ. දැන්
0: කාසිනෝජන් පිළිකාකාරක ගොඩව තියෙනවා මේවයි. ඒ කාලයක් කොහොම නිකන් තේරුමක් නැතුව වේලනකොට වැරදි විදිහට ගබඩා කරලා තියෙනකොට ඇෆ්ලොටොක්සින් හැදෙනවා. ඇෆ්ලොටොක්සින් කියන්නේ කාසිනෝජන් පිළිකාකාරකයක්. ඕන් අඬනවා. ඉතින් RBD කළ මේ ටික ඔක්කොම අයින් කරනවානේ. ඉතින් ඔබ හොය හොයා ගන්න ඕනේ RBD කරපුවා තමයි. අපි ස්තුතිවන්ත වෙන ඕනේ සේන මිල්සකට මේ හරි දැනුම දෙන එකට.
1: ඕ ඒක ඇත්ත ඒක ඇත්ත.
0: හරි දැනුම දීලා හරි පොල් තෙල් එක දීලා තියෙනවා මාකට් එකට. කොකෝ ෆ්‍රයි.
1: කොකෝ ෆ්‍රයි.
0: මම මේ ගෘහණියන්ට කියන්නේ. මම දන්නවා අයිල් එකට ගියාම පිස්සු හැදෙනවා, තෙල් ජාති දැක්කම පිස්සු හැදෙනවා. තෙල් හින්දෙනවා අපේ. අපේ තෙලුත් හින්දෙනවා. ඒ තාන් තෙල් ජාති. දැන් ඔබට තියෙනවා කොකෝ ෆ්‍රයි. ආයි සුද්ද සිංහලෙම කියන්නේ RBD කරලා තියෙන්නේ යන්ත්‍රානුසාරින් කෙමිකලි නෙමෙයි ෆිසිකලි කරලා තියෙන්නේ.
1: හරි.
0: බය නැතුව ගන්න. පොල්තෙල් වලට විශේෂ පාටක් සුවඳක් රහක් තියෙන්න ඕනේ. අපි පොල්තෙල් කන්නේ නැහනේ. පොල්තෙල් කන්න බොන්න ඕන නම් වර්ජින් කොකනට් ඔයිල් ගන්න. ඒක තමයි සලාඩ් වලට දාන්නේ. ඒවෙන් බදින්නේ.
1: හරි. ඔකේ.
0: ඒක තමයි සමහර මිනිස්සු උදේට හැන්දක් බොනවා කියලා කියන්නේ. ඒවෙන් බදින්නේ. ඒවෙන් උයන්නේ පිහන්නේ නැහැ. උයන්න පිහන්න පොල්තෙල් RBD කරපුවා. කොකෝ ෆ්‍රයි. වැඩේ ඉවරයි.
1: කොකෝ ෆ්‍රයි. රයිට්. මේ දැන් සාමාන්‍යයෙන් මේ ෆෝන් එක දානවා නේද ඉස්සරහා සාක්කුවේ. ඉස්සරහා සාක්කුවේ දාලා ඔබ ඉඳ ගන්නවා නේද?
0: එතකොට
1: ෆෝන් එක ටික ටික ටික ටික උඩට
0: එනවා. උඩට උඩට උඩට.
1: උඩට දාන්නෙම නෑ. ෆෝන් එක ගාලා වැටෙනවා. වැටුන.
0: ෆෝන් එක දියා.
1: වැටුනට පස්සේ තමයි දැනගන්නේ අ ෆෝන් එක වැටුණා නේ. ඔබ පාවිච්චි කරන්නේ X9D එකක්ද? නෙමෙයිද? ආ එහෙනම් ඉතින් වැටුනොත් කේස්. හැබැයි ඔබ පාවිච්චි කරන්නේ Honor X9D ෆෝන් එකක් නම් මීටර් දෙකක් උඩින් නම් වැටුණත් no problem. ස්ක්‍රීන් එකකට මුකුත් වෙන්නෙත් නැ, මේකේ බොඩි එකකට මුකුත් වෙන්නෙත් නැ, තැලෙන්නේවත් නැ. ඒක සාතික් කරලානේ තියෙන්නේ දාලා. කොහොමද ඒක තැලෙන්නේ නැති වෙන්නේ? ඒක හදලා
0: තියෙන්නේ මටීරියල් එක මිසෙයි.
1: ඕකේ.
0: දැන් මගෙන් අහන්න එපයි මටීරියල් එක මොකක්ද
1: කියලා. නෑ නෑ ඒක රහස්නේ. ඒක රහස්.
0: ඒක දන්නවනම් මිස් මම ගෙදර හදනවා. මන් දන්නේ නැහැ ඒක. මන් දන්නේ වැටුනහම කැඩෙන්නේ. වතුර වැටුනට වතුර ඇතුළට යන්නේ නැහැ.
1: දැන් මේ දවස්වල වැස්ස ෆෝන් එකක් තුස්සගෙන තමයි දුවන්නේ කලබලේට.
0: ෆෝන් එක බේරගන්න හැම තැනම දානවා.
1: ආ මේ හංගගෙන යන්න හදනවා.
0: X9D ෆෝන් එක වැස්සට අල්ලන් යන්නේ. X9D ෆෝන් එක ඔලුවට අල්ලන් යන්නේ අපිවත වෙනවා. ඒ බය නැහැ නේ.
1: රයිට්.
0: ඇයි ඒක තියනනේ පොඩි මොකද්ද මේ ඇප් එකක්. ඒක දාලා ඉබුවාම ගාලා දූවිලි වැලි වරම ඔකම කුණාටුව වගේ විසිකලා දානවා එළියට.
1: එළ වතුර ඔක්කොම ඒ ভাইබ්‍රේෂන් එකත් එක්කම විසිකලා
0: යනවා.
1: විසිකලා.
0: විසිකලා. ඒගොල්ලන්ගේ මේක ස්පීකර් එකම normal speaker එකට 300 times powerful. බැටරිය 8000 mAh බැටරියක්. ලේසියෙන් ෆෝන් එකට එන්නේ 8000 mAh බැටරිය යනවා.
1: හරි.
0: චාර්ජරේ අමතකුණක් දවස් ගානක් අල්ලන් හිටියේ. අවශ්‍යම කෝල් එක විතරක් අරගෙන. එහෙම පුළුවන්. හරි. අමතකුණ. දුරක ගියා. දවස් දෙක තුනෙන් එන්නේ. වෙලාවට ෆෝන් එක ෆුල් charge කරලා තියෙන චාර්ජරේ දෙන්නේ නැහැ. ඔබට විකල්ප දෙකක් තියෙනවා. ඒක තමයි චාර්ජරයක් ගන්න එක. දැන් චාර්ජරයක් කීයද? චාදර ගානවුවාම බැටරි බහිනේ හොඳයි කියලා හිතනවා.
1: අනේ කනේ. එනා හරිනේ Honor X9D ෆෝන් එක ගන්න. දැන් අරවින්දට මාව මැච් වෙනවා වගේ Honor X9D එකට මැච් වෙන්න කාවද? හච්. හච් කනෙක්ෂන් එකක් දාගත්තා නම් ඔබට ආයි තින්ක් සුපිරිම කවරේජ් එකක් හම්බ වෙනවා. ආයි එකේ කතා දෙකක් නෑ. හැබැයි මේ දවස්වල ඒගොල්ලන්ගේ කවරේජ් එක ගැනවත් අනිත් විස්තර නෙමෙයි අපි වැඩියෙන් කතා කරන්නේ හච් 15 පැකේජ් එක ගැන.
0: පැකේජ් එකේ ගාන ගැන.
1: ගාන ගැන.
0: පැකේජ් එක දැන් දන්නවා. apps 15ක් ඇතුලේ මගේ මේ ෆෝන් එකේ මේ එක පින් මේකක එක page එක තියෙන සේරම ටික වගේ තියෙනවා.
1: දැන්
0: මම මගේ ෆෝන් එකේ මේ මේ ඉස්සරහම මෙම් pages අපිට slide කරන්න පුළුවන්.
1: මේක
0: දාලා තියෙන මොකද්ද? මේම වැඩියෙන්ම පාවිච්චි කරන app set එක තමයි මේ මේ පළවෙනි page එකේ තියෙන්නේ.
1: ඒ WhatsApp එක ඇතුලට යන මොකක්ද message?
0: WhatsApp එක ඇතුලට යන ඕනේ අපි අහපු. වාර මොම මේ අනුත් එක යනවා යන හකට.
1: අර message එකක් ආව heart
0: එක. message එකක් ආව heart එකෙන්ද මොකද ආ heart එක? heart attack එකද කියලා ආවේ.
1: detect
0: detect මේ heart attack එකද කියලා ආවේ.
1: heart එකක් දාලා?
0: ඔව්. මේ ගෝටා පේ රණසිංහට යන්න ඕනේ ගන්න මට.
1: රයිට් රයිට්. ඒ ඇප්ස් ටික ඔක්කොම තියෙනවා මේ පහළ ඇතුලේ නේ.
0: කියලා වැඩන්නේ 1199යි. ඌට වඩා මම නම් ඩේටා වලට නම් වේදම් කරන්නේ නැහැ පුතා. ඌට වඩා වේදම් කරන්නේ නැහැ ඩේටා වලට. මොකටද එහෙම වේදම් කරන්නේ?
1: ඒකනේ.
0: සල්ලි? සල්ලි තියනවා තමයි ඒ වුණාට එහෙම කියලා වේදම් කරන්නේ නැහැ මිනිස්සු. ඇත්තම කියනවානේ ඉතින් කොහේ තියෙන
1: සල්ලි? සල්ලි ඇත්තම
0: කතා. 1199යි. වැඩිපුර GB 35ක් දෙනවා වෙන මොනවා හරි සයිට්ස් වල බ්‍රවුසිං වලට ගියොත් අර ඇප්ස් 15ට අමතරව.
1: හරි.
0: රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකකුත් දෙනවා. දෙන්න තියෙන සේරම ගතමනාවම දීලා තියෙන්නේ. ළඟම ඉන්න හෂ්නියෝ විතයවල්ලගෙන මේක ඇක්ටිව් කරගන්න අපි ඔබට මතක් කරනවා අදත්. මන් දන්නේ නැහැ ඇයි මේක මෙච්චර කියන්න ඕනේ කියලා. ඔය දැන් තියෙන ෆෝන් එක පාවිච්චි කරන්න ඩේටා වලට විතරක් මේ හච් පැකේජ් එක දාගන්න. ෆෝන් නම්බරේ වෙනස් වෙන්නේ නැහැ ඩේටා පැකේජ්. ගොඩක් මිනිස්සු තාම දන්නේ
1: නැහැ.
0: ඒ නිසා ඩේටා පැකේජ් එකක් දාගත්තොත් එහෙම නම්බරෙත් එක්කම වෙනස් වෙනවා කියලා. පිස්සුද කවුරු කියන්නේ?
1: එහෙම හිතනවද?
0: ඩේටා ටික හච් එකෙන් ගන්න අනිත් එක ඕන එකකින් ගන්න.
1: Yes okay.
0: ඔච්චරම concern නා.
1: මේ හැරි මේ ලැරි මේ ලැරි හරි හරි ඉන්න නෑ
0: මේ හැරි
1: මම අර
0: ගන්න තමන්ට පුළුවන් ඒවෙන් අල්ලන්න
1: ඒක නෙවෙයි මම කියනවා ආසේකම
0: තමන්ට පුළුවන් අගිස් වලින් අල්ලන්න
1: මේ ලැරි හරි හරි ඉන්නේ නෑ දුන්නෙන් විද්ද ඊතලයක් වගේ කෙලින් මෙ යන්නේ එල් ඕ
0: දැන් මං යන්නේ එහෙම නෙවෙයි
1: එහෙනම්
0: මේ ලැරිත් හරි හරි ඉන්නේ
1: යා
0: රුමේෂ් මල්ලි විසි කරපු
1: හෙල්ල
0: වගේ කෙලින් මෙ යන්නේ කෙලින්ම යන්නේ මම LOC ෆයිනෑන්ස් එකට යන්නේ.
1: නියමයි සුපිරි.
0: දැන් ඉතින් මට හරි ආසයි දැන් මේ රුමේෂ් මල්ලියා සුරතාචන්ගේ ලංකාවට ඇවිල්ලා
1: නේ. ලංකාවට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු මේ සතියේ ආව පොඩ්ඩක් නේ.
0: පොඩ්ඩක් එහෙම පොඩි අදහසක්
1: තියෙනවා.
0: ඉතින් එයාට කවදා හරි දවසක මෙතනින් පටන් අරගත්ත ගමන ලෝකෙම දෙවෙනියා වෙච්ච ගමන ඒක කියලා නම් ඉස්සලාමද? ලෝකේ පළවෙනියා වෙන තැනටම යන්න.
1: Yes.
0: ඕනම ක්‍රීඩකකගේ සිහිනය කියලා සලකන ඔලිම්පික් සිහිනය වෙනකම්ම මේ කුලුවව ගෙනියන්න LOC ෆයිනෑන්ස් එක සපත කරලා තියෙනවා. පිටිපස්සෙන් ඉන්න ජීවිත කාලේ පුරා කියලා.
1: Wow, thank you so much.
0: ඒගොල්ලෝ අපි දිවයින පුරා ඒගොල්ලෝ ජීවිත කාලේ.
1: අනේ thank you. ඒක හරිම ලස්සන ආසිතන ආරංචියක්.
0: ඉතින් මේ ගොඩක් මිනිස්සුන්ගේ අද වාහන තියෙනවා නේද? මිනිස්සු වාහන අරන් තියෙනවා.
1: හරි.
0: කාලයක් තිබුණා මිනිස්සු වාහන දිහා බලලා අපි ඉතින් කොහොමද අතේ තියෙන සල්ලි වලින් මේවා ගන්න. මිනිස්සු හිතනවා වාහන තියෙන ඉතින් බල බල ඉන්න තමයි ගන්න නෙමෙයි. ඒ තමයි ලීසින් කියන concept එක ගේනවා. ඉස්සෙල්ලා මේක තදින්ම හොඳ රිදෙන්නේ නැහැන්නේ. ව්‍යාපාරයක් කරන මිනිහෙකුට ලොරි කෑල්ලක් ගන්න, ට්‍රැක්ටරයක් බස්ස ගන්න.
1: හරි.
0: නේද? heavy vehicle එකක් ගන්න. කාලයක් යනකොට කාර් එකක් ගන්න, මෝටර් සයිකලයක් ගන්න, බයිසිකලයක් ගන්න. ඔය මොන එකකට ගියත් අතේ සල්ලි තියෙන්න ඕනේ නැහැ LOC finance තියෙනකන් කියලා මිනිස්සු ඉගෙන ගන්නවා. නේද? ඒ කාලේ නම් ඉතින් මේ ලංකා ඔරික්ස් ලීසින් කියලානේ පටන් ගත්තා.
1: ආ ඔකේ.
0: දැන් අපි කියන්නේ LOLC finance. LOLC finance අද අපි කියන්නේ. අදත් මේ සේවය එහෙමම තියෙනවා. අතේ සල්ලි නැති වුණාට හිතේ තියෙන දේවල් කරන්න පුළුවන්. ඔබ LOLC finance එකට නිකන් ගොඩ වුණා නම් ළඟම තියෙන ශාඛාවකට යන්න ගිහින් බලන්න ශාඛාවේ ලස්සන.
1: හා ඔකේ.
0: හිතන්නකෝ හදිස්සියකට මොකක් හරි සල්ලි සදිස්සියක් කරලා මොනවා හරි තියලා මේ හැම්ම කරගත්ත මේ රත්තරන් ආභරණ ටික කියලා සල්ලි ටිකක් කරගන්න ඕනේ කියලා. ඔබේ ප්‍රිවසි එක ඔබේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් ආරක්ෂා වෙන විදිහට වැඩේ යනවා.
1: ආ ඔකේ.
0: මම මේ මගේ ජුවලරි ටික අරන් ඕකේ සර්. එච්චරයි ආහන්න වචන. ටග් ගාලා බෝ යන්නේ වෙනම සෙක්ෂන් එක.
1: හරි.
0: කිසි කෙනෙකුට පේන්නේ නැහැ.
1: ආ ඔකේ.
0: වැඩේ කරන්නේ කොහොමද නිකන් බබෙක් වගේ එනවා.
1: නැත්නම් සමහර
0: ට්‍රාන්ස්ෆර් වෙනවා. ඕ. ඔය මොකක්ද ඒගොල්ලෝ ගාව ඇප් එකක් තියෙනවා.
1: හරි.
0: ආයි අත්තිකාරම් ටිකක් කල් ගිහිල්ලා ගෙවාගෙන ගිහිල්ලා ආයි ඕන වෙනවා සල්ලි. ආයි බ්‍රාන්ච් එකට එන්න ඕනේ නැහැ මන් දන්න පමණින්. ඇප් එකෙන්ම සල්ලි ටික මැච් එක ගහ ගන්න පුළුවන්. ආයි ඇප් එකෙන්ම සල්ලි ටික වැඩි කර ගන්න පුළුවන්.
1: වාව් නියමයි.
0: ඕම් තමයි ඕ තමයි වැඩ කියන්නේ.
1: එල්ලෝ.
0: ටෙක්නොලොජි කියන්නේ ඒ වටනේ.
1: හරි නියමයි.
0: ඉතින් මේ වාහනයක් ගන්න අරව මේ විතර මම නිකමට කියන අද ලක්ෂ 5කට දෙක පාරිභෝගිකයෝ පිරිසක් ඉන්නවා බිලියන 430කට අධික. මූල්‍ය පහසුකම් මේ මිනිසුන්ට දීලා තියෙනවා. ඉතින් ශුද්‍ර ණය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාරික ණය, නිවාස ණය, තනි පුද්ගල ණය, කණ්ඩායම් ණය මොනවද කියන්න ඕනම දෙයක්. ණය ගන්න බය වෙන්න එපා. ලෝකෙන්න දක්ෂ මිනිස්සු ණය අරන්මයි ගේම ගහන. වැඩේ තියෙන ණය ඉල්ලපු බලයට කොටක් අය දෙන්න බයයි.
1: අන්න ඒකනේ.
0: LOLC finance එකේ ඉන්න වෙනම ටීම් එකක් මේ මිනිස්සුගේ කතාව අහලා ගේම ගහනවා වගේ නේද? ඒගොල්ලෝ මේ පොඩි කතාව කෙනෙක් ඔබට ඇහෙන්නේ.
1: ගේම ගේම
0: කරයි කරයි කරයි කරයි ගමනක් කොට කොට යෝ දේවල් සර් අපි කැමති වගේ මූලික පහසුකම් දෙන්න.
1: මොනවා?
0: අන්නෙම එල්ලෝසි ෆයිනන්ස් වැඩ කරන්න.
1: ඕකේ තෑන්ක්යූ තෑන්ක්යූ.
0: දැන් ඔය ඇතිනේ.
1: නියමයි. මට පොඩි බඩගින්නක් කනවා ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර් බඩගින්න. ඕ මයි ගොෂ් හරියටම මම හිතුවා මගේ බඩගින්න මොකක්ද කියලා. මට ඇවිල්ලා තියෙන එක තමයි. ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙක.
0: ඔය දන්න මම නිකන් බර්ගර් රේට් එක කීයද කියලා හෙව්වා.
1: හරි.
0: ඔබ දන්නවද දැන් සාමාන්‍යයෙන් හොඳ බර්ගර් එකක් රහ බර්ගර් එකක් සාමාන්‍ය අපි කන බර්ගර් එකක් බිල්ඩ් කරනවා කියලා
1: කියනවනේ
0: ඔන්න බනිස් ලේයර් එකක් එනවා හරිද
1: හරි ඔකේ
0: ඒක උඩ පැටි එක එනවා
1: යස්
0: රසේ වොංගර එලෝලු අරෝමියෝ ටික එනවා ඉල්ලෝ චීස් දානවා තාමුණාරි දානවා මයෝ දානවා උඩ පිගෙනින් වහනවා කන සාමාන්‍යයෙන් බර්ගර් එකක් රුපියල් 1500 2004 වෙනවා
1: හරි හරි ඒ ගාන තමයි
0: සාමාන්‍ය මේක උපරිම ලකුණක්නේ බං මේ බර්ගර් දෙකක්ම දෙනවනේ බර්ගර් කින් එකේ ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර් දෙකක්ම 1450කට මේක ප්‍රමෝෂන් එකක් මේ මේක පිස්සුව
1: කීයද කීයද ගාන
0: 1450 රුපීස් for 2 burgers
1: වව් නියමයිනේ
0: මම ඊයේ කෑව එකක් මේ දෙන කෝන් ඩස්ට් බන් එකක් දෙන්න
1: හරි
0: කෝන් ඩස්ට් බන් කාලා බන් මගේ පෝ පෙරේතකම දින
1: මට ආසයි
0: ඔයා හොඳට බලන්න බර්ගර් කින් එකේ බන් එක
1: හරි
0: හරිම
1: සොෆ්ට් මම කාලා තියෙනවා
0: මේ බන් එකේ තියෙන විශේෂත්වය ඒගොල්ලන්ගේ බන්ස් ಜಾති ගොඩක් තියෙනවා
1: හරි ඔකේ දැන්
0: මේකට ගන්න ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර් දෙකක් 1450යි ඕනෑම බර්ගර් කින් එකක මං ගිහම මේක ඇවිල්ලා කන්න ඕනද ගෙන්න ගන්න බැරිද අදිසියකට ලොකු පාටියක් නිකන් මහන්ති වෙලා ගොඩාක් වේදම් කරලා දුන්නා වගේ මේකෙන් ෂේප් වෙලා දුන්න හැකිනේ
1: ඔව් අනිවාර්යෙන්
0: පුළුවන් කිව්වා ගෙදරට ගෙන්න ගන්න පුළුවන් මේ ඩීල් එක
1: කියන්නෝ මේ ඔෆිස් වලට ගෙන්නගෙන අපි පාටි දාන්න පුළානේ
0: මේ 0112 123 123 මොකද ඒ කිව්වේ
1: එක්ක සිංහලෙන් කියන්නේ එක්ක
0: 0112 123 123යි ඕක තමයි නම්බර් එක
1: හරි ඔකේ
0: ඒල කන්න ඉතින් ගිහාම ඔතනට ගියාම ඉතින් දෙකම 1450යිනේ ඕන් දැන් ඔබට එක එක විවිධාකාර විචිත්‍රවත් සිතුවිලි පහළ වෙන වෙලාවක් දැන්
1: මේ ඕකේ
0: දැන් හිතනවා මේ මිස් මේ කීසුත් දාන්න මිස් තව දාන්න තව බර්ගර් පැටි එකක් දාන්න
1: තව
0: චීස් දාන්න තව අර මේවා දාන්න තව දාන්න ඔය වගේ දෙකක් විතර මේ උස කරන්න.
1: හා.
0: ඔක මැදට ෆ්‍රයිස් ටික්කුත් දාන්න. ඒගොල්ලන් ෆ්‍රයිස් එක දැකලා තියෙනවනේ.
1: දැකලා තියෙනවා කාලා.
0: ඒ ගොඩාක් ඒවැය තියෙන නිකන් ගිනි කූරු ලොකු වෙච්ච වගේ වනේ තියෙන්නේ.
1: යස්.
0: මේගොල්ලන් තික් කට් ෆ්‍රයිස් එක තියෙන. තික් කට් එක. මහාතයි. වට ගන්න එපා කකුලකටවත් මේ මේ මේ ඔයගොල්ලන්ගේ ෆ්‍රයිස් එකක්. පත්තු බඳින්නේ නැව තමයි ඔය ඇත්තලු.
1: ඒ කියන්නේ ෆ්‍රයිස් එක කෑවත් බඩ පිරෙනවා. හොඳට දෙනවා
0: නේ. ඔබට හිතෙනවා. මේ 1450 කියන මූඩ් එකේ ගියාම ඔබට පුළුවන් බජට් එක බැලන්ස් කරලා ඉදිරියට යන්න.
1: හරි ඔකේ.
0: අලබ කෝපියකුත් බොන. ආයෙතින් මුකුත් නෑ දවසටම ඇති ඈ. ඔය බර්ගර් එක තනියෙන් කන බඩු විඳ මම දැකලා තියෙනවා.
1: දෙක
0: මෝඩ ගල.
1: යංකෝ යංකෝ අද යංකෝ.
0: අදත් යන්න බෑ ඊයේත් ගියානේ.
1: කමන්න නෑ යංකෝ.
0: ඊයේ ගිහිල්ලා කාලා ආවි.
1: අදත් යන්න.
0: අදත් යන්න කියලායි.
1: මං තනියෙන් යන්නේ නෑනි කොහෙවත් එන්න කොමාත් එක්ක යන්න.
0: යන්න යන්න ගිහිල්ලා කන්න තනියෙන් දේවල් කරගන්න පුරුදු වෙන්න. මාත් කොච්චර කාලයක් ඉඳි දන්නේ
1: නෑ. මේකනේ හදිසි හරි.
0: ඔව් බැග් ගෑවා. හදිසියේ බැග් ගෑ වුණා. ඉවරයිනේ.
1: හරි.
0: ඉතින් ඔන්න මේ ඩීල් එක දිගටම තියෙනවා.
1: හා හා.
0: ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර් දෙකම 1450යි. බර්ගර් කින් එකේ කියලා මතක තියාගෙන 0112 123 123ට කෝල් එකක් දීලා හෙට නෙමෙයි. අද කාලා බලන්න ඔබ ආසයිද කියලා මේ කෝන් ඩස්ට් බන් එක.
1: ලයිට් එහෙනම් අපි සමු ගන්නවා අපි ආයෙත් හෙට අනිවාර්යෙන් හම්බ වෙමු.
0: සුබ දවසක්. සුබ දවසක්. මම
1: ආරවින්. ආශාරය.

0: ලීටරයට වැඩිම දුරක් සමඟ හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමඟ රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
2: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: මොකද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
4: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
5: නැහැ. ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
6: විත්

0: වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් නේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
4: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම්ගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කොකෝ ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
3: අයියා මට ඇපල් මලක් දෙන්න
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
3: අයියා මට මල් ගොඩාක් දීලා
4: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
3: H15 පිස්සුවක්ම තමයි
5: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC finance හරියන්න හරිම තැන
8: වැඩි විස්තර සඳහා 0115 715555 අමතන්න
9: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
13: ඩිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 97 97 කොන්දේසි සහිතයි

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 210යි බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 230යි 7up ඉතිරි රුපියල් 125යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 215යි කාගිල්ස් ෆුඩ් සිටි
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජී

0: TV. Pure mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV. නිල විකාශක.
2: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112123123.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක. Swiss Tech Slimline.
4: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්ව විද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 8 32 2000. NIBM The City University. The place to be.
5: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: සුබ දවස.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
7: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්නක්.

0: किया था टॉप स्टोरी।
1: डेंगू रोगी संख्या वहतली सदास पास ये तिहाक वे මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති මරණ ගණන 29ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. එම ඒකකය අද නිකුත් කළ වාර්තාවට අනුව මෙම මාසයේ ගත වූ දින 22 තුළ ඩෙංගු රෝගීන් 13689 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 51.9%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටස් 112ක් මෙවර විට හඳුනාගෙන ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගී 9983ක්, ගම්පහින් 8809ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2446ක් මෙවර විට වාර්තා වී තිබෙනවා. දැන් තවත් දේශීය පොතක්. මොරකාහේන කෝරාලියගම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක සේපුවක් කඩා පුද්ගලයින් තුන්දෙනෙකු විසින් එහි තිබූ රන්නාභරණ තොගයක් සොරාගෙන පලා ගොස් තිබෙනවා. අදාළියමකට පමණ බැංකු පරිශ්‍රයට ඇතුළු වූ මෙමසකකරුවන් එහි සිටි ආරක්ෂක නිලධාරීන් බැඳ දමා බැංකුවට ඇතුළු වී ඇත්තේ පිටුපස පිහිටි නානකාමරයක ජනේලයකින්. සැකකරුවන් තුන්දෙනා තරංගෝටි ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.2 98.4

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ත ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගේ පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කටව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සහ හෙද පාර මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි, රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි, ස්ටුවර්ඩ්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි, ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන්ට් ඉතිරි රුපියල් 175යි. කාගිල්ස් ෆුඩ්සට්
4: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතය ගින් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 8 32 2000. NIBM The City University, the place to be.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
7: ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200 200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: Anna, da sugu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් 98.2 98.4

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
1: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන

0: ఆంగ్లకవర్ధన టెక్స్టైల్స్ విలావకట హితెన్నెద్ద ఒయ బొరు విచ్చూరణ నెతికొట జీవితే మొనతరం సింపుల్ ద కేల హరియట హీరో డిలక్స్ 100 మోటార్ సైకిల్ ఇవ బొరు తోరన్ నేని కలిమ్మ డైరెక్ట్ గహప్పు గమం స్టార్ట్ సెల్ఫ్ స్టార్ట్ నే දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕං එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ rating agency BBB minus stable out
2: parampara gana kape rate hondama aluminium dunna vishwase parisam karapu quality maintain karapu guarantee yat ekkama warranty ak dena aluminium nam alumex ma tamai
3: alumex nam warranty with guarantee
4: aluminium ona taram alumex nam istaram

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
1: නෑ. ඔයා දන්නවද ෆ්‍රයිඩේ ද 13th කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියට නේ සලකන්නේ.
2: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
1: ඒ වැඩසටහන මුස්පෙන්තු කරන්න ෆ්‍රයිඩේ ද 13th එන්න ඕනේ. ඔයා හිතුවා ඒ කියන්නේ වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා ගියහන්කෝ. ඒත් මෙහෙම තමයි. කද්දෝ කියපොත්තු.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
4: කුණුවටයි 0.4න් මේක මුවටයි.

0: මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින්. ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාති නතර සංහිඳියාව බිඳහැලීමට ක්‍රියා කළ බවට වන චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගලකොට අත්තේ ඥානසාර හිමියන්ට මාස 9ක සිර දඬුවමක් නියම කළා. 2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් දණ්ඩ නීති සංග්‍රහ යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබුවා. කොට්ටාව මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. හෙට පසුරු 6 සිට අනිදා පසුරු 6 දක්වා ගලකෙදර, හෝමාගම, කොට්ටාව, පනිපිටිය, පැලන්වත සහ මහරගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. ප්‍රධාන ජල සැපයුම මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම තත්ත්වයට හේතුවයි. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
1: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.1 98.4

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. ඒ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ පණිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
3: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කටව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සහ හෙද පාර මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද? වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා. ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200 200. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.

0: Anna da sudu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theatre hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
6: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4 දිව.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000. NIBM The City University, the place to be.
2: Offer celebrate Black
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනවිතින් ඔන X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්,
5: අලුත් වෙලා,
4: පහසු වෙලා,
5: තෑගි වැඩි වෙලා,
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්.
7: ජනපදය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
10: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: 98.2 98.4 දී

0: සියත දෙවයිනපුරා සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඩෙංගු රෝගීන් 47,530 ඉදිරි සති දෙක තීරණාත්මකයි.
2: මේ ඉන්න බොහොම තීරණාත්මක අවස්ථාවක
1: විපක්ෂයේ එල්ලෙමකින් මැතිස්සපේ උණුසුම් ඥානසාර හිමියන්ගේ සිර දඬුවම තහවුරු වෙයි. මාදල් දෙහිවරින් තවදුරටත් සත්‍යග්‍රහයි. ඉරානයේ කනස්සල්ලෙන් ට්‍රම්ප්කින් ප්‍රකාශයක්.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාස

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 71 555 6047ට වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙදාවෝ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0111 123 123.
7: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
8: Hi, I'm Shenya. For in campus ekak igena ganawa kiyanne mage tibba lokuma heene. Ekata mama thoragatte Thailand. Visa documents prashna mukutma nathuwa. Hita ganawat bæri ikmanata Thailand tawilla mage degree ekak patan ganna mata puluwan una.
9: Jeevithaye vinas karana heenata danma katha karanna Global University Partners. 0111

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඩෙංගු රෝගයෙන් 47,530ක් ඉදිරි සති දෙක තිරනාත්මකයි. විපක්ෂයේ එල්ලීමකින් මැති සපේ උණුසුම්. ජනසාර හිමියන්ගේ සිර දඬුවම තහවුරු වෙයි. මාදල් දිවරින් තවදුරටත් සත්‍යග්‍රහයි. ඉරානයේ කනස්සල්ලෙන් ට්‍රම්ප්කින් ප්‍රකාශයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් ඉදිරි සති දෙක ඩෙංගු රෝගය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි වැඩබලන සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මේ වන විට රෝගය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.
3: මේ මොහොතෙත් නැවත වරක් ඉල්ලන්නේ ඉතාම සීග්‍රයෙන් පැතිරයමින් තියෙන ඉතාම අසාධන හැකියාව ඉතාමත් වැඩි ඩෙංගු වෛරස ප්‍රභේදයක් තමයි මේ වෙද්දි පැතිරමින් තියෙන්නේ. අපි මේ ඉන්නේ බොහොම තීරණාත්මක අවස්ථාවක. රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම රෝගීන් දරා ගන්න බැරි තරම් රෝහල් ගත වෙයි. ඒ වගේම රෝගීන් කළමනාකරණය කරගන්න බැරුව අවාසනාවන්ත මරණ ඇති වෙයි. ඒ සම්බන්ධව දැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්න නැත්නම් අපිට ඉදිරි සති දෙක තුළ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න වෙයි කියන එක තමයි අපිට පේන්නේ.
1: ඩෙංගු මරණය සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. එහිදී තීරණය කළේ කෙටි කාලීන ඩෙංගු මරණය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වෙන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කිරීමටයි. ග්‍රාම නිලධාරී වසම 600ක් ආවරණය වන පරිදි හෙට සිට යළි තුන්දින ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද නියමිතයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව දායක කර ගැනීමටද එහිදී තීරණය කළ බවයි. ඩෙංගු මතුරුවන් බොවන පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටද නීතිමය ප්‍රතිපාදන පවතින බවයි වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
4: වාර්තාවල අනුව ජනතාවගේ මේකට තියෙන සහයෝගය තාම මදි කියන සත්‍යය තමයි දැන් පිළිඹුනේ. ඒ නිසා තීරණයක් ගත්ත වෙන්දට වඩා නීතිමය පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා කියලා ජනතාව මේ සඳහා තමන්ගේ උපරිම සහයෝගය නොදක්වනවා නම් පොලිසිය මගින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් නීතිමය ක්‍රියාමාර්ග දැරිව ගන්න කියලා තමයි උපදෙස් ලැබෙන්නේ. මොකද මේකට අත්‍යවශ්‍ය වෙනවා මේ ජනතාවගේ සහභාගිත්වය. ඇත්තනම දඩ පැනවීම පමණක්ම නෙවෙයි මේක මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්න පවා හැකියාව තියෙන බව පොලිසිය.
1: මෙම වසරේ කතු කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෙදුව ඇති මරණ ගණන 29ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. එම ඒකකය අද නිකුත් කළ වාර්තාවට අනුව මෙම මාසයේ ගතු දින 22 තුළ ඩෙංගු රෝගීන් 13,689 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 51.9ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 9,983ක්, ගම්පහින් 8,809ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,446ක් මෙවැනි විට වාර්තා වී තිබෙනවා. මේ අතර ග්‍රාම නිලධාරීන් නිකුත් කළ වාර්තාවලට අනුව දැනට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 14ක්. දිවෙනුපුරා ග්‍රාම නිලධාරී කොට්ටාස 538ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබෙනවා. බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 9ක සිර දඬුවම සහ රුපියල් 1500ක දඩය කොළඹ මහාධිකරණය විසින් අද තහවුරු කළා. එම සිර දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින්. 2016 වසරේ කිරුළුපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිතියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට රේව නඩුවක් ගොනු කර තිබුණා. නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 වසරේ ජනවාරි මාස 9 වෙනිදා මාස 9ක සිරදඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම කරනු ලැබුවා. ඉන් අනතුරුව ඥානසාර හිමියන් විසින් කොළඹ මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේ අදාළ දඬුවම අභියෝගයට ලක් කරමින්. එම අභියාචනය විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ආගමික සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් ප්‍රකාශනිකුත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි. එවැනි ක්‍රියා වැළැක්වීම නීතියෙ මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ වගකීමක් බවද විනිසුරුවරයා සඳහන් කළා. විත්තිකරු වර්ධකරු කරමින් දඬුවම් පැනවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි නොවන බවයි මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ. ඒ අනුව විත්තිකරු වර්ධකරු කිරීමට රෙහිව ඉදිරිපත් කළ අභියාචනය ඉවත දමන බවද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. හදිස්සි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබන ලද ලිපියක් අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත බාර දෙනු ලැබුවා. ඔවුන් විවාදයේ ඉල්ලා සිටියේ අධිකරණ ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න සඳහා විසඳුම් කඩිනමින් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව පෙන්වමින් දෙමින් එම විවාදය සඳහා පැය දෙකක කාලයක් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
5: අද පෙරවරුවේ ස්ථාවර නියෝග 19 එක වගන්ති යටතේ අප විසින් යෝජනාවක් බාර දුන්නා. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් මේ යෝජනාවට සහය දක්වනවා. වර්තමානයේ යුක්තිය පසඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුණු ගැඹුරු හදිසි බරපතල කාරණා කීපයක් තිබෙනවා ජාතික වශයෙන් වැදගත්. අපි ඒ නිසා 19 එක වගන්තිය ප්‍රකාරව අද උදෑසන ඔබතුමාට යෝජනාව කල්තින ලබලා දුන්නා. 20 දෙනෙක් නැගිටලා මේ යෝජනාව තහවුරු කරනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, රටේ මේ මතුවලා තිබෙන යුක්තිය පසඳලීම පිළිබඳව ගැඹුරු ප්‍රශ්න පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය සහ වැදගත් කාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ දැනට පවතින අපි යෝජිත විවාදයෙන් පසුව 19 වගන්තිය ප්‍රකාරව පැය දෙකක් කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා කතානායකතුමනි. ඉතාම ගෞරවයෙන් ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ මේ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා.
1: විවාදයේ ලබා දීම සඳහා එකඟ නොවන බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
6: එතුමලගේ යෝජනාවක් ලැබිලා තිබෙනවා උදේ. අමුතුබතුමා දන්නවා අධිකරණය තුළ නඩු ප්‍රමාද වීම, පත්කිරීම සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධව සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවත් නෙමේ, සමහරට අධිකරණ අමාත්‍යාංශයත් නෙමේ, අධිකරණ සේවා කොමිසමිනුත් කරනවා, සමහර ඒවා ව්‍යවස්ථාදායක සභාවෙන් ව්‍යවස්ථා සභාවෙන් කරනවා. ඒ නිසා අප දකින්නේ නැහැ අපේ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. ගරු මන්ත්‍රීතුමාලා මීට කලින් දවසක ඉල්ලුවා මලයගම් ජනතා සම්බන්ධ හදිසි කතා යෝජනාවක්. අපි එදා විවාදය කල් තියලා එමතුමා නැති අවස්ථාවෙත් අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා අපි දකින්නේ නැහැ මේ අවස්ථාවේදී පිට පනත කල් විවාදය අතරමඟ නතර කරලා හොද පහට ඡන්දි දාලා තිබෙන්නේ. ඒ නිසා එකඟ නැහැ ගරු කතානායකතුමනි. ඕගොල්ලෝ මේ 30-40ක් තියාගෙන හිතන එක අපි හිතුවොත් ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ ගරු මන්තු. අපි එක වෙනදාසක විවාද කරමු. මොකද අපි කැමති නැහැ මේක නිකන් විවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔබතුමාලා 20 දෙනෙක් නැගිටලා ඉන්නවා. අපි ඡන්දයක් ඉල්ලනවා අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරන්න.
1: විවාදය සඳහා සභානායකවරයාගෙන් අවසර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.
7: අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ආණ්ඩු අපේ ස්ථාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියවලා බලපුවාම මේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවස්ථාවක් නැහැ ඒකට. ඒක බොහොම පැහැදිලි. ඒ වගේම මේ විනිශ්චයකරුන් ගැන කතා කරනවා. දැන් මේ විනිශ්චයකරුන් පත් කරන්න නැතුව ආණ්ඩු කොම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා ජනාධිපතිතුමා. විනිශ්චයකරු 8 දිනක් දැන් පත් කළා නැහැ. මේ සමහර බෙන්චස් ෆික්ස් කළා නඩු ආනවා. මේ ඉඩක් නැහැ මේ ලෝයර්ස්ලාට කියලා කතා කරන්න. ඒ වගේම මේ විනිශ්චයකරුන්ගේ කාලය දික් කරන්න දැන් අවුරුදු
1: විවාදය පවත්වන්නේ යන සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයද ඡන්දයක් ඉල්ලා සිටින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක හිදී සඳහන් කළා.
7: පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පිළිබඳව යම් කිසි වාදයක් තිබෙනවා නම් ඉතාම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට පුළුවන් තීන්දුව කරන්න. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. ඒ නිසා අපි ඡන්දයක් අඳවන්නේ. එහෙම ඕන තරම් අත්දැකීම් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් දක්වන අතරතුර කතානායකවරයා විසින් ඊට බාධා කරනු ලැබුවා.
8: අද අපි මේ ඉදිරිපත් කළ තිබෙන යෝජනාව යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය, නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වීම, පත් නොකරපු විනිසුරුවන් 8 දෙනා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පත් කිරීම, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ ඒ වයස් දීර්ඝ කිරීම අවසර දෙකකින් මේ වගේ කටයුතු තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වෙනවා. ඒ වගේම අධිකරණයට විනිසුරුවන්ට
9: ආණ්ඩු පක්ෂයේ ප්‍රධානාධිකාරී කටයුතු අද ප්‍රමුඛස්ථානය ගන්නවා. ඒ නිසා මේක රීති විරෝධී ගරු විපක්ෂ නායකතුමා, රීති විරෝධී අපි විවාද කිරීමට ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛස්ථානය ගන්නේ.
1: අනතුරුව දිගින් දිකටම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ බාධා කිරීම හමුවේ පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමට පියවර ගැනුණා. ජූලි මාස පළමුවන දාසන සිදුවන බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව අනියතභියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත ඔතුකොරළ සඳහන් කළේ බදු ක්‍රමය සරල කිරීම මෙම බදු සංශෝධනයේ අරමුණ බවයි.
10: කිසිසේත් බය විය යුතු නෑ. අපි මේ අපිට ලොකු බද්දක් වැටෙනවා. අපි විශාල වශයෙන් බදු බරට යටත් වෙනවා. මේ නිසා අපේ බිස්නස් කඩා වැටෙනවා. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඒකට සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි අපි හැමෝම රාජ්‍ය සේවා භුක්ති විඳිනවා. ඒතකොට රාජ්‍ය සේවා භුක්ති විඳිනකොට රාජ්‍ය සේවාව පවත්වාගෙන යන්නට නම් යම් ආකාරයකට බදු අවශ්‍යයි. නම් අපි යම් ආකාරයකට ඒ සඳහා දායක වෙන්න ඕනේ. මෙන්න මේ කියන මූලික සංකල්පයේ පදනම් කරගෙන තමයි බදු ක්‍රමය ක්‍රමක්‍රමයෙන් සංශෝධනය කරමින් සරණ ක්‍රමෙන් රජයේ මෙවැනකට ක්‍රියාත්මක කරන්නේ. හැබැයි මෙතනදී තව දෙකක් වැඩගත්. එකක් රජයේ බදු අය කරනවා වගේම ජනතාවට සේවා සපයන්නත් ඒ බදු මුදල් යොදවන්න ඕනේ. රාජ්‍යාංශයේ කාර්යක්ෂම කරලා ඒ පැත්තෙන් රජයට ලොකු වගකීමක් තියෙනවා. ඒ පැත්තෙන් යම් යම් දේවල් ඉෂ්ට කරන්න.
1: නව වැඩබදු සංශෝධනය ජූලි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙතෙක් සිට 18ක්ව පැවති වැඩබදු ප්‍රතිශතය ජූලි පළමුවනදා වන සිට 20.5% දක්වා ඉහළ යනු ඇති. ඒ මේ දක්වා අය කළ 2.5% සමාජ ආරක්ෂණ බද්දද වැඩබද්දට එකතු කිරීම හේතුවෙන්. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර සඳහන් කළේ බදු අය කිරීමේ පිරිවැටුම ජූලි පළමුවනදා වන විට මිලියන 36ක් දක්වා අඩුවන බවයි.
11: ජූලි පළවෙනිදා ඉඳන් ඇතිවන සංශෝධනයේ එන එකම වෙනස්කම බදු අනුපාත කිරියක් වැඩි වෙන්නේ නැහැ. අර බද්දට යටත් වෙන පිරිවැටුම මිලියන 60 තිබිච්ච එක මිලියන 36 දක්වා අඩු වෙනවා. එහෙම නැත්නම් වසරකට 360,000කට වැඩි පිරිවැටුමක් තියෙන කෙනෙක් ඒ සමාජ ආරක්ෂණ දායක බද්දට යටත් වීම තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ නීතිමය සංශෝධනයේ පවණක් අර බද්දට යටත් වෙන පිරිවැටුම පොඩ්ඩක් පල්ලෙහාට මිලියන 60 තිබිච්ච එක මිලියන 36ට ගෙන ඒම තමයි කරලද සංශෝධනය.
1: එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත් දෙවන වර කියවීම සහ විශේෂ වෙළඳ භාණ්ඩ පනතේ නියාමනයන් දෙකක් විවාදයට ගැනීම අද පාර්ලිමේන්තුවේදී සිදුවනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ප්‍රකාශන ක්ෂේත්‍රයට පනවා ඇති බදු කඩිනමින් ඉවත් කළ යුතු බවයි. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
12: දැනට පවතින තුග මත වැට් පැනවීමෙන් විශාල අලාභයක් විඳින සිද්ධ වෙනවා. ඒ වගේම මේ තත්ත්වය තුළ දේශීය ප්‍රකාශන ඒකනකරණය සහ දැනුම නිර්මාණය කිරීම පහත වැටලා තිබෙනවා. විත්හෝල්ඩින් ටැක්ස් එකක් අය කිරීම තුළ නිෂ්පාදන පිරිවැයත් ඉහළ ගිහිලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය තුළ අපේ රටේ කියවීමේ ක්‍රියාවලිය කියවීමේ සමාජයට බරපතල තර්ජනයක් සිද්ධ වෙලා තිබෙනවා. පොත් ප්‍රකාශකින්ගෙත් ආනයනකරුවන්ගෙත් විශේෂයෙන්ම එයට එල්ල වෙන අගතිගාමි බලපෑම තුළ.
1: මාතල් දෙවරින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී ආරම්භ කළ සත්‍යග්‍රහය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. සිය කර්මාන්තයේ කරගෙන යාමට අතාලව නිසි වැඩපිළිවෙලක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත් නොකිරීමට එරෙහිව ඔවුන් සත්‍යග්‍රහය ආරම්භ කළේ ඊයේ දිනේදී. සමස්ත ලංකා මාතෙල් ධීවර සංගමයේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු සඳහන් කළේ සිය ගැටළු වලට විසඳුම් ලබා දෙනතුරු අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වන බවයි.
13: ජනාධිපතිතුමාගේ විශ්වාසය තබලා අපි මෙම ස්ථානයේ අද රැඳී සිටිනවා. හෙටත් රැඳී සිටිනවා. අපි ඒ උත්තරේ අරගෙන අපි මෙතනින් ගිහිල්ලා අපි මේ රැකියාව පරණාකාරයට කරගන්නවා. ඉතින් අපි ඇත්තටම දීවරය මාදල් දීවර කර්මාන්තයේ මේ වින්ච් එක සහ ට්‍රැක්ටර් එක කියන්නේ අවුරුදු 15ක් ඉඳන් කරපු ආපු දෙයක්. මේක රැක ගැනීම සහ වගකීම මේවා බලධාරීන් යුතුකමක්. මේ දීවරය මාදල් දීවර කර්මාන්තයේ නියැලි ඉන්න අය මුකුත් සහනාධාර இல்லන්නේ නැහැ. යැපෙන්න මුකුත් இல்லන්නේ නැහැ. අපි යම් යම් දේවල් පුද්ගලයන්ව පවුල් නඩත්තු කරන කර්මාන්තය තමයි මේ දීවර කර්මාන්තය. ඉතින් මේක නගා සිටවන්න තමයි බලධාරීන්ගේ යුතුකම. හෙට වෙනකොට අපිට මේ උත්තරේ ලැබෙන්න ඕන. එහෙම නැතුව ගියොත් සංඛ්‍යාවක් මුළු ලංකාවේම විශාල සංඛ්‍යාවක් මෙතෙන්ට එයි. මෙතන මේ දැනට ඇවිල්ලා තියෙන්නේ මාදල් හිමිවරු පමණයි. නැත්තම් සේවක පිරිස ඔක්කොම දැන් එන්න සූදානම් වෙලා ඉන්නේ. අපේ උත්තරේ බලාගෙන තමයි ඉන්නේ.
1: ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිත කරමින් මාතෙල් දෙහිවර කර්මාන්තයේ නිරත වීම රජය විසින් පසුගියදා තහනම් කරනු ලැබුවා. ඊට එරෙහිව දිවයිනපුරා මාතෙල් දෙහිවර හිමියන් පසුගිය පෙබරවාරි මාසයේදී දින 9ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී. එහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන් පුරුදු වූයේ නාරායතනේ සමග සාකච්ඡා කර මාස දෙකක් ඇතුළත මාතෙල් දෙහිවරින්ට විකල්ප ක්‍රමවේද හඳුන්වා දෙන බවයි. ළම සහ කාන්තා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබා දීමේ ක්‍රමවේදය කඩිනම් කළ යුතු බව ළම හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ් පවසනවා. සාක්ෂි අනාවරණය කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම ප්‍රමාද වී ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළේ. ඇය මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සියත ටීවී ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
14: ලංකාවේ නීතියේ ලිහිල්භාවයක් හෝ නීතියේ දඬුවම් ප්‍රමාණවත් නොවීම කියන එක නෙමෙයි. නමුත් ඇත්තටම ගත්තොත් ඒ සාක්ෂි සනාථ කිරීම ගැනීමට යන කාලය වැඩි කියන එක මම හිතනවා ඇත්තටම. ඉතින් ඇත්තට සමහර සිදුවීම් සම්බන්ධව දැන් සාක්ෂි අවුරුදු 10ක් 12ක් මෑත කාලීනව අපි එහෙම යුක්තිය පසඳලා ලැබිච්ච දඬුවමකදී මේ අපරාධකරුවන්ට ලැබුණු දඬුවම සහ අපරාධය හා දඬුවම ගැලපෙනවා කියලා අපිට යම් නිශ්චිතතාවයක් ආවේ අපේ විද්‍යා දෙරවියගේ සිදුවීමේදී. හැබැයි මෑත කාලිනව අනෙකුත් සිදුවීම් ගත්තොතින් තවමත් ඒ අපේ ජනතාවට ඒ විශ්වාසය නැහැ. ඉතින් මං හිතන්නේ අන්නේ විශ්වාසය ඇතිකරන එක ඒ සඳහා ඒ තැනට අපරාධකරුවන්ව නිවැරදිම අනාවරණය කරගන්න තැනට සාක්ෂි සපයන එක. ඒ කියන්නේ අධ්‍යාල සියලුම ආයතන එකතු වෙලා මේ නීතිය බලගැන්වෙන විදිය ක්‍රමවේදයක් සකස් කරන්න ඕනි.
1: මෙම වසරේ මුල් මාස 4දී වයස අවුරුදු 16ට අඩු ළමයින් 486 දෙනෙකු දූෂණයට ලක්වැති බවයි අමාත්‍ය සරෝජා පොල්රාජ් සඳහන් කළේ.
14: 2026 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාන්තාවන් සහ ළමුන්ට සිදු වූ අපරාධ පිළිබඳ සංඛ්‍යාත්මක අගයන් මේ දත්ත ඇත්තටම ශ්‍රී ලංකා පොලිසිය හරහා ලබාගත්තු ඒවා. බරපතල තුවාල සිදු කිරීම 26ක්, අපහරණයන් 211ක්, ස්ත්‍රී දූෂණ 503ක්, බරපතල ලිංගික අපයෝජන 187ක්, ස්ත්‍රී දූෂණය වයස අවුරුදු 16ට අඩු කැමැත්ත සහිතව හෝ බලහත්කාරයෙන් කියන එක 486ක් වාර්තා වෙනවා මේ මාස 4ක
1: න්‍යෂ්ටික අවිභාවිතය වැළක්වීම සම්බන්ධයෙන් ඉරානය කනස්සල්ලෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් සඳහන් කළේ දිගු කාලීන හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතිවන ආර්ථික ප්‍රතිවිපාකවලට වඩා වැඩි වශයෙන් ඉරාන න්‍යෂ්ටික අවිභාවිතය වැළක්වීම සම්බන්ධයෙන් කනගාටුවෙන් පසුවන බවයි. මේ අතර ගතෝ පැ 24 තුළ වාණිජ නෞකා 24ක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබෙනවා. තෙල් නෞකා 16ක් සහ භාණ්ඩ නෞකා 8ක් ඒ අතරට ඇතුළත්. මැද පෙරතික යුද තත්ත්වයට පෙර දෛනිකව නෞකා 100කට වැඩි ගණනක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කෙරුණා. ඉරාන ඉන්ධන අලෙවියට එරෙහිව දශක කිහිපයක් පැවති සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා ඉරානයට බලපත්‍රයක් නිකුත් කළ බවයි. එම බලපත්‍රය අනුව සටන් විරාම ගිවිසුමෙන් ප්‍රකාශයට පත් දින 60 අවසන් වනතුරු එනම් අගෝස්තු 21 වනදා දක්වා ඉරානයේ නිෂ්පාදිත බොරතෙල්, ඛනිජ සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන සඳහා ඉරානයට අවස්ථාව හිමිවනු ඇති. ඉරානයට අවශ්‍ය විටක ඇමරිකාවට තෙල් අපනයන සඳහාද එම බලපත්‍රයෙන් අවසර හිමිව ඇති බවයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් සඳහන් කළේ. අමරිකාව සහ ඉරානය අතර ස්විස්ටර්ලන්තයේදී පැවති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අමරිකාව විසින් මෙම පියවර කනු ලැබුවා. අමරිකාව විසින් ඉරානයට එරෙහිව ඉන්ධන අපනයන තහනම් කරමින් සම්බාධක පනවනු ලැබුවේ 1979 වසරේ සිදු ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුවයි. අර්ජෙන්ටිනා ක්‍රීඩක ලියනෝල් මෙසි ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා. එම් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජේකාණ්ඩ යටතේ අර්ජෙන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර පැවති තරගයෙන් පසුවයි. තරගයේ 38 මිනිත්තුවේදී මෙසි විසින් වාර්තා කරන ලද ගෝලයක් සමගින් ඔහු ලෝක කුසලාන තරගාවලිය ඉතිහාසය තුළ වාර්තා කළ සමස්ත ගෝල සංඛ්‍යාව 17ක් බවට පත් වුණා. තරගාවලියේ අර්ජෙන්ටිනාව ක්‍රීඩා කළ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට හැට්‍රික් ගෝල සංඛ්‍යාවක් වාර්තා කරමින් මෙසි ජර්මනියේ හිටපු සුපිරි ක්‍රීඩක මිරස්ලෝ ක්ලෝස්සේ තබා තිබූ වාර්තාවද සමකරනු ලැබුවා. වැඩිම ගෝල රැස් කරන අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ගෝල 10ක් ලබාගෙන සිටින මිරස්ලෝ ක්ලෝස්සේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දැනට වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 15ක්. යලි සිරස්තල ඩෙංගු මරණ 29ක්. විපක්ෂයේ ඉල්ලීමකින් මැති සභේ උණුසුම්. ඥානසාර හිමියන්ගේ සිර දඬුවම තහවුරු වේ. ඉරානයේ කනස්සල්ලෙන් ට්‍රම්ප් කියයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: ජීවීන් කියන්නේ රටට සම්පතක්. සත්තුන්ගේ පැටව් අතින් අල්ලන්න උත්සාහ කරන්නත් එපා.
2: ඇත්තම සිංහ පැටියෙක් එක්ක ෂූට් කරපු ලංකාවේ පළවෙනි ෆිල්ම් එක තමයි සිම්බා.
3: I love you කිව්වම ඔලුව නැහැ. මී ටු මේ ෆිල්ම් එක ළඟදිම රිලීස් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
2: ඉතින් අපි ඒ ගැන ෆිල්ම් එකේ ඇක්ට් කරන රොෂාන් රණවනගෙන් අහමු.
4: ඔව් ඇත්තටම මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක්. මේ චිත්‍රපටයේ මම ඇතුළු කලන නයෝමි, රජිත හිරාන්, සුරජ් මාපා ඒ වගේ රංගන ශිල්පීන් පිරිසක් තමයි මේකේ වැඩ කරන්නේ.
3: ෆිල්ම් එකේ මියුසික් වලත් සර්ප්‍රයිස් එකක් තියෙනවා නේද?
4: සංගීතයෙන් ගායක වෙනවා දකුණු ඉන්දියානු ගායන ශිල්පීන් දෙදෙනෙක්. කෙනෙක් ක්‍රිෂ්, ඒ වගේම මතුබාල ක්‍රිෂ්ණන්. ගීත ඔක්කොම සිංහලෙන් තමයි ගායනා කරන්නේ. ඉතින් ක්‍රිෂ් එක්ක මගේ පුතාටත් ගීතයක් ටීචර් කරලා කරනවා. පළවෙනි පාරට එතකොට එයාට වයස 4ක් විතර.
2: රොෂාන්, කවද්ද ෆිල්ම් එක බලන්න පුළුවන්?
4: ජූනි 16 පිළිගත වෙනවා. පවුලේ හැමතෙම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක් මේක. අගෝස්තු මාසේ කියන්නේ නිවාඩු මාසයක්. ඉතින් දරුවන් එක්ක එකට ඉඳගෙන මේ ෆිල්ම් එක බලන්න පුළුවන්.
5: මේක නීති විරෝධී ක්‍රියාවක්.
0: Talk of the town.
2: Bollywood වල වැඩි private life එක ගැන කතා කරන්නේ නැති superstar කෙනෙක් තමයි Aamir Khan.
6: Chance farish jo karta hamari.
3: හැබැයි යා ළඟදිම Goris Pratt එක්ක එයාගේ wedding ceremony එක ගන්නවා කියලා announce කළා තිබ්බා. Private ceremony එකක් විදිහට ජූලි 5 වෙනිදාට තමයි මේ වැඩේ වෙන්නේ.
2: ගෝරි අමීර් දෙන්න අවුරුදු 25කට කලින් අඳුනගෙන ඉඳලා තියෙනවා. හැබැයි මෑතකදී ආයි මුණ ගැහිලා තමයි ලව් ස්ටෝරි එක පටන් ගන්න තියෙන්නේ.
3: ගෝරි කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නොවුනත් බියුටි ඇන්ඩ් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ හොඳ නමක් තියාගෙන ඉන්න කෙනෙක්. ඒ හින්දා දෙන්නට ලයිෆ් එක සතුටින් ගෙවන්න පුළුවන් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකක, ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා, 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
6: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB-LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011-7328-1000. NIBM The City University, the place to be.

0: రంగులకు వర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్లేస్ కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా సిట్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వర్షం వెన్న ఫినిషింగ్ వహలక్నం కలర్ ఆఫ్ తమై
2: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට Hero Deluxe 100 motorcycle එකක් වගේ බොරු තරන්නේ නැණි කලින්ම direct ගහපු ගමන් start self start නේ දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රටපුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 011-1270,000ට කෝල්ලයක් ගහන්නකො ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි
4: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.11777.388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිරිවෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. බයිරහා චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 230යි. 7up ඉතිරිය රුපියල් 125යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 215යි. කාගිල්ස් ෆුඩ් සිරි.
4: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩි තීන් දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0.771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
5: නැහැ. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට්

0: සෙල් ස්ටාර්ට් සයිට් ස්ටෑන්ඩ් ඉන්ඩිකේට ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර පහක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමඟ රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
1: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
3: සෙනසුරාද උදේ 8ට
4: ජින්තු පිටියේ මේක වෙනව.
5: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
6: අනේ සර් බස් හෝල්ටිගේ හැමදැනම ගහලානේ. දැන්වීම ඇලවීම තහනම් කියලා.
5: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
6: මේක නම් ඉතින් මේ පෝස්ටර් එක ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
5: ඈ?
4: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
0: අමුවටයි දශම දෙකෙන් අමුවටයි

0: था टॉप स्टोरी।
1: ඉරාන ජනපති පාකිස්තානයේ සංචාරයක අමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් ගිවිසුමේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඒ නිශ්චිතව ක්‍රියාත්මක කිරීම මත බව ඉරාන ජනාධිපති මසූද පෙසෙස්කේන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ CX කිනමෝසේ සටහනක් තබමින්. දෙපාර්ශ්වයේ වගකීම් සඳහා ප්‍රායෝගිකව අනුගත විය යුතු බවයි ඉරාන ජනාධිපතිවරයා පැවසුවේ. ඔහු අද පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ ඇමරිකාව සමග සාම සාකච්ඡා සඳහා පාකිස්තානයේ ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුපියෝ අද සිට අනිද්දා දක්වා මැද පෙරදිග සංචාරයක නිරත වීමට නියමිතයි. ඉරාන ඉන්ධන අලෙවියට එරෙහිව දශක කිහිපයක් පැවති සම්බන්ධක ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා ඉරානයට බලපත්‍රයක් නිකුත් කළ බවයි. එම බලපත්‍රය අනුව සටන් විරාම ගිවිසුමෙන් ප්‍රකාශයට පත් දින 60 අවසන් වනතුරු එනම් අගෝස්තු 21 වනදා දක්වා ඉරානයේ නිෂ්පාදිත බොරතෙල් ඛනිජ සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා ඉරානයට අවස්ථාව හිමි වනු ඇති. ඉරානයට අවශ්‍ය වූ විටක ඇමරිකාවට තෙල් අපනයනය සඳහාද එම බලපත්‍රයෙන් අවසර හිමි වැති බවයි ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් සඳහන් කළේ. ඇමරිකාව සහ ඉරානය අතර ස්විස්තර්ලන්තයේදී පැවති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව විසින් මෙම පියවර ගනු ලැබුවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ඇහෙන්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 192 0718 132 77.
6: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
7: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: ගන්නවා ලයිසන් එක.
14: දැන් හරිනේ අමාරු.
12: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලි අනුපාත 11.52ක් වුණේ. ඒත්ෙන් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
8: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ඩාකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලීටරයට වැඩිම දුරක් සමඟ හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමඟ රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
1: ජීබී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
2: ඉනවෙන්න මෙන්න වෙලාව.
3: ඔෆර් සෙලිබ්‍රේට් බ්ලැක් ෆ්‍රයිඩේ.
4: ඒක වචනේ. වනේ සෙලිබ්‍රේට්.
3: මොකද මට ඒ වචනේ බේහැ.
5: අනුග්‍රහය
6: පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
13: ජනපදය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Pierce Motor Company Private Limited with

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: මේ දෙකක් දාගෙන එන්නද
4: ඇයි කන් දෙක පුරවල කන්නද
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
3: නෑනේ අරේ වා
0: සින්දු සියතය
5: ගියත් සැපයි දවලේ
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඒ

0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.1115 අමතන්න.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0.1132000 NIBM The City University The place to be.
8: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
9: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලරක් තමයි.
10: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
11: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන

0: यह था टॉप स्टोरी।
1: ජනපති කෙන් තවත් කොමිසමක් රාජ්‍ය සේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොමිෂන් සභාවට සාමාජිකයන් 15 දෙනෙකු අයත් තෙල්කේ අශෝක් පීරිස එහි සභාපති ලෙස පත් කළා. ලේකම් ලෙස පත් කර ඇත්තේ නාලක දිසානායකයි. වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටළු සඳහා තිරසාර විසඳුම් ලබා දීමට නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂන් සභාව විසින් සිදු කරනු ඇත. රාජ්‍ය සේවයේ විවාහාත්මක ප්‍රතිසංස්කරණයක් සඳහා යෝජනා සහ නිර්දේශද කොමිෂන් සභාව ඉදිරිපත් කිරීමට නියමිතයි. අනාගතයට සරිලන පරිදි තාක්ෂණිකව සවිපල ගැන්වූ පුරවැසි කේන්ද්‍රීය ආචාර ධර්මානුකූල සහ වගකීම් සහගත රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා උපාය මාර්ග නිර්දේශ කිරීමද සිදුවනු ඇති. ඒ සඳහා අවශ්‍ය විය හැකි පරීක්ෂණ කිරීමට සහ කරුණු

0: විමර්ශනය සඳහා උපදෙස් නිකුත් කිරීමටද කොමිෂන් සභාව වෙත බලය පවරා ඇත්තේ ජනාධිපතිවරයා විසින්. වසරක් තුළ නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවටද ජනාධිපතිවරයා දැනුම් දුන්නා.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

හවස දෙකයි විනාඩි 7යි. කෙල්ලා ඇවිල්ලා ඉන්නේ. කෝ කොල්ල ටික. ඉන්නවනේ. හොරාට හොරාට අහගෙන. කොල්ලනේ කෙල්ලනේ. ආයේ විතරක් නෙවෙයි ආන්ටිලා අංකල්ලා අච්චිලා සීයලා දුවලා පුතාලා ඔක්කොම ඔක්කොම හවස පහට කලින් ඇවිල්ලා යන්න එන්න. සුදු කොච්චි ඇවිල්ලා ඉන්නේ. මොනාද තෝනි සින්දු? හිතේ තියන්නම් ඉන්න ලෑස්ති වෙන්නපා. තක්කාලා වට්සප් මෙසේජ් එකක් දාන්න. 0711 982 984ට හවස පහට කලින් දාන සෙල්ලමක් දාමු හොඳේ. ඊට පස්සේ බෑනේ, වෙලාව ඉවර වෙනවා.

0: දෙන්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
3: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
2: ඩෙංගු මාරාන්තිකයි.
4: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සහයද පාර මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
7: වේ. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: తిలక వర్ధన టెక్స్టైల్స్ ప్లాటినా 100 స్టైలిష్ పెనుమై మైలేజ్ ఎకై దేకమ ఎకమ రైడ్ ఎకెన్ డిఆర్ఎల్ హెడ్ లైట్ యాంటీ స్కిడ్ బ్రేకింగ్ సిస్టమ్ సహా ఎలక్ట్రానిక్ ఫ్యూయల్ ఇంజెక్షన్ తాక్షణ్య సమగి ప్లాటినా 100 హెడ్ వెడ కార్య David Peters Motor Company Private Limited
1: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank Debit Card Challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV Fridge Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් Side by Side Fridge Laptop iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ Shopping Bill Payments ඕනම දෙයකට Cash වෙනුවට Card එක Use කරන එක විතරයි Combank Debit Cards Gewan
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය සෙල්ෆ් ස්ටාර්ට් සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදී දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලිය 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා
5: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ 9යි 1යි 0.714 151 151ට WhatsApp කරන්න සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: හොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස් ටයි අපිට හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස දෙකයි විනාඩි 24යි වෙලාව කොරියාවේ ඉන්න කොල්ලු කෙල්ලෝ සේරම එකතු කර ගන්න කියලා අද මුලින්ම මට මෙසේජ් එකක් දාලා තිබ්බේ දිල්ෂාන්. ඕකේ. ඔයා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒකට උත්තරේ ඔව්. මං ආසයි ඉතින්. මං ආසයි වැඩ දාන්න, සෙල්ලම් දාන්න, සින්දුත් එක්ක. මේ පැය තුන පුරාවටම. ඉතින් ඒ දාන සෙල්ලම් ටික ඔක්කොම ඉතින් රේඩියෝකින් අහගෙන ඉන්න පුළුවන්. හරිද? එනිසා ඔගොල්ලොත් වැඩ කරන ගමන් දිල්ෂාන් නැතුළු පිරිස අහගෙන ඉන්න ඕනේ. හරි? අද පොඩ්ඩක් පරක්කු වුණා. වහිනවා හම්බෝ ඇති අන්තං කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ධනුෂ්ක කොස්තා. ඔයා වහින කන්ද බලන් හිටියේ. තව ඉස්සරහට ඉතින් ඔයාට බලන් හිටියට දැන් වගේ ඉතින් වැස්ස හම්බ වෙන එකක් නැහැ. හිතද්දිත් නිකන් නේද? හදවත කීරි ගැහෙනවනේ. යම් පිස්සු වගේනේ එම හිතද්දි. හරි කොමාරි ඉතින් කොල්ලා කියලා තියෙනවා. වහිනකන් නෙවෙලු බලන් හිටිය මං එන කල්ලු. පැහැදිලිව කියන්නේ පැයිසුදු. දැන්නේ හරියට පැහැදිලි වුණේ. ඕකේ ඕකේ. දැන් ඉතින් බලන් ඉන්න දෙයක් නැහැනේ. දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ මම යනකම්. හරිද? තාපය දෙකම ආරක් විතර තියනවා දෙයනේ කියලා සින්දුවක් කෙල්ලගෙන යන්න එන්න. ඊට පස්සේ ෆෝන් එකේ බුද්ධික හයි. ඔයත් මෙසේජ් එකක් දාලා තියෙනවා හයි සුදු මැණිකේ කියලානේ. හයි හයි සුදු මහත්තයා කොහමද? මොකද කරන්නේ වැඩද? ලන්ච් ගත්තද? මන්ඩි ෆුල්ද? විස්තර කියලවන්න. මදු මාතලේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා යවත් ආදරෙන් එකතු කරගන්නවා. දුම්බර ලාලිත් ඔය අයවාගේ දුව අයේෂ වෛත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඔයාට ඉතින් අපිව පේන්නේ නෑනේ කියලා ඔන්නේ ඉතින් ආපු ගමම්ම මාතක රණ්ඩු සැලෝන් කුමා එකේ කට්ටිය අලුතෙල්ලු චැට් කරන්න ආවේ. හැමදාම අහනවලු ඒ වුණාට මරු හොඳේ කියලා තියෙනවා. තැන්කිය සුද්දා. දෙහිවල සිප්මා සැලෝන් එකෙන් නේද? ඔයා එවුනාට සැලෝන් කුමා කියලා තමයි වට්ස්ඇප් එකේ දාගෙන තියෙන්නේ. කුමා කියන්නේ නමද? කියලවන්. දැන් මේ වෙලාවේ කවුරුද ඉන්නේ? සිප්මා සැලෝන් එකේ. කට්ටි ඉන්නවද? ඉන්නවනම් ඉතින් ඒ ඔක්කොම තාතරෙන් එකතු කරගන්නවා. මම දෙන සින්දු වල තාලෙට තමයි කොණ්ඩ කපන්න ඕනේ. හොඳේ අයිබ්‍රෝස් හදන්න ඕනේ. ෆේෂල් කරන්න ඕනේ. අම්බෝ මූණවල් ගැලවිලා යයිද? කොමාරි කමන්නේ ආදරෙන් එකතු කරගන්නවා.

0: ತ್ರೈಮಂಡಲಯ
1: ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ತ ಆಯೋಜನೆಯ ದಿನದೇಶೀಯಕ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸದಹಾ ಸೀರ್ ನಾಮೆಯ ದಶಮ ಹತೈ ನಾಮೆಯಕ ಆಸಮ ಸಮ ಪೊಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕೈ ದೇಕೈ ದೇಸಿಯ ದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ ಸಮಾಗಮ ಕೆ
2: ಸಿಲಿಬೋಟ್ ಸಾಮಾಜಿಕ ಅನ್ ಸದಹಾ ಕಾಗಿಲ್ಸ್ ಫುಟ್ಸರ್ ವಿತಿನ್ ಮೆಗಾವಟ್ಟಂ ಎಸ್ಟ್ರಾ ಇತರಿ ರುಪ್ಯಾಲ್ ತುನ್ ಸೇವಿ ಸಿಪಹಾಯ್ ರೇಣುಕಾ ಪಿಟಿಕಲ ಪೊಲ್ಕಿರಿ ಇತರಿ ರುಪ್ಯಾಲ್ ತುನ್ ಸೇವಿ ಸಾಯ್ ಸ್ಟುವರ್ಟ್ಸ್ ರೋಸಾ ಕಹಟತೆ ಇತರಿ ರುಪ್ಯಾಲ ಕಸಿಯಾನುಬಾಯ್ ಲೈಸಾಲ್ ಫ್ಲೋರಲ್ ಡಿಸ್ಇನ್ಫೆಕ್ಟನ್ ಇತರಿ ರುಪ್ಯಾಲ ಕಸಿಯಾತ್ತಪಹಾಯ್ ಕಾಗಿಲ್ಸ್ ಫುಟ್ಸರ್
3: ಓನರ್ ಸಮಗ 5G ರೆವಲ್ಯೂಷನ್ ಏಕಟ ಏಕತುವನ್ನ ರುಪ್ಯಾಲ್ 69999 ಸಿಟ ಪವರ್ಫುಲ್ 5G ಫೋನ್ಸ್ ಹೆಮೋಟಮ್ ಏಕಕ್ ತಿಯನವಾ ವೇಗವತ್ ಶಕ್ತಿಮತ್ ಇದಿರಿ ದವಸಟ ಸೂದಾನಂ ದನ್ಮ ಸಿಂಗಹು ಬಲೇಲತ್ ನಿಯೋಜಿತಯನ್ಗೆನ್ ಮಿಲದಿ ಗನ್ನ ಓನ ಶ್ರೀಲಂಕಾವಿ 5G ನಾಯಕಯಾ
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377. Global University Partners Number 221 Dharmapala Mawata Kolamba 7
5: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක් CDB run ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
7: finishing වහලක් ලෙස color up flow වැජබෙනා
8: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලටවා

0: Airtel හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
2: මතකද? ඒ ස්තිහා බලාගෙන ආදරේ කියපු දවස.

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඳින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

දවස දෙකයි වෙනාඩි 42 වෙලාව ගල හිටියාව සියඹලාපේ ඩිලයිට් රෙස්ටෝරන්ට් එකේ ෂෙෆ් අසේල. හායි, ඔයා කාලෙකට පස්සේ. ඔයාගේ දවස් ටිකේ මෙසේජ් එකක් දැම්මේ නෑ නේද? දැම්මේ නැද්ද? නැත්තම් මට මිස් වුණාද මන්දා? කොහොම බලමු. අනේ නෑ, ඔයා මෙසේජ් එකක් දාලා නෑ. ඔයාගේ තමයි වැරද්ද. මට කරන්න දෙයක් නෑ. හැබැයි අද මෙසේජ් එකක් දැම්මනේ. ඒ නිසා අවුල නැහැ ඉතින්. රෙස්ටෝරන්ට් එකේ කට්ටිය ඔක්කොම එකතු කර ගන්නවා කියලා තියෙනවා. හින්දි සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හින්දි එකක් අපි අහුවානේ නේද? නචලි නචලි සර නචලි නචලි කියලා එකක් ඇහුවේ. ඒක හින්දි නේද? ආ, ඊළඟ පැයේ තමයි සුදු. කමක් නැහැනේ. දැනට මම ඊළඟ මෙඩ්ලි එකට ආව ආදරෙන් එකතු කර ගන්නවා. ඔයා මට ආදරෙයි කියලා තියෙනවානේ. මාත් ආදරෙයි. ටිකක් නෙවෙයි. ගොඩාක් ආදරේ. ඊළඟට කවුද මේයා මාත් ඉන්නෝ කියලා තලගල දමය අන්ති මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට මට කුඩම්මගේ සැලකිලි කියලා තුෂාර මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්බෝ කියන බොරු. සාමාන්‍යයෙන් තුෂාරට සතියට දෙතුන් පාරක්වත් මම සින්දුවක් දෙනවා. අනිත් එක දැක්ක සැනින් මම සින්දුවක් දෙනවා. එච්චර කරලත් කියනවනේ කුඩම්මගේ සැලකිලි කියලා. කොරියාවේ තුෂාර නෝටියා ඉන්නකෝ මං කරන්න වැඩේ. දැන් මෙතන ඉඳන් සතියක් දෙකක් විතර කුඩම්මගේ සැලකිලි තමයි. බොරු කිව්වට හරිනේ. දෙන්නම් දෙන්නම් රිටර්න් එක ආයේ. එක්ක මම නම කියන වෙලාවට අහගෙන ඉඳල නෑ. හරිද? එහෙම නැත්තම් ඉතින් මෙලෝ 100ක් නැතු ඉඳලා තියෙන්නේ. යකෝ, බොරු කියන තරම් කියලා මට එවලා. බොරු නෙවෙයි. මට හොඳට මතකයි ගිය සතියේ සිකුරාදා හරි බ්‍රහස්පතින්දා හරි මං ඔයාලට සින්දුවක් දුන්නා. අහන් ඉඳලා නෑ ඉතින්. අහන් ඉඳලා නෑ. ඊට පස්සේ ධෝනිගේ සින්දුවක් දෙනවද? එහෙම නැත්තම් අනිත් ධෝනිගේ සින්දුවක් දෙනවද? වරටු නෝය ලෑඩ්ස්ගේ කට්ටිය කියලා තියෙන්නේ. ඒ කියන්නේ කාංචනා අනුරාධගේ සින්දුවක් හරි නැත්තම් හනා ෂෆාගේ සින්දුවක් හරි තමයි මේ ඕනේ කියලා තියෙන්නේ. හරි, ධෝනිලා දෙන්නගෙම සින්දු දෙකක් දෙන්නම්කො. ඉවරනේ වැඩේ. කුසල්, හලෝ සුදු තාත්ති. හැමෝටම සුදු කියලා නම් කතා කරන්නේ මට කියන්න ඕනේ නෑ කියලා කුසල් කියලා තියෙනවා. ඔයාට සුදු තාත්ති කියලා කියන්නේ කම නෑනේ. එතකොට විශේෂයි වගේනේ නේද? ආව ආව මූණට ආපු පැණි hinaව ඒක කිව්වම.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දිහිත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: ඉස්ස රජුනි, ඇයි ඔබ මේ සතුටින් යන්නේ? කවුද ඔබේ දුන් ඊතල සොරාජ ගත්තේ?
2: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු.
0: මේදු සමේදු පොසොන් නාට අපේ රටට වැඩම කළා.
2: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
3: කලින් එකට එක, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112832000. NIB in the City University, the place to be.
6: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිම. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
7: නැහැ. මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV. නීල විකාශය.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
12: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයිම
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
17: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: ඔයා දන්නවද ෆ්‍රයිඩේ ද 13th කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියටනේ සලකන්නේ.
20: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
19: ඒ වැඩසටහන මුස්පෙන්තු කරන්න ෆ්‍රයිඩේ ද 13th එන්න ඕනේ. ඔයා හිතුවා නැද්දටයි. ඒ කියන්නේ වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා ගියහන්කෝ.
17: ඒත් මෙහෙම තමයි.
19: මොකද්ද ඔකේ අමුතු?
21: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
22: සෙනසුරාද උදේ 8ට.
23: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
24: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
23: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
24: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
23: ඈ?
25: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
26: අවිසා වේලට 98.4

0: क्या था टॉप स्टोरी।
1: පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට චක්‍රලේඛයක්. ලබන වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ විධි විධාන හා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයේ ඊයේ රැස්වූ අවස්ථාවේදී. චක්‍රලේඛය සකස් කර ඇත්තේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන්ගේ අදහස හා යෝජනා සැලකිල්ලට ගනිමින්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද අවධානය යොමු කරමින් චක්‍රලේඛය සකස් කළා. දුම්රිය මාර්ග කොටස් තුනක් විද්‍යුත්කරණය සහිතව ඉදිකිරීමටද අනුමැතිය දී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින්. ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රාගම දක්වා කොටසත්, කැලණිවල මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා කොටසත් විද්‍යුත්කරණය සහිතව ඉදිකරනු ඇත. මොහොතපඩ මාර්ගයේ මරදාන සිට පානතර දක්වා දුම්රිය මාර්ග කොටසද විද්‍යුත්කරණය සහිතව ඉදිකිරීමට නියමිතයි. මෙ අතර ඡන්ද විමසීම්වලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයා උචිත ලකුණින් සලකුණු කිරීම පිළිබඳ නීතිය සියලු මැතිවරණ පනත්වලින් ඉවත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

සින්දුව මැදෙන් මම චෝටි කෙස් එකක් දුන්නනේ. ධනුෂ් කහලා තිනවා ඒක මටද කියලා. ඔයා හිතාගන්න ඔයාට කියලා. තනි තනියෙන් එහෙම නේද? හිතාගන්නයි තියන්නේ. වැඩ ඉවරයිනේ. අපේ සොංග්ස් එක දෙන්නකෝ. සොංග්ස් එක නෙවෙයි නේ පැටියා. සොංග් එක නේ. කොහෙද ඉතින් කලබලේනේ මට මෙසේජ් එකක් එවන්න නේද? බණ්ඩාරගම සචින්තක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔගලන්ට ඕනේ නන්නා නන්නා නන්නා. ඒක නේද? ඒකනේ මම කිව්වේ ඒකම නෙවෙයි පොඩ්ඩයි ළඟින් යන එකක්. හැබැයි ඒක මම දෙනවා ඊළඟ පැයේ. හොඳේ ඔක්කොටම කලින් බලන්න ඕනේ කලින් ප්ලේ වෙලාද කියලා. ප්ලේ වෙලා නැත්නම් ඊළඟ පැයේ දෙනවා. අධිකටම අහගෙන ඉන්න සචියා ඊළඟට මේ කවුද මේ සක්නක සිින්දුව නේදක කියලා හල තියෙනවා මේ අනු. අනුවට හොඳට මතකයි මේ. ඔවෝ සක්නක සිින්දුව තමයි. සප්නත් හරි අමාරුවෙන් ඔය සිින්දුවේ තාලේ වචන ඔයා ගන්න බෑනිතින්. එක වෙන ලැංග්වේජ් එකක සිින්දුවක් නිසා ඔක බොහොම අමාරුවෙන් මේමයි මේමයි කියලා මුමුණ මුමුණ හරි අමාරුවෙන් තාලේ මේක කියලා පෙන්නන්න හැදුවා. අවුල නෑ ඉතින් ෂේප් එකේ මං අඳුන ගත්ත සිින්දුව. ඒක තමයි ඒක තමයි සිද්දුව. ඒක ඊළඟ පැය අහන්න දෙන්නම් අනු. ඔයත් එක්ක ඔයාගේ අරවින්ද ඊළඟට ඔයාගේ චූටි පැටියා ලංකාවේ ගෙදර කට්ටිය ගෙවල් දෙකේම කට්ටිය හොඳේ ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් කොහොමද කෝල් කළාද? දැන් දුක නිවිලාද? ඔයාගේ කොහොමද දුක තුනී වෙලාද? අඬල ඉවරද දැන්? හෝම් සික් නිසා ඔහුගේ දවස් ටිකේනේ කෙල්ල ෆුල් අවුලෙන් හිටියේ. දැන් මං හිතන්නේ ටිකක් ෂේප් වෙන්න ඕනේ. දැන් ඉතින් මාසෙකටත් කෙට්ටුද මන්දා නේද? ආපහු ඔයිට ඇවිල්ලා මං හිතන්නේ මේ මාසෙ අන්තිමට හරි ජුනි පළවෙනිදා හරිද මන්දා බලන්න මගේ මතකේ අනේ. දවස ගානේ කෝල් කරනවලු. ඒ මදයි නේද? ඇත්තටම මේ දවස ගානේ කෝල් කරන්න ඒ ලැබෙන එක කොච්චර ලොකු දෙයක්ද, වටින දෙයක්දනේ. දැන් අපේ තාත්තී රට ඉන්න දවස්වල ආපෝ ඒ කාලේ එච්චර පහසුකම් නැහැනේ. ඉතින් සමහර වෙලාවට අපි මෙහෙන් ලියුමක් දාලා ඒ ලියුම එහෙට ගිහිල්ලා තාත්තා එක බලලා කියවලා තාත්තා ලියුමට උත්තර ලියලා ආයෙ මෙහෙට එනකන් අපි බලාගෙන ඉන්න ඕනේ. කොච්චර දුකක් වෙන්දද? දැන් එච්චර එහෙම අතීතයක් කියද්දි මට මගේ වයස අහුවේද වගේ එක පොඩ්ඩක් ඔන්න හිතට ආවා. අපරාදේ නේද ලියුම් කතාව කිව්වේ? ඉක්මනට සින්දුවට යන්න ඕනේ. එතකොට වැඩේ ඉවරයි.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස් පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරු මසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ඔන්න ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත පුරුදුන අපේ පොඩ්ඩෝ රටට මැහෙන්න ඒවා දැන් ලස්සනට කියනවා.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි හැත්තේකයි 555 6747 වට්ස්ඇප් කරන්න.

0: දෙන්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය දෙනාවෝ.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, Self Start, Side Stand Indicator, Tubeless Tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලබි නියෝජිතයන්
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: Hi, Shenia, foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
7: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
8: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo electric 3 road රථය. David Pierce e-mobility වෙති 0114 700 550.

0: ලැබ දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මල්ලනේ
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
4: ගන්නවා ලයිසන් එක
5: දැන් හරිනේ අමාරු
3: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඒත්ින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
6: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ.

කිම් මේ සින්දුව මට අමතක වෙලා තිබිලා දැන් මතක් වුණා. BNS ලගේ සින්දු කොච්චර නම් තියෙනවදනේ ඒ කාලේ ඉඳන්. Okay. මේ සින්දුවට ආදරෙන් එකතු කරගන්නවා. Dilmin. ඔයා කොහෙද සුදු ගියේ?

දෙව්මින් කියන්නේ ඉස්සර මට හැමදාම මෙසේජස් දාපු කොළු පැංචෙක්. කවියෝපු කොළුවෙක්. පස්සේ කොල්ලට හරි ගියා. මාව අමතකුණා. කමන්නේ. රොමේනියාලු ඉන්නේ දැන්. අඩේ.

රොමනියා කියලා අනු මැසේජ් එකක් දාලා තියෙනවා. ඇත්තටම ඔගොල්ලෝ මේ පුළංගුරුත් හම්බ වෙන්න එකම

වත්තඩුව සමීර. අද දෙකයි ගානකට විතර දෙවමින්න මතක් කරලා තිබ්බා. මාරයා ඒක ඒ මතක් කළා විතරයි ඊට පැය භාගකට පස්සේ කොල්ල මෙසේජ් එකක් දාලා කාලෙකින්නේ.

කියලා තියෙනවා එස්කේ සංසදය කියල එකක් හදාගන්න ඕනලු. ඔව් නේද? මගේ ප්‍රෝග්‍රෑම් එක නිසානේ කී දෙනෙක් නම් ලෝකෙ වටේ අඳුරනවාද නේද? හා ඒක හොඳයි. අපි බලමුනේ ඉස්සරහට ඒව දෙයක් කරන්න. දැන් චුටි බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ ආයෙ සින්දුව හමු වෙලාව 12:30 වෙනාඩි 32.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
1: තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: කළ තරයි මණ්ඩලය.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be.
2: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනා ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ඉනවෙන්න මෙන්න වෙලාව.
4: ඔෆර් සෙලබ්‍රේට් බ්ලැක්
5: ෆ්‍රයිඩේ. මොකද සෙලබ්‍රේට්?
4: මොකද මට ඒ වචනේ බේහැ.
2: අනුග්‍රහය
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
1: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
4: අලුත් වෙලා.
9: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: ප්‍රයිම් කොලම්බෝ.
11: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොලම්බෝ. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විති.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: මේ දෙකක් දාගෙන ඉන්නද
4: ඇයි කන් දෙක පුරවල කන්නද
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
3: නෑනේ අරෙ වා
0: සින්දු සියත
5: ගියක් සැපයි දවලේ
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්

0: ஓகே வாட் எவர் ஃபேமஸ் சுது கொச்சிகே தவல் ஷோ எக
1: யுகே வலிங் என்னவா
2: ஓ தட் அட் தி ரே சுது கொச்சே
1: இத்தாலியன் என்னவா
3: சா ஃபர்ஸ்ட் டைம் அபிட்ட ஹன்ன சீஸ்
1: எதகட கொரியா
4: சுது கொச்சி மணி சரங்கேயோ
1: ஜப்பான் ரோமேனியா எவகிமன் டுபாய்
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත hot and spicy with sudu kochi
1: සති දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හින්දි සින්දුවක් ඇහුවේ නෑ නේද අපි තෝම හින්දි සින්දුවක් නැතුව නිකන් නේද ඇගේ නිකන් පළු දානවා වගේ නේ අන්දන මට වගේම ගොඩක් අයට මේ සීන් එක තියෙනවා. ඉතින් සේම් වයිබ් එකේ ඉන්නකොටනේ. එහෙම තමයි නේද? නේද? නේද අනු? මේ කවුද බලමු? තරින්දු. හයි. දැන් තරින්දුලා ගොඩක් ඉන්නවා. දඹුල්ලේ එක්කෙනා ඉන්නවා. ඊට පස්සේ මේ ගාල් එක්කෙනාද? DP එක වෙනස් කරන නිසා මට එකපාරට හොයාගන්න බෑ. I think kelimma AI වලින් හදපු පින්තූර කෑල්ලක් තමයි දාගෙන තියෙන්නේ WhatsApp එකට DP එකට. හා ලස්සනයි තේ. යාළුවෙක් ඉන්නවලු ඉඳුනිල් කියලා. එයත් මාව අහගෙන ඉන්නවලු. ආ ආ ආ ආ. එයත් දැන් මේ ළඟකදී නන්නේ අහන්න පටන් අරන් තියෙන්නේ. හලෝ ඉඳුනිලා. කමන්නෑ නේ එහෙම කිව්වට. මොකද අපිත් ඉන්නෝ මේ එක්කනේ අපිත් එවිතම කතා කරන්න මචං ඉඳුනිලා දැන් තරින්දුට කියන්නේ තරින්දුවා නේද මම කවුද මම සුදු කොච්චියා එම තමයි දවසක් ඕකට මම තව උදාහරණයක් අරන් පෙන්නුව මතකද මතකද මතකද බොසාට කියන්නේ මොකද්ද කියලා ඕ ඕ අද කියන්නේ එදා කිව්වනේ හැමදාම කියලා නිකන් නේ ඉල්ලන් කන්න ඕනේ නෑනේ හා විහස් හලෝ ආදරෙන් එකතු කරගන්නවා විහස් ඔයාව ඔයා තාම ටයිපින් ඔයා හායි කියලා විතරයි දැම්මේ මම ටග් ගාලා ඔයාගේ මැසේජ් එක ඕපන් කරගත්තා මොකද අලුත් යාළුවෙක් කියලා මට තේරිච්ච නිසා ලෝකයක් වටින කටක් කියලා එවලා තියෙනවා මට ඈ ඇත්තද සතුටුයි සතුටුයි ඔච්චර දෙයක් කියපු එකේ වාට උම්මා එකක් නොදී බෑනේ සුද්දා තුෂංග ඉන්නවා නිගඹවල ආදරෙන් එකතු කරගන්න ඕනි ගොඩ කාලෙකට පස්සේ මට මෙසේජ් එකක් දාලා තින්නේ තුෂංග ඔයා ඇයි මොකද උනේ ඔයගේ දවස් ටිකේ හරි ගිහල නම් හිටියේ කමන්නෑ අවුලන්නෑ මොකක් හරි ප්‍රශ්නක නම් හිටියේ මට කියන්න දුකකින් නම් හිටියේ අපි හිත හදාගමු විහස් ෆ්ලෝරා කියලා කියන්නෝ කියලා තියෙනවා විහස් ෆ්ලෝරා කොහෙද මේක තියෙන්නේ ඔක්කොම බාගෙට තමයි එවල තියෙන්නේ. නමේ වුණේ මට හිතෙච්ච නම මම කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න නම යන්තම් එවල තිනවා ගම නැතු. ආ ගමත් එව්වා. රත්නපුරේ නේද? රත්නපුරේ විහස් ෆ්ලෝරා එකේ කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. අම්බලංගොඩ කාවේෂ් ඔයාවත් මතක් කරන්න ඕනේ. ඔයාට අපේ චන්දනෝ තමයි පේන්නේ නැත්ද නේද කියලා අහලා තියෙනවා. චන්දනෝ පේන්නේ නැහනේ. යා රෙද්දකින් ඔළුව වහගෙන කොච්චරවත් ඉන්නේ නේද? ඊයේ ෆොටෝ එකමනේ ආදත් ඇව්වේ. නැත්නම් ওই ෆොටෝ එක විතරද තියෙන්නේ? ඈ? මේ දවස්වල පොඩක් සීතලයි කියලා සරමකින්ද බෙඩ්ෂීට් එකකින්ද මන්දා. ඔළුව වහගෙන තමයි කොල්ලා වැඩ කරන්නේ. ලස්සනයි හැබැයි. බෙඩ්ෂීට් එකකින් ඔළුව වහගෙන හිටියත් කොල්ලා ලස්සනයි. හරි එහෙනම් හින්දි සින්දුවක් අහමුනේ. දිල්වාලේ දුල්හනියා ලේ ජායන්ගේ මූවී එකේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මගෙන් එක්කෙනෙක් අහලා තිබ්බා. පුළුවන් මොකද බැරි?

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6044 වට්ස්ඇප් කරන්න.
1: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ස්ටයිලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
4: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 22 123 123.

0: කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සීරී බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV. නිල විකාශක.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: ඔයා දන්නවද Friday the 13th කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියටනේ සලකන්නේ.
8: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
7: මේ වැඩ සටහන මුස්පෙන්තු කරන්න Friday the 13th එන්න ඕනේ. ඔයා හිතන්නේ. නැත්නම් ඒක වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා ගියහන්කෝ.
9: ඒත් මෙහෙම තමයි.
7: මොකද්ද ඔකේ අමුතු?
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී. අන්වටයි 0.14න් පනතුරට. සියත

0: क्या था टॉप स्टोरी।
1: වැල්ලව වෙඩිතැබීමක්. වැල්ලව තෝරයාය ප්‍රදේශයේදී වෙඩිතැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කුරුණෑගල රෝහල වෙතයි. කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදී අයෙක්. වෙඩිතැබීම සිදු කර ඇති සැකකරු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔහු වෙඩිතැබීම සිදු කර ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනි අවියකින්. සැකකරු 50 හැවිරිදි වියෙහි පසුවන්නෙකු බවයි පොලිසිය සඳහන් කළේ. දැන් තවත් දේශීය පොතක්. H.M. Fauci හිටපු මන්ත්‍රීවරයාට එරෙහි මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කළා. එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්තබන බවයි අධිකරණය නියෝග කළේ. නෙදර්ලන්ත රජය මගින් ආපදා කළමනාකරණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ලබා දී තිබූ සුඛෝපභෝගී රථයක් හිටපු මන්ත්‍රීවරයා පුද්ගලික පරිහරණය සඳහා යොදාගත් බවට චෝදනා කරමින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න විසින්.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

ඇන්දල සැලෝන් දහරයකේ අනු. හායි! කාලෙකට පස්සේ නේද මගේ මේ චූටි කටින් ඔයාලා ගැන කියවන්නේ. දැන් ඉතින් බණිනෝ ඇති හොඳට වට. කොයි ඉන්නවද වශිනියා? වශිනි බබා ආදරෙන් එකතු කරගන්නවා ඉතින් අම්මී දූයි දෙන්නාම. අර සුදු කොච්චි සංගමයට ඒගොල්ලොන්වත් එකතු කරගන්න කියලා මේ අනුමට කියලවල තිනවා. ඒ තුන හමාරට විතර. මං ඉතින් දැක්කේ ඒක මේ හතරට විතර. එම තමයි ඉතින්. දන්නවනේ මගේ විදිහ නේද? ඉජි අනුර පුසලාවේ නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ෆින්ලන්ඩ් නම් මාවහන එකම එක්කෙනා අදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා ඉල්ලලා තියෙනවා සින්දුවක්. මගේ හිතේ ඔයා කෙරේ තිබු ආදරේ කද පිරිලාද විඳිලාද වකරේ වගේ එකක් නේ. හරි ඒක දෙන්න. හැබැයි තව චුට්ටකින් හොඳේ. දෙකට මහන් ඉන්නකෝ.

ආදර නැකත ළඟා වෙන දෙන්නෙක් මාව අහගෙන ඉන්නවා. හායි නිලු. මේ නිලුව මැරි කරන්න ඉන්නේ ළඟදී. හැබැයි පොඩි හේතුවක් තියෙනවා. තාම මේ ඒ හේතුව නිසා තමයි මේක මේ කසාදි පොඩ පොඩ කල් යන්නේ. හැබැයි මම මේ හේතුව ඉක්මනට ඒ තියෙන ඒ ප්‍රශ්නේ විසඳගෙන ඊට පස්සේ ඉක්මනටම මේ ආදර නැකත ළඟා කරගෙන අපිටත් කේක් කෑල්ලක් කන්න වරම් ලබා දෙන්න දෙයනේ. එහෙම ප්‍රාර්ථනා කරනවා. හරිද? මේ අයියව තමයි කසාද බඳින්නේ නංගි. මොකද අයියා අයියා කියලා තමයි කියන්නේ හැමතිස්සෙම කසාද බඳින්න ඉන්න එක්කෙනාට. නම මොකක්ද අනේ යාගේ? මං කවදාවත් නම අහලා නැහැ. කොච්චරවත් කියන්නේ සින්දුවක් කිල්ලුවත් අයියයි මායි අහගෙන ඉන්නවා. අයියට එමටයි සින්දුවක් දෙන්න. අයිය කිව්වා මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න. ඔච්චරයි ඉතින්. අපි දන්නේ ඉතින් අයිය බඳින්න ඉන්න නංගි කියලා. අෂා නම්බෝ මෙච්චර ලස්සන නමක් තියාගෙනනේ හැමතිස්සෙම අයියා අයියා කිය කී කියන්නේ නේද? ඔෂාන් කන මිරි කන්න තිදෙන්න නෙවෙයි හොඳේ හිමීට. අර ආදරයට වගේ හා හිමීට කන මෙහෙම රවුමට මෙහෙම මිරිකන් දෙන්නත් එක්ක වැඩේ දැන්. හරිද? ගාලෙ ගිහිල්ලා ඒ කරගන්න තිබ්බ වැඩ ටික ඔක්කොම ඩොකියුමෙන්ට්ස් ඒ ප්‍රශ්න ඉවරද? කොමාරි ඉක්මනට ඒව ඉවර කරගෙන මේ අවුරුදු ඉවරණ කලින් කසාද බඳින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මයිතන එන ගමන් දැන් නේද? අතාම එහෙද? ඕකේ ඕකේ ඕකේ. පරිස්සමට එන්න තියෙන්නේ. පරිස්සමට එන්න ඇවිල්ලා ආ හෙටි ඉඳන් සැලෝන් එක ඕපන් කරලා ලවන්න එකේ වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. හරිද? ඊළඟට ආදරෙන් එකතු කරගන්න ඕනේ මේ වට්ස්ඇප් මෙසේජස් දාපු තව කට්ටිය ගොඩක් ඉන්නවා. තත්ත ගාල කියන්නම්. ගෝනබොල කුඹුකේ ඉඳන් ගීතානි මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් මෙන්ඩිස්, දුව රේඛා, දිනීෂා, පුතා රුචිර, රුවන් සුරාජ් උණුබුර සෙට් එක ඉන්නවා. මොකද්ද කිව්වේ මං? උණුබුර සෙට් එක තවේෂ්, රිෂිනි, ජෙස්. මොනවර මිනි විඩියෝ තියෙනවා මං හිතන්නේ රිෂිනි කියන්නේ නම් නේද මිනි විඩියක් වෙන්න බෑ. කොටිකාවත්තේ ඉඳන් ඉරෝෂණී මෙසේජ් එකක් දාලා තියෙනවා ඔමෙත් බබා එක්ක අහගෙන ඉන්නවා කියලා. සින්දුවක් ඉල්ලලත් තියෙනවා. ඒක නම් මේ ටයිම් එකට ෂොට්ක් දැන් වැඩි වගේ. අපි හතරෙන් පස්සේ පොඩ්ඩක් ඉතින් දන්නවනේ බීට් එක චේන්ජ් කරනවා පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ඒකත් එක්ක හෙට තමයි ඉතින් අපිට ඔයාව කියලා තියෙන සින්දුව අහන්න වෙන්නේ. කමන්න නෑනේ නේ. ඊළඟට මෙහෙම මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. කවුද එවලා තියෙන්නේ කියලා මට තාම හොයාගන්න බෑ. මගේ වයිෆයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වයි එකතු කරගෙන හොඳ සින්දුවක් අහමු. මදු තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඕ ඕ වයිෆ් දන්නවද ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන? ගර්ල් ෆ්‍රෙන්ඩ් දන්නවද වයිෆ් ගැන? දන්න නැත්තම් නම් දෙක එවන්න. මම ඉතින් දැනුවත් කරන්න. වයිෆ් ඉන්නේ කොහෙද? ගමත් එක්ක නම එවන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ කොහෙද? නමත් එක්ක ගම එවන්න. අද දෙන්නම් පුතේ වැඩේ. ඉන්නකෝ ඉන්නකෝ.

0: තියෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
3: මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්? රීති විරෝධයේ කරෝ
2: සියත ප්‍රවෘත්ති අහන්න.
4: සියත ප්‍රවෘත්ති අහන්න.
5: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
0: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
6: කකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී රිවෝඩ් සමාජික සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 210යි බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 230යි 7up ඉතිරි රුපියල් 125යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 215යි කාගිල්ස් ෆුඩ්
7: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
8: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank debit card challenge මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV fridge washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් side by side fridge laptop iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Combank debit cards ගෙවන්න කෙවන්න දිනන්න
3: ඒවා අපිට වැඩක් මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැඩ.
9: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපැදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලුමිනියම් නියෝජිතයන් විදිහට.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
12: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරා
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකේ
15: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
16: SLT Mobitel Pure TV නිල විකාශනය
0: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
20: 98.4 ගම්පහ

0: මොකක්ද
1: ඒ නම?
0: ආදරේ, ආදරේ,
1: ආදරේ.
0: අම්මෝ, ඒක කියන්න ගියපු වෙලාවක් නේද දිල්මින්ට? ආදරේ කියලා බලන්නේ මම නම් ඒකට දඩි විඩි ගාලා කොච්චරවත් නේ. ආදරේ කියන එක කියනවා දිල්මින්නේකට. එකම නමයි මා දන්නේ.

කොල්ලෙක්කිති සියගේ සිද්දු නේද? තාත්තගේ සිද්දු ඉතාම ලස්සනට ගායනා කරනවා. එයාගෙත් ඔරිජිනල් ස්කේපයක් තියෙනවා. 0.5 බෑන්ඩ් එකේ නේ සුපිරියට පෆෝම් කරනවා. එරට මම කැමති දිල්මින් තව ටිකක් වැඩිපුර සියගේ සිද්දු කලා නං, ඒ කියන්නේ රීමේක් කලා නං ඔච්චර ලස්සන සිදු තියෙනවාද මිලිටන් පෙරේර මහත්මයාගෙනේ? ඒ සමහර වර්ෂන්ස් දැන් ප්ලේ කරන්න විදිහක් නැතුවනි තියෙන්නේ. ඒ කියන්නේ කොලිටි එක සම්බන්ධ ගැටලු නිසා සමහර සිදු අපිට ප්ලේ කරන්න විදිහක් නැහැ. ඉතින් තෙල්මින්ට මම යෝජනා කළ තිනවා කීප වතාවක්. කිකි හවදාම ඉන්නෝ? හරි කම්මැලියනේ තෙල්මිනා. මට මේ අංකල් රෝ මෙසේජ් එකක් දාලා තිබ්බා. ඉතාලිය අංකල් රෝ, එයා කැමති සින්දුවක් පුළුවන් නම් මතක් කරලා දෙන්න කියලා. ආයේ තිබුණාද? රෝයි පීරිස් මහත්මයාගේ සින්දුවට තමයි කැමති. මන් දන්න උමර මතකයි. තව චුට්ටකින් දෙනවා හොඳේ. මේ සින්දුව අද ඉල්ලුවනේ කවුද මන්දමන මතක නෑ, නම කලින් කිව්වා. එනිසා ආදරෙන් එකතු කරගන්නව. කවුද? සචින්තනද? ඔයා නේද සචින්තකනේ? සොරි. ඊළඟට සවුත් කොරියාවල නවා එම්මැන්ජේ එකේ කටි ඔක්කොමත් එක්ක. එම්මැන්ජේනේ හරිනේ, මට හැමදාම ඔය නම කියන්න කියලා පොඩනේ ෂුව නෑ වගේ වෙනවා. ආදරෙන් එකතු කරගන්නවා. ඉතාලියෙම තව යාළුවෙක් ඉන්නවා රාබඩා, එයාවත් ආදරෙන් මතක් කරනවා. ඊළඟට අංජලට මට හැමදාම මේ නිකන් නේද නික තරාකාරෙක්ට වගේ සැලකෙන්නේ නේ. කවියකුත් වෙලා තිබ්බා ඊයේද කොහෙද, එයත් මාත් එක තරහ වෙලා හිටියේ සින්දුවක් දුන්නෑ කියලා. උනත් තරහ දෙතුන් පාරක් විහිළුවට දුන්නේ නැතත් ඉල්ලපු සින්දුව මට. පහුගේ දේවල් මොකටද අපිට පාවලා දෙන්න බෑ යාළුකම සින්දුවකට?

0: commercial bank ලොබේ ස්ථාවර තැන්පත් වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඔබත් A-levels අවසන් කළ සිසුෙක්ද NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011832000 NIBM the City University the place to be
3: අරිගියේ හරිම තැනට ගිහින් LOLC එකෙන් loan එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: මොකද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවා නම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
7: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: දිමොවෙතින් අලුත් Tata passenger vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක free service පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
9: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
10: මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්?
11: රීති විරෝධයේ කරෝ

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශිවෙන්න ෆිනිසිං මහලක් නම් කලරක් තමයි
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනි, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1270,000 කෝල්ලයක් ගහන්නකො. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
6: 98.2 98.4

මුල්ලෙ කොල්ලො ටික හැමදාම ඔගුල මට මැණික කියල කතා කරන්නන. රන්වින් එකේ සෙට්ටක ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට ගාලෙ මදුව මෙසේජ් එකක් දාලා තිබ්බ මඟිතන්නේ. අද පළවෙනි වතාවටදු කොහෙද ගාලෙ මදුව ඉල්ලපු සින්දුවක් මට දෙන්න වෙන්නේ නැහැ. ඉල්ලපු එක සින්දුවක් නෙවෙයි දෙවෙනි අට ඉල්ලපු සින්දුව ඒක දෙන්න වෙන්නෙත් නැහැ. ඔය වුණාට කොල්ල මාතක රණ්ඩු කරන්න තරහ වෙන්නේ නැහැ කියලා.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද මාසික වාරිකය රුපියල් 25,228 සිට දැන් දිවයින පුරා DPMC

0: අදමෙන් ළඟම ඇති බර්ගකින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123
1: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pieris Motor Company Private Limited වෙනින්.
4: ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
6: Platina 100 stylish penumai mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යයා. David Pieris Motor Company Private Limited with
7: 2026 FIFA Unusuma June 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: ඔයාදන්නද ෆ්‍රයිඩේ ද 13th කියන්නේ අවාසනාවන්ත දවසක් හැටියටනේ සලකන්නේ.
11: ඉතින් ඇයි ඔය අවාසනාවන්ත වැඩ මෙතෙන්ට ගේන්නේ?
10: ඒ වැඩසටහන මුස්පෙන්තු කරන්න ෆ්‍රයිඩේ ද 13th එන්න ඕනේ. ඔයා හිතුවා නැද්දට? ඒකේ වසරේ වාසනාවන්තම දිනේ තෝරගෙන මේක කළා කියහන්කො. ඒත් මෙහෙම තමයි. මොකද්ද ඔකේ අමුතු?
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
13: සෙනසුරාද උදේ 8ට
14: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
15: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
14: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
15: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
14: ඈ?
16: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
17: අනුවටයි දශම හතරෙන් මේ කොමුවට.
18: CFR FM.

සිනාසෙන්න බැරි වෙන්නේ හවස පහෙන් පස්සෙ සිය තහනකට. ලාඩන්නේ පටන් ගන්න. එනිසා ඔහොම මින් අහගෙන. සිනාසෙන්න බෑ කියන අයටත් සිනාසෙන්න පුළුවන් වෙයි. ඈ? මං යන්නද එහෙනම්?

0: क्या था टॉप स्टोरी।
1: අල්ලස්ගත් පොලිස් පරීක්ෂක රිමාන්ඩ්. අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත තරංගොටගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා ජූලි මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින්. අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ වාහන මිලදී ගැනීම සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත පුද්ගලයෙකු පැමිණිල්ලක් කළ බවයි. නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමකින් තොරව සිවිල් නඩුවක් බවට පත් කර අවසන් කිරීම සඳහා සැකකරු පැමිණිලිකරුගෙන් ₹100,000 අල්ලසක් ඉල්ලා තිබුණා. කළුතර ප්‍රදේශයේ අවන්හලකදී සැකකරු පැමිණිලිකරු හමු වී තිබුණේ පසුගිය වෙසක් පොහෝ දිනයි. ₹120,000 අල්ලස් මුදල ₹10,000 දක්වා එහිදී පහත දමා තිබුණා. සැකකරු ₹100,000 මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති අතර ඉතිරි මුදල් අල්ලස් වශයෙන් ලබාගෙන ඇත්තේ ඊයේ දිනේදී. එහිදී ඔහු අත්අඩංගුවටගත් බවයි කොමිෂන් සභාව සඳහන් කරේ. සැකකරු වෙනුවෙන් නීතිච්චවරයෙකු පෙනී නොසිටි අතර ඔහු විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළේ අල්ලස් කොමිසම සඳහන් කරන ආකාරයට තමන් මුදල් ලබාගෙන නොමැති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් දමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ට

තත්වේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: කොහොමද සැන්ඩි? හවුඩි හවුඩි
1: හවුඩි හවුඩි මංකලෝ චාලි හවුඩි.
0: වෙලාවද පහ පහුනා නේද? පහ පහු වෙලා නැත්තම් මේක පටන් ගන්න
1: මාර ජෝක් කරන්නේ.
0: මේක පටන් ගන්න පහ පහුනාමනේ. ඔන්න වතුර ටිකක් දෙන්න බොන්න.
1: මොකෝ
0: මොකෝ කියන්?
1: කවදාවත් ඔයා මගෙන් වතුර ඉල්ලලා නැහැ මේ වෙලාවට.
0: හරි හරි මාර වැඩද දෙන්නේ. කවදාවත් බීලර තින් දද බොන්න එපාද?
1: වෙන මොනාහරි
0: බොරුවට වතුරු බිව්වෙත් පහුගිය දවසක පංජාබේ චීෆ් මිනිස්ටර් වතුර බිව්වා.
1: වතුර බොන එක සාමාන්‍ය
0: දෙයක්. වතුර බොන එක රේඩියෝ එකේ කියන්න දෙයක් නැද්ද? මේක කියන්න දෙයක් තියෙනවා. මේක පංජාබේ චීෆ් මිනිස්ටර් ප්‍රධාන ඇමති, ඒ කියන්නේ මහා ඇමති, එයා වතුර බිව්වා.
1: හරි හරි. ඉතින් වතුර බොන එක එදිනෙදා අපි නිතරම කරන දෙයක්. ඒක මිනිස් ශරීරයට අනිවාර්යෙන් ඕන දෙයක්.
0: වතුරනේ
1: වතුර
0: ඕනේ. එයා හැබැයි වතුර බිව්වේ මේ කාලි බේන් කියන ගඟෙන්.
1: හා,
0: ගඟෙන් වතුර බොන එකත් එහෙම ප්‍රශ්නයක් නෑ.
1: ප්‍රශ්නයක් නෑ.
0: කාලි බේන් කියන ගඟ ඉතාම දූෂිතයි. හරි, ගන්න දෙයක් නෑ ඒක. ඒ ඒ ගඟ දූෂිතයි කියලා සාමාන්‍යයෙන් පංජාබ් වැසියෝ හැමෝම
1: දන්නවා.
0: ඒගොල්ලේ වතුර බොන්න එහෙම පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේ චීෆ් මිනිස්ටර්ට ඕඩ වෙන්නේ කාලිබේන් ගඟ පිරිසිදුයි කියලා මිනිස්සුන්ට පෙන්නන්න.
1: ඒ හින්දා කාලිබේන් ගඟෙන් මේ මිනිස්සු ඇගිලා වතුර බොනවා.
0: කෙලින්ම ගඟට වීදුරුවක් දාලා වතුර අරගෙන ග්ලබ් ග්ලබ් ග්ලබ් ග්ලබ් ග්ලබ් ග්ලබ් ගාලා ඒක බිව්වා කැමරා ඉදිරිපිට. බලන්න කාලිබේන් පිරිසිදුයි. බොන්ඩ බොළුවන් මේ වතුර කියලා සමහරට ඒගොල්ලෝ මොන හරි ජල සැපවුම් ප්‍රොජෙක්ට් එකක් මොකක් හරි පටන් ගන්න වෙන්න ඇති නටුම නටන්න ඇත්තේ. කොමහරි මේ වතුර බීලා ඊට පස්සේ හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉඳලා තියෙනවා සුමාන. ඒ තරම් පිරිසිදුවට ඒක තිබිලා තියෙනවා. නියමිටව කරලා තියෙනවා වැඩි. ඉතින් බලන්න එහෙම මේ සමහරු එහෙම යම් කිසි දේවල් සම්බන්ධයෙන් පරීක්ෂණාගාරයේ මීයා බවට තමන්වම
1: පත්
0: කරගන්නවා.
1: ඇයි මට මතකයි කොහෙර රටක මකල පැණි බිව්වා ඔය වගේ.
0: පැණි බිව්වා කියන්නේ සමනල්ලු සමනල්ලු නේද?
1: නෑ නෑ, පැණියක් පැණියක් පැණියක් හදලා බිව්වා. මේක හොඳයි.
0: ආ ඔව්ද? ඕ පොලි පොලි ගහලා රිකි බොන්ඩ් ගිය ගහගත්තත් එක්ක උඹට කලින් පට බොන්ඩ් ඕනේ කියලා. ඉතින් පැණි බිව්වේ වතුර ටික මොකද්ද නේද? කොහොමhari චීෆ් මිනිස්ටර් තුමාණන් අද ඉස්පිරිතාලෙත් ඉඳලා තමා වැඩේ ඉවරලා තියෙන්නේ. දැන් ඉතින් මේ හැමෝටම දැන් තේරිලා තියෙන්නේ කාලි බේන් ගඟ පිරිසිදුයි කියලා. වැඩේ හොඳටම ඇවිල්ලා තියෙනවා.
1: ඕකේ, ඉතින් අද අපි ඔය වගේ දේවල් නේද කතා කරන්නේ?
0: ඔව් ඔව්, ටිකක් ඊට කිට්ටුයි ගැනව තමයි කතා කරන්නේ.
1: ඒත් එක්කම FC පැන් ලීසින් අනුමත කරගන්න වැඩේ ගැනත් අපි කතා කරන. හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න. හොඳ හොඳ ලාඩ
0: හැඳ ජාමේ.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතය ඇත රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්සප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදී
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: සියයට සියක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
7: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
12: මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්? රීති විරෝධයේ කරෝ
11: සියත ප්‍රවෘත්ති අහන්න.
13: සියත ප්‍රවෘත්ති අහන්න.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
14: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද? වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි. 98.2 98.7

සියත දෙවයිනපුරා

0: Ladang.
1: කරදරයක් වෙලා වගේ මාදි හවලන්නේ කිව්වා.
2: ෂෝක් මගලෝ හරිම ලස්සනයි කෝ හෙඩ්ෆෝන් එක ගලවන්න මාමි.
1: ඇයි
2: අයියෝ කනට නිදහසනේ.
1: ඒ වarne කනට මීපැණි වක් කරනවා වගේ දරුණා. අර මන්ද එතන මක්කර පැටලිල්ලක් තියනවා නේද?
2: ඔලක් තියනනේ.
1: සාමාන්‍ය දැන් කනට මීපැණිවක් කරනවා කියලා මිනිස්සු කියන්නේ මක්කර මිහිරි. කනට මිහිරි දෙයක් ඇහුනමනේ නේද? මට තේරෙන්නේ නැහැ කනට මීපැණි දාන එකේ තියෙන සැප මොකක්ද කියලා.
2: කනට මීපැණි දැම්මොත් අම්ම කන් ඇදේ.
1: එනවාද කනට කූඹි වහින යන්නේ.
2: ඊට පස්සේ හොස්පිටල් යන්න වෙනවා.
1: ඕ. වල මීපැණි කටට වක් කරනවා නේද කවුරු?
2: ආ.
1: ඒකම ඒක බාරගත්තා කියන්නේ.
2: මිනිසෙම හදාගන්න.
1: මට කියනවාද වන්දන්න කනට මේ පැණි වක් කරනවා වගේ කියලා.
2: අපි අද ඉඳන් කියමු අපි දෙන්නා එක.
1: මොකද්ද?
2: කනට මේ පැණි වක් කරනවා නොවේයි.
1: එන්නපා මගේ කනට මේ පැණි වක් කරන්න. වක් කර දෙයක් කටට වක්. ඒතර ඇත්තටම අපි මොන හරි හොඳ දෙයක් ඇහුනාම අපි පුරුදු වෙන්න ඕන කියන්නේ. අනේ ඒක නම් කටට මේ පැණි වගේ.
2: එහෙම කියන්න.
1: කියලා කියන්න
2: ඕනේ.
1: කන පටලෝගෙන දේ.
2: කනයි කටයි දෙකම පටලෝගෙන.
1: කනයි කටයි පැටලෙනවා. දැන් මේ කියන්නම් කතාව කියන්න බැරි වෙනවා එකෙන් මේකෙන් ඈ. මට අගල කියන්න මේ 1931 නයිල්ස් කෙලොග් සහ ලොයලා කෙලොග් කියලා දෙන්නෙක් මේ නයිල් කෙලොග් ඇත්තටම මනෝවෛද්‍යවරේ. ඒගොල්ලෝ පරීක්ෂණයක් කරනවා. ඒ පර්යේෂණයට ඒගොල්ලෝ ගෙදර ගෙනවා මාස හතමාරක් වයස චිම්පන්චි. ඒගොල්ලන්ට හිටියා පුතෙක් ඩොනල්ඩ් කියලා.
2: ඩොනල්ඩ්?
1: ඔව් පුතාට එතකොට වයස මාස 10යි. මේ චිම්පන්චියාගේ නම ගුවා. මේගොල්ලෝ ගෙනල්ල ගුවාවයි ඩොනල්ඩ්වයි එකට තමයි හදන්නේ.
2: ඩොනල්ඩ්?
1: ඩොනල්ඩ් කියන්නේ ඒ නෑ
2: එයාද?
1: ට්‍රම්ප්. එයාගේ පොඩි දැක්කාම හිතන චිම්පන්ජියෙක් එක්ක දැල්ල දෙන්න කියලා කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් මං කියන්නේ. මිනිස්සු හිතරේ වට අපිට කොක් කියන්න බෑනේ.
2: හැබැයි මේ පුතාගේ නම ඩොනල්ඩ්.
1: මේ පුතාගේ නම ඩොනල්ඩ් උනාට ට්‍රම්ප් නෙවෙයි. හරි.
2: ඕකේ.
1: ඉතින් ගුවාවයි ඩොනල්ඩ්වයි එකට හදනවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මිනිස් හැසිරීම කොයිතරම් දුරට චිම්පන්ජියාට බලපානවද? චිම්පන්ජියා කොච්චර දුරට මිනිස් හැසිරීම ග්‍රහණය කරගන්නවද කියලා මේ එකම වටපිටාවක එකට හැදෙන්න වැඩෙන්න දුන්නාම. ඉතින් බොහොම ඉක්මනට මේ චිම්පන්චිය කියන්නේ ගුවා හැන්දෙන් කණ්ඩ පුරුදු වෙනවා. කමාන්ඩ්ස් 10කට 12කට නිවැරදි ප්‍රතිචාරය දක්වන්න පුරුදු වෙනවා. ගෙදර සාමාන්‍යයෙන් දේවල් තියෙන විදිහ ඒ තැන් හරහා ඇවිදින විදිහ පරිස්සම් කරන්න ඕනේ වමනවාද අරහිමේ කියලා ඉක්මනටම එයා අල්ල ගන්නවා. පොටි ට්‍රේඩිනුත් යම් තාක් දුරට සාර්ථකව ඉගෙන ගන්න යාට පුළුවන් සම්පූර්ණින් නෙවෙයි යම් තාක් දුරට පොටි ට්‍රේනින් පවා ඉගෙන ගන්නවා. කොහොම මේ ටික ටික චිම්පන්චියා යම් යම් මිනිස් හැකියාවන් නැත්නම් යම් යම් මිනිස් හැසිරීම් එයාගේ හැසිරීමට එකතු කර ගන්නවා. හැබැයි ඉතාම ඉක්මනින් බොහොම ටික කාලෙකින් අවුරුද්දකින් හමාරකින් කෙලොග්ස්ලට මේ පර්යේෂණය නවත්තන්න සිද්ධ වුණා. යම් තාක් දුරට සාර්ථකත් වෙලා තියදී ඇයි නවත්තන්නේ කියලා හිතනව නේද?
2: ඔව්.
1: ඇයි දන්නවද?
2: මොකද්ද?
1: ඒ කියන්නේ චිම්පන්චියා මිනිස් හැසිරීම පුරුදු වෙනවට වඩා වේගෙන් ඩොනල්ඩ් චිම්පන්චියෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයා කා චිම්පන්චියෙක් වගේ කපුල් ඇද කරගෙන
2: ඇවිදින්න
1: පටන් ගන්නවා.
2: පැදි
1: චිම්පන්චියෙක් වගේ මූණ උල් කරගෙන ඉස්මුදුර කසන්න පටන් ගන්නවා. රිබ් කේජ් එක බර බර ගාලා කසන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම මැදිවට ටික දවසක් කරනකොට මේ යකා ගාලා චිම්පන්චියෙක් වගේ කෑ ගහන්න පටන් ගන්නවා. අන්න එතකොට අර මනෝවෛද්‍යවරයාට සිහිය ඇවිල්ලා හුටා මේ වැඩේ හරියන්නේ
2: නැහැ. මං කියන්නේ මකලෝ දැන් මනෝවෛද්‍යවරයෙක් වෙලා.
1: ඔව්.
2: ඕක කරන්න කලින් තේරුන්නේ නැද්ද මම මේ සාමාන්‍ය ගැහණියක් මම.
1: ඔව්.
2: මට ඕක තේරෙනවානේ. ඔයා කතාව කියන්න යනකොට තේරෙනවා මේක නම් අනිත් පැත්ත පෙරලෙනවමයි කියලා.
1: ඒකනේ දැන් සැන්ඩිටත් තේරෙන දේ තේරුනේ නැහැයි කියලා කියන්නේ. ඒක මොන තරම් නේද? අම්මෝ! මොඩියෝ ගෙනාපු නැවක් වෙන්න එපා. සැන්ඩිට තේරෙන දේ තේරෙන්න නැහැයි කියලා. ඔන්න ඕකනේ විද්‍යාඥයෝ එක්ක මට තද වෙන්න ඕන.
0: ලන්ඩන්

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.

0: ආර්.පී.ටී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited within
3: Rattaran nadena istharam tanak adissiyatta parissamata rattaran tanak CDB ranna ekka light water phone bilata sahana menna
4: CDB ekka run ganadenu karana obe chala viduli durakathana bill patata run sahanaya dinum medimata athulath wenna lagama CDB shakawata enna ada mama tanna 01117388 CDB runnaya rattarannaya dena istharamma tana
5: obath A levels awasan kala sisuwekda NIBM the city university samagin obage global life ekak godanaga ganna UK Australia Malaysia hu Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 732 1000 NIBM the city university the place to be
6: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ

0: ඉනක්කු වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112200. අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්.
1: මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්? රීති විරෝධයේ කරෝ

0: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාසපතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න.
2: 98.2 98.4

0: ัง
1: ඩේවිඩ් රොසෙන්හන් කියලා හාදේ 1973 දී කළ සැන්ඩින් නියම වැඩක්. මාර පරීක්ෂණයක්.
2: හා හා.
1: යා මේ වොලන්ටියර්ස්ලා 8 දෙනෙක් අරගෙන, ඒ කියන්නේ ස්වේච්ඡා සහභාගිකයෝ.
2: ඔව් ඔව්.
1: එහෙම 8 දෙනෙක්ව අඬ ගහගෙන ඒ 8 දෙනාව මානසික රෝහලකට ඇතුල් කරනවා. හැමෝම කියන්නේ එකම ලෙඩිය. ඒ 8 දෙනාම ගිහිල්ලා කියන්නේ ડોක්ටර්ට මේ මට කටහඬවල් ඇහෙනවා, මට වොයිසස් ඇහෙනවා. කවුරුත් කතා කරන්න කවුද කියලා දන්නේ නැහැ. මට ඇහෙනවා කටහඬවල්. හරිම හිස් කුහරයකින් එළියට එන කටහඬක් වගේ එකක් මට හැමතිස්සෙම ඇහෙනවා කියලා මේ 8 දෙනාම ඒක තමයි කියන්නේ.
2: හරි.
1: කිව්වම ඉතින් ડોක්ටර්ස්ලා මෙහෙම බලලා ට්‍රැක් නේ කියන්නේ. ඒ කියන්නේ ට්‍රැක් නේ.
2: මානසික වැඩක් නේ.
1: මානසික රෝහලට ඒගොල්ලන් ඇතුළත් කරගන්නවා. ඔන්න දැන් මේ 8 දෙනාම මානසික රෝගීන් හැටියට මානසික රෝහලට ඇතුළත් වෙලා තියෙන්නේ. හැබැයි මේ 8 දෙනාම
2: හොඳ අය.
1: හොඳ අය.
2: ප්‍රශ්නයක් නැති අය.
1: නිරෝගී කට්ටිය. ඈ ඒගොල්ලෝ නිරෝගී. ඔයා වගේ නෙවෙයි. මුත් අවුලක් නැහැ.
2: ඉතින් මම නිරෝගී හින්දානේ මම මේ වැඩසටහන කරන්නේ.
1: ඔයා හිතන්නේ දැන් මානසික රෝහලකින් එළියේ ඉන්න හැමෝම නිරෝගී කියලාද? ඔයා ඒකද කියන්නද? ඈ ඒ වාර විබලාගෙන කල්පනා කරනවා ඇත්තටම මට ට්‍රැක්ද නැද්ද? මේ බකලෝ මේ ඇත්තටද කියන්නේ? මට පිස්සු නෑ කියලා මට ෂුවර් කරලා කියන්න පුළුවන්ද? බෑනේ. කොහොම හරි දැන් මේගොල්ලෝ නිරෝගී කට්ටිය. ඒ 8 දෙනා දැන් බොරු කරලා මානසික රෝහලට මානසික රෝගීන් හැටියට ඇතුල් වෙලා දැන් එතන ඉඳන් ඒගොල්ලෝ සාමාන්‍ය විදියට ඉන්නවා. දැන් පිස්සු නටන්නේ
2: නෑ.
1: රෝහලට ඇතුල් වෙන්න විතරයි මේ පිස්සු වගේ පෙන්නුවේ. ඇතුල් වුණාට පස්සේ ඒගොල්ලෝ දැන් සාමාන්‍ය විදියට ඉන්නවා. දැන් එතකොට ඒගොල්ලන්ට හොඳයි වෙන්න එපා. ඒගොල්ලන්ට හොඳ වෙලා ටිකට් කපලා යවන්න එපා.
2: හැබැයි
1: මේ 8 දෙනාවම මාස ගාණක් මේ මානසික රෝහලේ තියාගත්තා. ඒගොල්ලෝ දැන් සම්පූර්ණ සාමාන්‍ය මිනිස්සු විදියට
2: හැසිරෙනවා.
1: ඒගොල්ලෝ ડોක්ටරටත් කියනවා මේ
2: මට දැන් හොඳයි.
1: මට දැන් සනීපයි
2: කියලා. ආ එහෙනම් දැන් දන්නේ නැති
1: ආයි. හැබැයි ස්ටාෆ් එකේ කට්ටිය ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ අර හැමදාම රෝගියා සම්බන්ධයෙන් වார்த்தාවක් ලියනවානේ. ඒකේ මේගොල්ලන්ගේ ඉතාම සාමාන්‍ය හැසිරීම මාක් කරනවා ඒකේ ට්‍රැක් කියලා. මෙයාලට පිස්සු නැත්තම් මෙහෙම කරනවා කියලා. උදාහරණයක් හැටියට මෙයාලා මේ ඩයරි එක ලියනවා හැමදාම. පිස්සුද කොහෙද කියලා ඒකත් ලියලා තියෙනවා අසාමාන්‍ය හැසිරීමක් හැටියට. හරි. ඊට පස්සේ මේගොල්ලෝ සද්ද නැතුව හිටගෙන ඉන්නවා. එහෙම හිටගෙන ඉන්නේ මොකක් හරි අවුලක් තියෙන හින්දා කියලා. හරි. ඔයා මොකක් හරි දිහා බැලුවොත් එහෙම
2: බලාගෙන ටිකක් කල්පනා කර කර හිටියොත් මට පිස්සු.
1: මෙයාට පිස්සු කියලා ලියනවා. ඒ කියන්නේ දැන් මේක මානසික රෝහලක් නේ. එතකොට මානසික රෝහලේ ඉන්න ස්ටාෆ් එක ඒ ඇතුළේ ඉන්න කට්ටිය දිහා හැමතිස්සෙම බලන්නේ
2: ලෙඩ්ඩු විදියට.
1: මොකක් හරි තියෙනවා. අන්න හිටගෙන ඉන්නවා. අන්න හිට අන්න කනවා. අන්න පිස්සු. අන්න කනවා. අන්න කතා කරනවා. එහෙම හැම එකක්ම ඒ විදියට තමයි පේන්නේ. ඒ හින්දා ඔයා දිහා වුණත් මේ මිනිස්සේ බලලා මේ නෑ අවුලක් නෑනේ ඔය ඉන්නේ ඔය ෂොක් එකට ඉන්නේ. නෑ යාට පිස්සු නෑ ඔය ඉන්නේ සාමාන්‍ය විදියට ඔය ඉන්නේ කියලා මොකද කවුරුත් කලින් ඇසියුම් කරන්නේ නෑනේ. ඔයාට පිස්සු කියලා. ඔයා දිහා බලන්නේ
2: සාමාන්‍ය
1: නිරෝගී මිනිස්සේ දිහා බලන ඇහෙන්. ඒ ඇහැට පේන්නේ ඔයාගේ සාමාන්‍යයෙන් නිරෝගී කොටට දාන්න පුළුවන් වැඩ ටික විතරයි පේන්නේ.
2: හැබැයි අපි හොස්පිටල් එකකට ගියොත්
1: ඔයාව නම් අනිවාර්ය වේවාව නෑ වන්නෙම නෑ. ඔයා මානසික රෝහලකට ගියොත් ඒ වන්නෙම නෑ. ඒක
2: වැඩ බෑ.
1: ඒවා යන්නත් එපා. ප්‍රෝග්‍රෑම් එක මට තනියෙන් කරන්න බෑ. ඔයා ගියොත් නෑ වන්නෙම නෑ. ඔයා

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියති දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන LTL galvanizers මුළු රටම ගැලවනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0.771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ. කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් ₹1450. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0.112 123 123.
2: City Bank වෙන ඔබේ ස්ථාවර තැන්පතු වලට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න. 0.115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: ඇලුමිනියම්මනේ.
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න. 011 732 NIBM The City University, The Place to Be.

0: ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්? රීති විරෝධයේ ගරු
4: සියත ප්‍රවෘත්ති අහන්න.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා rating agency BBB minus stable outlook 98.2 98.7

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: විපක්ෂය සෙංකෝලය අසලට පාර්ලිමේන්තුව කල්තබයි හිඟ බදු ගැන අනාවරණයක්
3: අයවේද හිඟ බදු ප්‍රමාණය තියෙනවා රුපියල් බිලියන 550
2: ජනපතිගෙන් තවත් කොමිසමක් ඥානසාර හිමිගේ දඬුවම ස්ථිර කරයි ඩෙංගු අති අවදානම් ග්‍රාම නිලධාරී කොට්ටහච 538
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: 라당.
1: 산디 와타 가오라리 기우고 테마 마타 위슈엔 반입이 되나와 내가 기우고 다
2: 위슈아스 가란나
1: 아 위슈아스 가란나 그래 그래 와 만나다 야긴 하나 프라스나 이렇게 අපිට ටයිකල් වන්න මං කියනවා සැන්ඩි මට විශ්වයෙන් පණිවිඩෙනවා සැන්ඩි
2: මොන වගේ පණිවිඩද මකල වෙන්නේ
1: මේක වාට එක පාට කිව්වට තේරෙන්නේ සැන්ඩි
2: ඒ කියන්නේ විශ්වයෙන්
1: ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕනේ
2: ඒ භාෂාව වෙනස්ද
1: නෑ භාෂාවකින් නෙවෙයි එන්නේ පණිවිඩ එන්නේ මේ සිග්නල් විතරයි එන්නේ
2: සිග්නල් විතර නිකන් කවුද නිකන් මනුස්සයෙක් එහෙම නිකන් ආකාරයක් කතාවක් මුකුත් නැහැ
1: විශ්වය තමයි මට පණිවිඩ වෙන්නේ
2: හා විශ්ව
1: විශ්ව විශ්ව
2: අනේ මේ මකල බොරුවට කියවන්නේ මානසික රෝගයක්ද යන්න ගිහින් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න එනවා මෙතන කීවෝ
1: මට ඇත්තටම මට විශ්වයෙන් ආපු පණිවිඩේ ඒක තමයි
2: මානසික රෝගයක්
1: විශ්වයෙන් මට ආව පණිවිඩයක් තමුසෙට හොඳටම ට්‍රැක් ගිහලා ඇඩ්මිට් වෙනවා කිය.
2: හරි හරි ඒක තමයි.
1: ඇත්තටම මේ වගේ පණිවිඩයක් නම් ඉතින් ඇත්ත කියලා හිතන්න පුළුවන් නේද?
2: එහෙම තමයිද අපි ප්‍රතිචාර දක්වන්නේ විශ්වාස කරන්නේ නැහැනේ විශ්වයෙන් පණිවිඩ එනවා කිව්වහම.
1: සමහරලාට මං අහලා තියෙනවා අරවින්ද මට පණිවිඩයක් කිව්වා.
2: ඒක නම් ඉතින් සලකා බලන්න ඕනේ.
1: ඒ වගේ අවදි තියෙනවා සමහරලාට. නේද? 1950 දී චිකාගෝ වල හිටපු මිනිස්සෙක් ඩොරති මාටින්
2: ඩොරති මාටින්
1: එයා හවුස් වයිෆ් කෙනෙක් එයා ගෙදරට වෙලා ඉන්න ගමන් එයා කියන්න පටන් ගත්තා එයාට ඒලියන්ස් ලගෙන් පණිවිඩ එනවා කියලා ඒලියන්ස් ලගෙන් පණිවිඩ එනවා 1954 දෙසැම්බර් 21 වෙනිදාට විශාල ගම් වතුරක් ඇවිල්ලා මුළු ලෝකෙම විනාශ වෙලා යනවා
2: හරි
1: මේ ඒලියන් ලගේ පණිවිඩය ලැබුණු අයව ඒ පණිවිඩය විශ්වාස කරන අයව ඒලියන් ලැබිලා බේරගෙන යනවා
2: කියලා. ආ ඒගොල්ලන්ගේ ලෝකෙට.
1: ඔව්. දැන් ඉතින් මේක මේ මෙයා මේ කට්ටියට කියලා එන පිරිසක් හැදුනා ඩොරතිව විශ්වාස කරන.
2: දැන් ඒලියන්ස්ලා ඇවිල්ලා එක්කන් යනකම් බලාගෙන ඉන්නවා.
1: දෙසැම්බර් 21 වෙනිදාට ඒලියන් ලැබිලා එක්කන් යනකම්.
2: සහ ගම් වතුර ගලනකම්.
1: ඔය දෙක වෙනකම් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා කියන්නේ දැන් නිකනුත් නෙවෙයි ඈ.
2: කොහමද?
1: දැන් දිනේ කිට්ටු වෙනකොට මේගොල්ලෝ බලන දැන් වැඩක් නැහැ නේද? දැන් මොකක්වත් වැඩක් නැහැ. දැන් අපේ රස්සාවල් වැඩක් තියනවද? අපේ දේපල යාන වාහන වලින් අපිට වැඩක් තියනවද?
2: නැහැනේ.
1: මේ ඔක්කො විනාශ වෙන්න යන්නේ. ඒ හින්දා රස්සාවල් වලින් අස් වෙනවා සමහරු. හරි. සමහරු ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් යාන වාහන හර කබාන
2: තිබුණද
1: දැක්කේ.
2: ඒ
1: ඔක්කොම විකුණලා දානවා. ඒවා දැන් වැඩක් නැහැ කියලා ඒවා සේරම විකුණලා දානවා. ඊට සමහර ඒවා ඔහෙ නිකන් දීලා දානවා.
2: අයියෝ.
1: වටේට කියන දේවල් අපිට වැඩක් නැහැ මේවා.
2: අපිට වගේ වැඩක් නැහැ.
1: මේවා සේරම නැති වෙන්නේ නැන්නේ.
2: අයියා.
1: ඒලියන්ලා අපිව අරගෙන යනකොට අපි මේ ගෙදර තියෙන කාර් එක අරයි යද්දි කොහොමද? ඒකත් මේ කාඩරි දීලා දාන්නේ. ඒගොල්ලෝ දැන් හොඳටම ලෑස්ති වෙලා ඉන්නවා. 1954 දෙසැම්බර් 21 වෙනිදා.
2: දැන් 20 වගේ ලෑස්ති.
1: ලෑස්තිලා ඉන්නවා දැන්. දැන් රෑ මැදියම. තාම නෑ මොකුත් නෑ වැස්සක පාටක්වත් නෑ.
2: හොඳට පෑවිල්ල.
1: හොඳට පෑවිල්ල. දැන් පාන්දර 1:02. තාම නෑ මොකක්වත් නෑ. ඊට පස්සේ උදේ ඉර නැගගෙන එනකොට ඩොරති ඇවිල්ලා නිවේදනය කරනවා මට තව පණිවිඩයක් ආවා මට ඒලියන්ලා පණිවිඩයක් දීලා තියෙනවා අපේ කණ්ඩායමේ ප්‍රබල විශ්වාසය හින්දා ඒ විශ්වාසයට ගරු කරලා ඒගොල්ලෝ මේ ලෝකේ විනාශ වෙන එක නවත්තලා තියෙනවා
2: කියලා
1: ඒගොල්ලන්ගේ විශ්වාසය විසින් ලෝකේ බේරගත්ත කියලා ඔයාට කියන්න
2: ඒකත් පිළිගත්ත දේ මිනිස්සු
1: ඒකත් පිළි අරගෙනනේ අර එයා කියන එක විශ්වාස කරන හැටි කරේ ඒ මිනිස්සු ඒකත් විශ්වාස කරලා දැන් මේ තොරතුරු ටික දැනගන්න ඇත්තටම මිලියන් ෆෙස්ටින්ජර් කියලා එයත් සමාජ විද්‍යා පර්යේෂකෙක් එයාට මේක ආරංචි වෙලා එයා ස්වේච්ඡාවෙන් ගිහිල්ලා මේ කණ්ඩායමට බිලීව කෙනෙක් හැටියට එකතු වෙනවා විශ්වාස කරන්නෙක් හැටියට එයත් එකතු වෙලා තමයි මේ තොරතුරු ටික එළියට අරගෙන දීලා තින් බලන්නේ මිනිස්සු ඇඳගත්තාම ආයේ ඉතින්
2: ගලවන්නේම
1: නැහැ අඳපු එකාම ඇවිල්ලා කිව්වත් නේ ඔයාව පොඩ්ඩක්ම අඳලා තියෙන්දි කියලා අරේ මේ යන්න බොරු කියන්නද අපිව රවට්ටන්න එනවා මෙතන ඇත්ත කිව්වහම ඒක බොරුවක් කියලාද? ඇඳගෙනම ඉන්නවා ඉතින්. මිනිස්සුන් ඇත්තටම
2: අඳන්න ලේසිම,
1: අඳන්න තමයි ලේසිම, මිනිස්සුන් අඳන්න තමයි ලේසිම. මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න හරිම අමාරුයි. අපි මේ හරි අමාරුවෙන් මේක කරන්නේ ඒක, මේක හරි අමාරුයි.
2: මේ රස්සාවාරි අමාරුයි.
1: හරි අමාරුයි. වට මහත් සිද්ධාලේ පිට ගන්න.
2: අතුරු යක්.

0: හවස 6යි විනාඩි 15යි දැන් වෙලාව.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
1: ඩෙංගු මාරාන්තිකයි.
3: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලට වෛද්‍යවරුන්ට සහ හෙද පාර මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
6: සමාන ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
8: සුබ දවසක්
6: පහසු වෙලා
8: තැගි වැඩි වෙලා
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි
10: කොමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න
11: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නෑනේ කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑ වැද්දගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111-2017,000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
12: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780017 WhatsApp කරන්න.
14: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance හරියන්න හරිම තැන.
17: වැඩි විස්තර සඳහා 0.115715555 අමතන්න.
18: Hi, I'm Shane. Foreign campus.
19: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
20: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
21: 98.2 98.4

0: ආඩං
1: යයිය ඔය ඇති ඔය ඔය මදෑනේ
2: අනවැදාරිගක්කෝ අනේ තා චොට්ටගේ
1: තා චොට්ටක් ඉඳලා හදන්නේ මෙතන නිවුස් කියන්න ඕනේ බේබේ
2: අයියයියයියයිය මට දෙංගන් අද පොඩ්ඩක් ට්‍රැක් වගේ ට්‍රැක් කතානේ ඇව්වේ
1: පොඩ්ඩක් අද
2: ඇයි
1: නිකම් බොරු කියන්න දින්නාර වාටට කද්දද අනික පොඩ්ඩද හොඳ පොඩ්ඩ මේක මාරු පොඩ්ඩ මේක
2: මෑවේ කියන්න
1: යා බෑ මෑ කියන්න යාද ට්‍රැක් හොදටම උපන්තව තියදා
2: උපගැටි
1: උපගැටි මේ කර්ට් රිච්ටගේ කතාව කියන්නට අග්ගාලා යන්න ඉස්සෙල්ලා
2: ඕකේ
1: කර්ට් රිච්ට හරිම ලස්සන පර්යේෂණයක් කළා එයා ලස්සන බඩු දෙන්න වෙයි
2: හරි
1: ඔහෙද කියන්න දෙන භූතදේ කියව කර්ට් රිච්ට හරි ලස්සන පර්යේෂණයක් කළා දැන් නම් හැබැයි මේ ජාතියේ පර්යේෂණ එච්චර කරන්න දෙන්නේ නැහැ මේ එතික්ස් පැත්තෙන් මේ වගේ පරීක්ෂණ වලට පොඩ්ඩක් වැටබැරලා තියෙන්නේ මොකද මේකේ මේ පරීක්ෂණයට පාවිච්චි කරපු මීයන්ගේ ජීවිතේ අනතුරේ වැටෙනවා මේ පරීක්ෂණේ හින්දා
2: හරි
1: එයා මේ මීයෝ ටිකක් අරගෙන ඒ මීයන්ව වතුරට දාලා තියෙනවා
2: හරි
1: හරි ගොඩ වෙන්න තැනක් නැහැ වතුරට දාලා තියෙනවා පීන පීන ඉන්නවා මීයෝ පීන පීන ඉඳලා සාමාන්‍යයෙන් විනාඩි 15කට විතර පස්සේ උන් ගිව් අප් කරන වැඩේ අතාරිනවා කෙන් ට්‍රයි කරනවා පීන වතුර උඩ ඉන්න විනාඩි 15ක් විතර ඉඳලා එතන යන්න තැනක් නැහැ නේ එතකොට ඉතින් මේක තේරුම්වන්නේ නැහැ කියලා උන් වැඩේ අතහැරලා ගිලිනවා හරි ඊට පස්සේ ආ ටික ට්‍රයි කරනවා එයාද විනාඩි 15ක් විතර මීයෝ ඉන්නවනේ ඒ විනාඩි 15 කිට්ටු එනකොට ඒකට අන්තිම මොහොතේ එයා මීයන්ව බේර ගන්නවා වතුරෙන් හරි ඒක කළාට පස්සේ ටික මීයෝ කොයි වෙලේ හරි ඇවිල්ලා බේර ගනි කියන බලාපොරොත්තුවෙන් වතුරේ පීට පීන ඉන්න ටයිම් එක වැඩි වෙනවා ඒ කියන්නේ බලාපොරොත්තුවක් දුන්නොත් එහෙම මීයෙකුට උනත් ඔයාව කවුරු හරි බේර ගනි ඔයාට තියෙන්නේ මෙතෙන්ට වෙලා කොහොම හරි පීන ඉන්න කියලා බලාපොරොත්තුව දුන්නාම මීයන්ට පුළුවන් වෙනවා විනාඩි 15න් වැඩේ අතහැරපු සත්තු පැය ගාණක් පීන කොයි වෙලේ හරි බාව ඇවිල්ලා බේර ගනී කියලා බල ඉන්න පුරුදු වෙනවා
2: බලාපොරොත්තු කොච්චර ශක්තිමත්දනේ
1: අන්න ඒකයි වැඩේ ඒ කියන්නේ ඕනම කෙනෙකුට මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුව ඇති එල්ලිලා ඉන්න වැඩේ කිසිම බලාපොරොත්තුවක් නැති වුණාම තමයි හැමදේම අතහැරලා දාලා යන්න සිද්ධ වෙන්නේ මට මෙතනින් එහාට අද දවස ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ සැන්ඩි
2: අනේ මේ හෙටත්
1: යනවා
2: මම මට නම් තේන්නේ මම මේ ප්‍රෝග්‍රෑම් එකේ හැමදාම ඉන්න ඒ බලාපොරොත්තු මට දෙන මේක හොඳට කරනවා මම මේක අල්ලන් ඉන්නවා ඒ බලාපොරොත්තු මේක හොඳට ලංකාවේ ජනප්‍රිය රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ලොවෙත් නැති වෙන්න පිටරටත් අහන මුළු විශ්වෙම අහන ප්‍රෝග්‍රෑම් එක කර ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව
1: ට්‍රැක් නෑලු ඒකම කීරෝ මට ට්‍රැක් නෑලු
2: ඉතේ බලාපොරොත්තු බලන්න කොච්චර ශක්තිමත්ද කියන්නේ
1: හැමදාම එනවා ඒ කියන්නේ ඒ බලාපොරොත්තුවේ ධෛර්යය හැමදාම මේ එනවා මේක කණ්ඩ නේද
2: එහෙනම් හෙටෙමු
1: තත් කමු
2: මම සැන්ඩි
1: මම මකලෝ චාලියා
3: රාඩන්

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධහරේ කොට්ටහස්ස 538ක්. වැඩ්බදු සීමාව සංශෝධනය කිරීම හකුලා ගනී. හිඟබදු රුපියල් බිලියන 550ක්. ඥානසාර හිමිගේ දඩුවම ස්ථිර කෙරේ. ඡන්දේදී ඇඟිලි පාට කිරීම නවතී.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාම හමුවේ රෝහල්වල තදබදය ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ බස්නාහිර සහ දකුණු පළාත්වල රෝහල් තුළ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
2: දෛනික වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රමාණය 160ක වැඩිවීමක් පෙන්වමින් දහසකට ආසන්න සංඛ්‍යාවක් දක්වා දැන් වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. මෙතනදී විශේෂයෙන් අපි දකින දේ තමයි මේ මොහොතේදී රට පුරා ව්‍යාප්ත වෙමින් යන්නේ ඩෙන්V2 නැත්නම් දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසය. දෙවන කාණ්ඩයේ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මේ දෙවන කාණ්ඩයේ වෛරසය හරහා ඒ ආසාදනය වෙන ඩෙංගු රෝගීන්ට අංකූලතා ඇතිවීමේ අවදානම වැඩි. විශේෂයෙන් මේ අදාළ රෝගියා ඊට පෙර ඩෙංගු රෝගිය වැළඳුණු කෙනෙක් නම් ඔහුට ඩෙංගු රෝගය ආශ්‍රිතව රක්තපාත තත්ත්වය හෝ ලේ ගැලීම හෝ එහා සංකූලතා ඇතිවීමේ අවදානම ඉතාම ඉහළයි. ඒතකොට ඒ තුළ ඇති වෙන දේ තමයි මේ මෙවර රෝගීන් වැඩි කාලයක් රෝහල් ගත වෙලා ඉන්නවා. ඔවුන් රෝහලේ ගත කරන දින ගාන වැඩි. එතකොට ඒ තුළ රෝහල්වල තදබදය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින්නේ. ඒ නිසා තමයි දැන් මේ බස්නාහිර පළාත, දකුණු පළාත වගේ ගත්තම සියලුම රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් අපි දකිනවා. සහ රෝහල්වල තදබදය දෛනිකව ඉහළ යමින් පවතිනවා. එතකොට අනෙකුත් වෙනත් වාට්ටුල පවා ඩෙංගු රෝගීන් දැන් කලමනාකරණය කරමින් තියෙනවා. එතකොට මේක දරා ගන්න පුළුවන් මට්ටමකට එනවා. එතනින් එහාට මේ ඩෙංගු රෝගයේ පාලනයෙන් ගිලිහ අපිට වළක්ව ගන්න බැරි වෙනවා.
1: ඩෙංගු ආසාදිතයන් රෝහල්ගත කිරීම ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර නොමැති බවයි සෞඛ්‍ය මාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
3: මේ ඩෙංගු වෛරසයේ වේරියන්ට් 2 කියන එකෙන් තමයි රෝගීන් 75%ක් පමණ හඳුනාගෙන තිබෙන්නේ. වේරියන්ට් 3 කියන එකෙන් තමයි ඉතිරි රෝගීන් 25% හඳුනාගෙන තිබෙන්නේ. මෙන්න මේ වෛරස් එකේ මේ වේරියන්ට් එක වෙනස් වීමත් මේකට බලපාන. 41%ක් පමණ ස්ථාන පාසල් පද්ධතියේ 128ක් විතර ආගමික ස්ථානවල 126ක් විතර කර්මාන්ත ශාලාවල හඳුනාගෙන තිබෙනවා ඩෙංගු බෝවන ස්ථාන. පෙරේ දවසේදී රෝගීන් 1000ක්ම ආගියා. නමුත් ඊයේ දවසේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් තව වාර්තා වෙන දිනකට මෙයාදී හැටියට මේකේ යම් පාලනයක් ඇතිවෙමින් පවතුන. හැබැයි පාලනය ඇති වෙනවා කියලා කියන්නේ තමන්ගේ ග්‍රහණය කරගන්න කියන එක නොවේ. රෝහල් වල ධාරිතාව සමහර තැන්වල සමහර අවස්ථාවලදී වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් ඒක පාලනය කරගෙන පවතී. ඒ තත්ත්වයන් අනුව රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කළ නැහැ. රෝහල් ගත කළ ගැතු සියලු රෝගීන් රෝහල් ගත කරගන්නවා.
1: දිවයින පුරා ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධාරී කොට්ටහස්ස 538ක් හඳුනාගෙන තිබෙනවා. එම ග්‍රාම නිලධාරී කොට්ටහස්ස පිහිටා ඇත්තේ දිස්ත්‍රික් 14ක් තුලයි. මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 29ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. එම ඒකකය අද නිකුත් කළ වාර්තාවට අනුව මෙම මාසේ ගත වූ දින 22 තුළ ඩෙංගු රෝගීන් 13,689 දෙනෙකු වාර්තා වුණා. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 51.9% වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. දිස්ත්‍රික් කිහිපයක ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ වැඩබලන සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.
4: බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ සහ තාම සීගෙන් පැතිර යමින් තියෙන්නේ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කය, රත්නපුර, මාතර වැනි දිස්ත්‍රික්කවලත් ඉතා තදින් පැතිර යනවා. නමුත් අපි මේකෙන් කියන්නේ නැහැ අනිත් දිස්ත්‍රික්කවල මේ අවදානමය නැහැයි කියලා. ලංකාවේ සෙල්සියස් 10ට වඩා අඩු උෂ්ණත්වය තියෙන නුවරඑළිය වැනි ප්‍රදේශ හැර ලංකාවේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයක මේ පවතින තත්ත්වය යටතේ ඩෙංගු අසංගත තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. රෝගියෙක් වෛරස සමග ප්‍රදේශයකට ගියොත් ඒ ස්ථානයේ මදුරු ඝනත්වය ඉහළ තත්ත්වයක තිබුණොත් ඕනෑම ස්ථානයක පැතිරීමේ හැකියාව තියෙනවා කියන එකත් අපි අවබෝධ කරගන්න ඕන.
1: විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් යෝජනා කළ හදිසි විවාදය ප්‍රතික්ෂේප වීමත් සමග අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගැනුණා. ඔවුන් විසින් අත්සන් තබන ලද ලිපියක් අද පෙරවරුවේ භාර දෙනු ලැබුවේ කතානායක ජගත් වික්‍රමරත්න වෙතයි. ඔවුන් විවාදය ඉල්ලා සිටියේ අධිකරණ ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ව්‍යවහාත්මක ගැටලු සඳහා විසඳුම් කඩිනමින් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව පෙන්වා දෙමින්. එම විවාදය සඳහා පැය දෙකක කාලයක් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
5: අද පෙරවරුවේ ස්ථාවර නියෝග 19 එක වගන්ති යටතේ අප විසින් යෝජනාවක් බාර දුන්නා. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් මේ යෝජනාවට සහය දක්වනවා. වර්තමානයේ යුක්තිය පසඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුණු ගැඹුරු හදිසි බරපතල කාරණා කීපයක් තිබෙනවා ජාතික වශයෙන් වැදගත්. අපි ඒ නිසා 19 එක වගන්ති ප්‍රකාරව අද උදෑසන ඔබතුමාට යෝජනාව කල්තිර ලබලා දුන්නා. 20 දෙනෙක් නැගිටලා මේ යෝජනාව තහවුරු කරනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, රටේ මේ මතුවලා තිබෙන යුක්තිය පසඳරීම පිළිබඳව ගැඹුරු ප්‍රශ්නය පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය සහ වැදගත් කාර්යයක් වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ දැනට පවතින අපි යෝජිත විවාදයෙන් පසුව 19 වගන්තිය ප්‍රකාරව පැය දෙකක් කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා කතානායකතුමනි.
1: විවාදය ලබා දීම සඳහා එකඟ නොවන බවයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
6: ආධිකරණය තුළ නඩු ප්‍රමාද වීම, පත්කිරීම සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධව සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවත් නෙමෙයි, සමහරට අධිකරණ අමාත්‍යංශයත් නෙමෙයි, අධිකරණ සේවා කොමිසමිනුත් කරනවා, සමහර ඒවා ව්‍යවස්ථාදායක සභාවෙන් ව්‍යවස්ථා සභාවෙන් කරනවා. ඒ නිසා අප දකින්නේ නැහැ අපේ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා.
1: විවාදය සඳහා සභානායකවරයාගෙන් අවසර ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.
7: අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ආණ්ඩු අපේ ස්ථාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියවලා බලපුවාම මේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවස්ථාවක් නැහැ ඒකට.
1: විවාදය පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේද ඡන්දයක් ඉල්ලා සිටින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක එහිදී සඳහන් කළා.
7: පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පිළිබඳව යම්කිසි වාදයක් තිබෙනව නම් ඉතාම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට පුළුවන් තීන්දු කරන්න. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටින ඡන්දයක් ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් සිදු කරන අතරතුර කතානායකවරයා විසින් ඊට බාධා කරනු ලැබුවා.
8: මේ වගේ කටයුතු වලින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වෙනවා. ඒ වගේම අධිකරණයට විනිසුරුවන්ට
9: ආණ්ඩු පක්ෂයේ ප්‍රධානාධිකාරී කටයුතු අද ප්‍රමුඛස්ථානය ගන්නවා. ඒ නිසා මේක රීති විරෝධී.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවේ කතානායකවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන බවයි.
10: ගරු කතානායකතුමා, ඉස්සෙල්ලා ඔබතුමා මේක කළමනාකරණය කරගන්න.
9: ගරු මන්ත්‍රීතුමා,
10: මෙතන
9: කළමනාකරණය
10: කරගන්න.
9: 146
10: කරන්න බෑනේ. කළමනාකරණය කරගන්න නැතුව ඉස්සෙල්ලා තීරණයක්
9: ගන්න.
10: ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වෙන්න එපා ගරු කතානායකතුමා.
1: පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමත නොවූ කරුණු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා චෝදනා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවේ එලෙස පාර්ලිමේන්තු මුදල් කාරක සභාව තුළ අනුමත විය යුතු බවට ස්ථාවර නියෝගයක් නොමැති බවයි.
10: මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව යනවා නම් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සම්මත වෙච්ච දේ තමයි ගේන්න ඕනේ. දැන් සම්මත වෙලා මම අද ඉදිරිපත් කරපු දේ නෙමෙයි මෙතුමා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා පොඩකින ඒ නිසා ඔබතුමාට අයිතියක් තියෙනවා ඕනම් ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරන්න. ඔබතුමාට කරන්න එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරන එක කරන්න පුළුවන්. හැබැයි සස්පෙන්ඩ් නොකර
11: Honorable Speaker, there is no such standing order in this parliament. There is no such standing order saying that the Public Finance Committee has to approve any motion coming to the parliament.
1: මුදල් කාරක සභාවට පාර්ලිමේන්තුවේ සියලු බලතල බහර දී නොමැති බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
7: කාරක සභා කනතකට අදාළ කරන කෙටුම්පත් සංශෝධන කනතකට අදාළ කරන සංශෝධන සියල්ල මුදල් කාරක සභාවට යන්න ඕනේ කියලා එකක් කොහෙවත් නැහැ. ඒ නිසා මේ කරුණක් වශයෙන් වැරදි. ඒ නිසා මෙතන ඩිස්ටර්බ් කිරීමේ අරමුණින් විතරක් කටයුතු කරන්න නැතුව ඒ නිසා ගරු කතානායකතුමනි, අපිට මේ සභාව කරගෙන ඒ නිසා අපි නීතිපතිතුමාගේ මේ සංශෝධනයට නීතිපතිතුමාගේ අවසරය තියෙනවා. මේ සංශෝධනයට කැබිනට් එකේ අනුමැතිය තිබෙනවා. ඒ නිසා තමයි කාරක සභාව. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවක් තිබෙන්නේ. ඒ කාරක සභා අවස්ථාවට තමයි අපි ඇමෙන්ඩ්මන්ට්ස් කියන්නේ. ඒ නිසා මේ කවුද මුදල් කාරක සභාවට මේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ පාලනය බාර දීලා නැහැ.
1: අනතුරුව දිගින් දිගටම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු කටයුතු සඳහා බාධා එල්ල වුණා. ඔවුන් සෙංකෝලය අසලට පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුන්තාවය හමුවේ පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමට පියවරගෙන තිබුණා. පාර්ලිමේන්තුව යළි රැස් වූ පසු කතානායකවරයා සඳහන් කළේ විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව මීළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර දිනයක් සම්බන්ධයෙන් තීරණයක් ලබා ගන්නා ලෙස දැනුම් දෙන බවයි. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ වත්මන් ආණ්ඩුව මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවයි.
12: මෙතුමල්ලගේ කාලේ පත් කරා වගේ ජනාධිපතිර අගමැතිර ගොට්ටල්ලන පුද්ගලයාව ශ්‍රේෂ්ඨාධිකරණයට දාන ක්‍රමයක් අපේ ආණ්ඩුව තුළ වර්තමානයේ නැහැ. ඒ වගේම වර්තමානයේ අපි අග්‍රවිෂකාරතුමාටත් අධිකරණයටත් ජේසී එකටත් කොච්චර ස්වාධීන වෙන්න කටයුතු කළ තියෙනවා නම් ඔවුන් නිවැරදි අය තෝරමින් ඒ කටයුත්ත කරනවා. කරන්න පුළුවන් හැම මඩ අවලාදම කරලා අභියක්ද පාර්ලිමේන්තුව තුළ අපි වෙනස් කරන්න හදන වසර ගාණක් පරණ වුණත් වෙනස් වෙන්නේ නැති පාදට දේශපාලන සංස්කෘතිය මේ විපක්ෂය දැනටත් නියෝජනය කරනවා. අද සෙංකෝලේ උත්සව
1: එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම් පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පනත් කෙටුම් පතේ සඳහන් වාර්ෂික වැඩබද්දට යටත්වීමේ සීමාව සංශෝධනයට ඉදිරිපත් කළ යෝජනාව ඉවත් කරගන්නා බවයි නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම් පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්.
13: ඇත්තටම දැන් මේ අපි මේ යෝජනාව ගේන්නේ දැනට මිලියන 60ක් තියෙන වාර්ෂික වැට්බද්දට යටත්වීමේ සීමාව මිලියන 36කට ගේන්න කියලා තිබිච්ච යෝජනාව අපි දැනට ඒක ඉවත් කරගන්නවා. ඒක ඉවත් කරගන්නෙත් කැබිනට් මණ්ඩලය සහ ඇටර්නි ජෙනරල්ගෙන් ආපු ක්ලියරන්ස් එකක් අනුව කාර්ක සභා අවස්ථාවේදී ගේන යෝජනාවක් විදියට. ඉතින් මන් දන්නේ ඇයි විපක්ෂයේ මන්ත්‍රීතුමාලා මේකට විරුද්ධ වෙන්නේ. මොකද ඒ කියන්නේ බදු ගෙවන ජනතාවට එතුමාලා කතා කරලා ලක්ෂයට යනකම් බදු ගහනවා කියලා දැන් ඒක ඉවත් කරගන්නකොට එතුමාලා විරුද්ධ වෙන්නේ ඇයි කියන එක අපිට හිතා ගන්නත් අමාරුයි. ඉතින් ඊටත් අමතරව රජයේ බාර ගන්න අවස්ථාවේදී තිබුණේ වැට්බද්ද සඳහා අයත් වන පිරිවැටුම තිබුණේ මිලියන 60යි. හැබැයි ඒ අවස්ථාවේ වැට්බද්ද සඳහා ලියාපදිංචි වෙච්ච බදු ලිපිගොනු තිබුණේ 18,000කට ආසන්න ප්‍රමාණයක්. මේ වෙනකොටත් තියෙන ඒ සීමා ඒ නීතිමයි. හැබැයි මේ වෙනකොට වැට්බද්ද සඳහා ලියාපදිංචි වෙලා තියෙන බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 35,000කට වැඩි ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා.
1: ආණ්ඩුවට ඔවුන්ගේ තීරණය නැවත වෙනස් කිරීමට සිදු වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ.
14: කිසි ඇමෙන්ඩ්මන්ට් එකක් මුදල් කාර්ක සභාව හරහා තමයි පාර්ලිමේන්තුවට ගේන්නේ. ඒ දේ නොකර ඔය කරන්න හදන දේ සම්බන්ධයෙන් තමයි අපේ විරෝධතාවය අපි අවස්ථාවේදී ප්‍රකාශ කරේ. දැන් මොකද්ද වුනේ? අද රුපියල් මිලියන 36 දක්වා අඩු කරන්න ගිය ත්‍රෙෂෝල්ඩ් එක දැන් මිලියන 60ම තියෙනවා. හරිනේ? එතකොට ඒ වෙනස වෙන්නේ නැහැ. සමාජ ආරක්ෂණ බද්ද ඒකට ගෙවන්න අයිති වෙනවා මිලියන 60ට. දැන් ඒක මිලියන 36ට ගේන ලෑස්ති වුණා. දැන් ඒකත් 60ම තියෙනවා. හැබැයි ඊට වඩා තව වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න. ඒ තමයි මේ ඩිජිටල් සර්විසස් වැට් එක රෙසිඩන්ට් ඇන් නොන් රෙසිඩන්ට්. මේ අලුත් නීතියෙන් කරන්න උත්සාහ කරන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය දේශීය ව්‍යවසායකයා පර්ටිකියුලර්ලි මේ තාක්ෂණය හරහා උඩට එන්න හදන පුද්ගලයන්ට පහර ගන්න. ඒක කරන්න එපා.
1: පාර්ලිමේන්තුව සතු බලයක් මුදල් කාරක සභාවට පවරාගත නොහැකි බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කියා සිටියේ.
15: එතකොට මෙතන කාරණයක් ගෙනාවම මේ මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරව රෙගුලාසියක් හෝ පනතක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න බැහැ කියලා මම හිතන්නේ පාර්ලිමේන්තුව සතු බලයක් මුදල් කාරක සභාව අනිසි ලෙස පවරා ගැනීමක් සිද්ධ කරනවා. මොකද අපි හැමෝම දන්නවා පාර්ලිමේන්තු බලය අභ්‍යාස කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිටින මන්ත්‍රීවරු 225ක් විසින්. මුදල් කාරක සභාවේ මං හිතන්නේ සමහර වෙලාවට මන්ත්‍රීවරු 4-5 දෙනෙකුට වඩා නැහැ. එතකොට මන්ත්‍රීවරු 4-5 දෙනෙකුට කිසිසේත්ම හැකියාවක් නැහැ මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන් පනතක් පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කිරීමට.
1: ඩිජිටල් සේවා බද්ද සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ.
16: ඩිජිටල් සේවා බද්ද සම්බන්ධයෙන් මෙතෙන්දී අසාධාරණයක් සිද්ධ වෙනවා. දේශීය නිෂ්පාදකයන් දේශීය වශයෙන් ඉන්න කෙනාට විදේශියන්ට තමයි මේක සලකන්නේ යන්නේ කියලා. පිටරට ඉන්න අයට කොමිෂන් එකට තමයි මේ වැඩ බද්ද අය කරන්නේ. දේශීය කෙනාට සම්පූර්ණ මුදලට අය කරනවා කියලා. ඇත්ත වශයෙන් මෙහෙම නිර්ණායකයක් නැහැ. ඒ ඉන්වොයිස් වැලියු එකට තමයි ගන්නෙ. ඒකම තමයි දේශීය කෙනාට අදාළ වෙන්නේ. මෙන්න කියන්න උත්සාහ කරන සොෆ්ට්වෙයාර් සර්විස් වලට ගහනවා අලුතෙන් බදු ගහනවා කියලා. මේක අලුතෙන් බදු ගැසිල්ලක් නෙමෙයි කලේ විදේශිකයන්ගේ ඉඳලා ලංකාව ඇතුළට එන්නේ වේදිකාව පාදක කරගෙන ලබා දෙන සේවාව ඇතුළත් කරගෙන සම බිමක් නිර්මාණය කිරීමක් පමණයි මෙතෙන්දී සිද්ධ කළේ. එහෙම නැතුව සොෆ්ට්වෙයාර් වලට බදු ගැසීමක් නෙමෙයි.
1: මේ අතර මෙම වසරේ අප්‍රේල් 30 වනදා වන විට රුපියල් බිලියන 555ක හිඟබදු පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි බදු ප්‍රතිපත්ති පිළිබඳ කොමසාරිස් නන්දික කුමාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
17: ආයුධ හිඟබදු ප්‍රමාණය තියෙනවා රුපියල් බිලියන 550. බිලියන 550ක් තියෙනවා. මේ ආයුධ හිඟබදුත් එක්ක අනිත් පැත්තෙන් අපි අරගනිද්දී මේ අයගේ ආපසු ගිරීම් තියෙනවා. මේවා අපි निराකරණය කරගෙන යනවා. මොකද කොටසක් මුදල් හැටියට ලැබෙනවා. කොටසක් අපි අර ආපසු ගිරීම් වලට සෙට් අප් කරගෙන යනවා. මොකද ඒ අයට අපි ගෙවිය යුතු ආපසු ගිරීම් තියෙනවා.
1: මෙම වසරට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ඉලක්කය රුපියල් බිලියන 2401ක්. ඉන් රුපියල් බිලියන 938ක් අය කරනු ලබන්නේ එකතු කළ අගය මත බදු හෙවත් වැඩ් බදු මගින්. පුද්ගල ආදායම් බදු සඳහා පුද්ගලයන් ලක්ෂ 12ක් ලියාපදිංචි වී සිටිනවා. සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ශක්තිමත් පනතක් ගෙනෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීමටද කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ. බුද්ධිහංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නිර්දෝෂී නම් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සඳහා සහාය ලබා දිය යුතු බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ.
3: ඔහු නිවැරදි නම් කළ යුතුව තිබෙන්නේ දැන් මේ දින 90ක් ඩීඕ ගාලා තව දින 90ක ඩීඕ ගාලා ඔච්චර යන්න දෙයක් නැහැ අපරාධ පරීක්ෂණ සහාය වෙන්න. එතන ඉහට ක්‍රියාවලිය සිදු වෙනවා. මේ සියල්ලම අධිකරණයේදී ඉස්සරහා විභාග වෙනවා. ඔහු වෙනුවෙන් නීතිඥයෝ ඉදිරිපත් වෙනවා. ඉතින් මේ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. රටේ ජනතාව වෙනුවට කරන්න පුළුවන් දේ තමයි निराහාර වෙන එක නෙවෙයි. निराහාර වෙඳලා මේ ප්‍රශ්නේ තව හොඩුදුවන සලසන එක නෙවෙයි. අපරාධ පරීක්ෂණ සහාය වෙන එක.
1: ලබන වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන හා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊරැස්සු අවස්ථාවේදී චක්‍රලේඛය සකස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද අවධානය යොමු කරමින් චක්‍රලේඛය සකස් කළා. මේ අතර ඡන්ද විමසීම්වලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම පිළිබඳ නීතිය සියලු මැතිවරණ පනත්වලින් ඉවත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 9ක සිරදඩුවම සහ රුපියල් 1500ක දඩය කොළඹ මහාධිකරණය විසින් අද තහවුරු කළා. ඒ එම සිරදඩුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින්. 2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළ බවට නඩුවක් ගොනු කර තිබුණා. නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 වසරේ ජනවාරි මාස 9 වනදා මාස 9ක සිරදඩුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම කරනු ලැබුවා. අමරිකාව සහ ඉරානය අතර ඇතිකරගත් ගිවිසුමේ සාර්ථකත්වය රඳා පවතිනුයේ එය නිශ්චිතව ක්‍රියාත්මක කිරීම මත බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය එක්ස් ගිනුමොස්සේ සටහනක් තබමින්. දෙපාර්ශ්වයේ වගකීම් සඳහා ප්‍රායෝගිකව අනුගත විය යුතු බවයි ඉරාන ජනාධිපතිවරයා පැවසුවේ. ඔහු අද පකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ අමරිකාව සමග සාම සාකච්ඡා සඳහා පකිස්තානය මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කිරීම හේතුවේ. අමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ අද සිට අනිද්දා දක්වා මැද පෙරදිග සංචාරයක නිරත වීමට නියමිතයි. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කුවේට් රාජ්‍ය සහ බහරේනිය වෙත ගොස් ඉරාන අමරිකා සාම එකගතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. ඉරානය විසින් පර්සියානු ගල්ෆ් රාජ්‍යයන් සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවයි කටාර් අග්‍රමාත්‍ය මොහමඩ් බින් අබ්දුල් රහමාන් අල්තානී පැවසුවේ. එහිදී ඉරානය කලාපිය ආරක්ෂා පිළිබඳ අවධාන යොමු කරනු ඇති. ඉරාන ඉන්ධන අලවියට එරෙහිව දශක කිහිපයක් පැවති සම්බාධක ඉවත් කිරීමට අමරිකාව තීරණය කළා. අමරිකා බහණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා ඉරානයට බලපත්‍රයක් නිකුත් කරන බවයි. යලිසිරස්තල ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධාරී කොට්ටහස්ස 538ක්. වැඩ්බදු සීමාව සංශෝධනය හකුලා ගනි. හිඟබදු රුපියල් බිලියන 550ක්. ඥානසාර හිමිගේ දඬුවම ස්ථිර කෙරේ. ඡන්දේදී ඇඟිලි පාට කිරීම නවති. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිම. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: ජීවීන් කියන්නේ රටට සම්පතක්. සත්තුන්ගේ පැටව් අතින් අල්ලන්න උත්සාහ කරන්නත් එපා.
2: ඇත්තම සිංහපැටියෙක් එක්ක ෂූට් කරපු ලංකාවේ පළවෙනි ෆිල්ම් එක තමයි සිම්බා.
3: I love you කිව්වම ඔලුව නැන්නේ. Me too. මේ ෆිල්ම් එක ළඟදිම රිලීස් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
2: ඉතින් අපි ඒ ගැන ෆිල්ම් එකේ ඇක්ට් කරන රොෂාන් රණවනගෙන් අහමු.
4: ඔව් ඇත්තටම මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක්. මේ චිත්‍රපටයේ මම ඇතුළු කලන නයෝමි, රජිත හිරාන්, සුරජ් මාපා ඒ වගේ රංගන ශිල්පීන් කිහිපයක් තමයි මේකේ වැඩ කරන්නේ.
3: ෆිල්ම් එකේ මියුසික් වලත් සර්ප්‍රයිස් එකක් තියෙනව නේද?
4: සංගීතයෙන් ගායක වෙනවා දකුණු ඉන්දියානු ගායන ශිල්පීන් දෙදෙනෙක්. කෙනෙක් ක්‍රිෂ්, එවැගේම මදුබාල ක්‍රිෂ්ණන්. ගීත ඔක්කොම සිංහලෙන් තමයි ගායනා කරන්නේ. ඉතින් ක්‍රිෂ් එක්ක මගේ පුතාටත් ගීතයක් ටීචර් කරලා කරනවා. පළවෙනි පාරට එතකොට එයාට වයස 4ක් විතර.
2: රොෂාන්, කවද්ද ෆිල්ම් එක බලන්න පුළුවන්?
4: ජූනි 16 පිළිගත වෙනවා. පවුලේ හැමතෙම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් චිත්‍රපටයක් මේක. අගෝස්තු මාසේ කියන්නේ නිවාඩු මාසයක්. ඉතින් දරුවන් එක්ක එකට ඉඳගෙන මේ ෆිල්ම් එක බලන්න පුළුවන්.
5: මේක නීති විරෝධී ක්‍රියාවක්.
0: Talk of the town.
2: Bollywood වල වැඩි private life එක ගැන කතා කරන්නේ නැති superstar කෙනෙක් තමයි අමීර් ඛාන්.
6: Chance farish jo karta hamari.
3: හැබැයි යා ළඟදිම ගෝරිස් ප්‍රැට් එක එයාගේ wedding ceremony එක ගන්නවා කියලා announce කරලා තිබ්බා. Private ceremony එකක් විදිහට ජූලි 5 වෙනිදාට තමයි මේ වැඩේ වෙන්නේ.
2: ගෝරි අමීර් දෙන්න අවුරුදු 25කට කලින් අඳුනගෙන ඉඳලා තියෙනවා. හැබැයි මෑතකදී ආයි මුණ ගැහිලා තමයි ලව් ස්ටෝරි එක පටන් ගන්න තියෙන්නේ.
3: ගෝරි කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නොවුනත් බියුටි ඇන්ඩ් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ හොඳ නමක් තියාගෙන ඉන්න කෙනෙක්. ඒ හින්දා දෙන්නට ලයිෆ් එක සතුටින් ගෙවන්න පුළුවන් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.

0: ඩෙංගු රෝගෙන් දරුවන් බේරාගන්නේ කොහොමද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: මේ දවස්වල අපේ රටේ වසංගතයක් විදිහට හිස ඔසවන ඩෙංගු රෝගෙන් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ කුඩා දරුවන්. විශේෂයෙන්ම පාසල් යන වයස දරුවන් තමයි වැඩිපුරම ඩෙංගු රෝගයට ගොදුරුවන්නේ. ඩෙංගු මදුරන් බොහෝ විට මිනිසුන්ට දෂ්ට කරන්නේ උදෑසන කාලයේදී සහ සවස් කාලයේදී. මේ කාලෙදිම තමයි කුඩා දරුවෝ පාසල් යන්නේ, ඒ වගේම වත්තට එළියට බැහැලා සෙල්ලම් කරන්නේ. ඒ නිසා කුඩා දරුවන්ට මදුරන් දෂ්ට කිරීමේ වැඩි ඉඩකඩක් ඇති වෙනවා. සවස් කාලෙදී දරුවෝ එළියට යනවා නම් ඔබට පුළුවන් දරුවගේ සිරුර හොඳින් වැසෙන ඇඳුමක් අඳවන්න. ඒ වගේම පාසල් යන විටත් සවස සෙල්ලම් කරන විටත් ඔබට පුළුවන් දරුවගේ සිරුරේ විශේෂයෙන්ම අත්වල, පාවල, ඒ වගේම දරුවගේ සිරුර නිරාවරණය වන තැන්වල මදුරු විකර්ශකයක් ආලේප කරන්න. ඒ සඳහා වෙළඳපොළේ ක්‍රීම් වර්ග, තෙල් වර්ග වැනි ආලේපන වර්ග තියෙනවා. නමුත් මේ සඳහා නියමිත ප්‍රමිතියක් තියෙන ආලේපයක් සොයා ගැනීම ඉතාම වැදගත්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට. ඔන්න ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත පුරුදුන අපේ පොඩ්ඩෝ රටටම ඇහෙන්න ඒවා දැන් ලස්සනට කියනවා.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 71 555 6747 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදීමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
4: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
5: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
6: මතකද ඒ ස්ථාපලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: අනුවටයි දශමතකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7:00.

0: රාත්‍රියක් රෑ 7 බහු වෙලා විනාඩි 6යි දැන් වෙලාව. දන්නවද විශ්මි? එක පුංචි දෙයක් ඇති. පුංචිම පුංචි දෙයක් ඇති. අපි නොහිතන මහා විනාශයක් කරන්න පුළුවන් වෙන.
1: අනිවාර්යෙන්ම ඒ වගේම තමයි. පුංචිම පුංචි දෙයක් ඇති හැමදේම වෙනස් කරන හොඳ දෙයක් වෙන්නත්.
0: ගිනි කූරක් ඕනම කෙනෙක් දන්න දෙයක් නේ. ලී ගිනි කූර මතකද? මේ ලී ගිනි කූර හදන්න එක ගහකින් මිලියන ගාණක් ලී ගිනි කූර හදන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද? එහෙම හදන එක ලී ගිනි කූරකට පුළුවන් ගස් මිලියන ගාණක් දවා හලු කරන්න. එකයි මං කිව්වේ එක පුංචිම පුංචි දෙයකට පුළුවන් මහා විනාශයක් කරන්න. සමහර මිනිස්සුත් එහෙමයි. ගොඩනැගුණු මහා දේවල් එක පුංචිම පුංචි දෙයකින් විනාශ කරනවා. සමහරුන්ගේ ජීවිත කතාව අනිත් පැත්තට හරවනවා. නරක පැත්තට. එනිසා ආදරයේදී හරිම පරිස්සම් වෙන්න ඕනේ. අපි කාටද ආදරේ කරන්නේ? මොනවද ඇත්ත එක බෙදාගන්නේ? අපිට ආපහු අපේ වෙන්න පුළුවන් ඉඩක් තියනවාද? මේ වගේ ගොඩක් දේවල් ආදරේදී අපි කල්පනා කරලා බලන්නම ඕනේ. හැබැයි ඉතින් කට්ටිය කියනා වගේම ආදරේ අන්දයි.
1: අන්ද ආදරේ ගැන අද අපි කතා කරමු නේද?
0: ජීවිතේ සමහර මිනිස්සු ආදරේ කරන විදිහ අපිට ඇත්තටම ලං වෙනවද? නැත්තම් ලං වෙලා ඉන්නවා වගේ පෙන්නනවද? ඉතින් අපි කතා කරමු ඒ ගැන. වෙලාව තියෙනවද රෑනවේ වෙනකන්?
1: අපිට තියෙනවනේ පැය දෙකක්. ඉතින් ඔබටයි මටයි දෙන්නටම පුළුවන්, අපි තුන් දෙනාටම පුළුවන් මේ ගැන හිමීට හිමීට කතා කරන්න රෑ 9 වෙනකන්.
0: මම නිශාන්.
1: මං විශ්මි.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
3: ෂා, පොඩි කැලක් කියමු බලන්න.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711-492-492 0711-132-77.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: දිමෝ වෙතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797.
6: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: nun da sudu kotigena e disney
1: danen anna sathi dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kotchi
1: godak kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: ඔන්න විශ්මී දවසක් මනුස්සෙක් පාර යනකොට එයාට ප්‍රශ්න හම්බ වුණාලු. ප්‍රශ්න එයත් ගමනක් යනවලු. ඊපස්සේ මනුස්සයා ප්‍රශ්න ළඟට ගිහිල්ලා ඇහුවලු, මේ ප්‍රශ්න මං හැමදාම ඔයා ගාවට එනවනේ, ඔය හැමදාම මං ගාවට එනවනේ, මං වාගේ ලෝයල් කස්ටමර් කෙනෙක්නේ, ඔයාට බැරිද මට ඩිස්කවුන්ට් එකක් දෙන්න? ඇත්තනේ කතාවනේ,
1: සහතික ඇත්ත.
0: හැමදාම ප්‍රශ්නනේ. ඉතින් ප්‍රශ්න වලට බැරිද අපිට පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න? එහෙම පොඩි ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. ඒ තමයි ආදර රේඛා.
1: අනිවාර්යෙන්ම
0: අපි ප්‍රශ්න අමතක කරන්න, ආදරේ ගැන කතා කරන්න, පොඩ්ඩක් හිනා වෙන ගමන් ආදරේ ගැන දෙයක් අහන්න. අපේ විශ්මී ඉන්නවා, මං ඉන්නවා,
1: අපේ නිශාන් ඉන්නවා, අපි දෙන්නම ඉන්නවා. ඔයාගේ ප්‍රශ්න වලට
0: ප්‍රශ්නත් ඉන්නවා,
1: ප්‍රශ්නත් ඉන්නවා, අපි ඒවලට
0: උත්තර
1: දෙනවා.
0: රයිට්. මේක නිකන් රෑට අහන පොවට් මනි වගේ නේ, සල්ලි දෙන්නේ නැහැ හැබැයි.
1: අපේ මාෂා කැමතිනේ, අපේ රවිෂ්ක කැමති එහෙම මේ ප්‍රශ්න හම්බෙනවට.
0: අවශ්‍ය නැහැ. අපි දෙන්නේ ටිකම උදටෝ මේති.
1: අපි රෑට ප්‍රශ්න අහනවා.
0: ප්‍රශ්න ඉවර කළා.
1: ඉවර කළා.
0: සමහරු අපේ ජීවිතවලට ආදරේ කියාගෙන එනවා. මොකට ආදරේ විශ්මි කියලා ඕන තරම් අය ඇති කියන්න. හැබැයි ඕකේ තියෙන පොඩි කතාවක්. අපි හැමෝටම ආදර කතාවක් තියෙනවා, එහෙම නැත්නම් තිබ්බා. ඔය ආදර කතාව ඇතුළත තියෙන කතාවක්. ඒ කතාව ගැන තමයි අපි අද කතා කරන්නේ.
1: සමහරු ආදරේ කියලා කියනවා. ඒත් ආදරේ කරනවා ඇති දේ අය. සමහර අය ආදරේ කියලා පෙන්නනවා. හැබැයි ආදරේ කියලා කියන්නේ නැහැ ඒගොල්ලෝ. හදවතින් ආදරේ කරනවා.
0: ඔව්, මෙහෙම කියන්න පුළුවන් නේ. සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ. ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කියලා කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ. ඔබට ඇති මේකට ඇති පදං අත්දැකීම්. හොඳ හෝ නරක. රෑ 9 වෙනකන් වෙලාව තියෙනවානේ. 0711 982 94 WhatsApp message එකක් එවන්න. එහෙම නැත්තම්
1: ආදරේ කවුන්සියට FM අපේ Facebook page එකට ගිහින් අත පෝස්ට් එක යටි කමෙන්ට් එකක් තියන්න ඕනේ.
0: මොන විහිළුවක් කරන්නත් පුළුවන් විශ්මී. මං ඔයාට ආදරේ. හැබැයි ආදරේ කරන්නේ
1: නැහැ. මං උත්තර දෙන්න තෝ ඉන්න.
0: ඔයාට කියන්න දෙයක් නැහැ.
1: Speechless.
0: ඉවරයි. Short date.
1: හරි, කමන්නේ. මං ආයෙත් නැගිටලා එන්න. හා.

0: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: hina wenna menna welawa
4: offer celebrate black friday
5: wenna wenna celebrate
4: mukak de mate e wacha de spec chocolate
5: neme hello spectacular
6: ratama danna superi radio double up pick 7fm breakfast drive anugrahaya
7: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් වෙතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: Prime Colombo.
13: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන Prime Colombo. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් න්‍යූ බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විදී.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන්

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: මේ දෙකක් දාගෙන ඉන්නද
4: ඇයි කන් දෙක පුරවල කන්නද
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
6: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ අරේ වා
7: සින්දු සියත
6: ගියත් සපයි දවලේ
8: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්

0: පණ්ඩිතයෝ.
1: කමක් නැ පමනේ.
0: විහඟි වඩවන් කිව්වනේ.
1: හරි හරි, මම අහන්නේ මට ඕන දේවල් විතරයි.
0: ඔයානම් කවදාකවත් හැදෙන කෙනෙක් නෙවෙයි.
2: විහඟි ජීවිතේ පුරාම කලේ එයාට ඕනේ දේ.
1: කොහෙද හලෝ ඉන්නේ? එන්න නැද්ද?
3: හරි හරි, එන ගමන් පොඩ්ඩක් ඉන්න.
1: ඇයි පරක්කු? මං ඇවිල්ලා පැය කාලකටත් වැඩි.
3: ආ, මට ඕනේ ඉන්න.
1: ආ, ඔයා දැන් මං වගේ පණ්ඩිතද? කෙල්ලෝ විතරයි පණ්ඩිත. හරිද?
3: හරි හරි, ඉන්න මං ළඟ.
2: විහඟිට කිසිම දෙයක බරක් පතලක් නැහැ.
0: මේ දැන් අපි අවුරුදු දෙකක් විතර ලව් කරනවා. ඉදරින් මට කෙල්ලොත් හොයනවා. ඔයා මොනවද ගෙදරට කියලා තියෙන්නේ?
1: කොල්ලෙක් නැහැ කියලා.
0: හිරුදාට එපාද මං?
1: ඕනි ඕනි. ඒත් ඉතින් තාම 22යි නේ මං.
0: පිස්සු කෙල්ල.
4: තුම්හේ පතා තෝ හෝගා, තුම්හේ පේ මෑ ෆිදා හූන්.
2: ආදරේ, කුරුළු පිහාටුවක් තරම් සැහැල්ලු දෙයක්. ඉතින් ඒක විඳින්න ඕනේ කාලේ හොඳින් නොවිඳින්න.
4: ඒ ශානා

0: ආවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය තෙදාවෝ.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නීලවිකාශක.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB Beam the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 732 1000. NIB Beam the City University, the place to be.
8: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගාවට්ටම්. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි. රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි. ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන්ට් ඉතිරි රුපියල් 175යි. කාගිල්ස් ෆුඩ්සට්
10: පරම්පරා ගාන කපි රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමික්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
12: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
13: මට වෙලාවක හිතෙනවා අපි මේ කතා කරන දේවල් වලින් මේ රට, මේ ලෝකේ වෙනස් කරන්න හදන්නේ කියලා මගුරු. මම හිතනවා අපි ලොකු දායකත්වයක් දෙනවා නේද මේ වෙනුයි.
14: නෑනේ.
13: නෑ
14: මේ මෙතන මේ පැය කමාර ගත කරගන්න කිගේ දේවල් රටවල් ලෝක හැදෙනවා නම් ඉතින් බැරි.
15: අපි මේ ඔක්කොම කරන්නේ මොකටද?
13: පඩිය ගන්න.
15: මේ පැය කමාර ගත කරලා ගියක් හරි වාගන්න.
16: ලා මකලෝස්.

0: මිනිස්සු අපි හැමෝම ආස ජීවත් වෙන්න. කවුරුත් ආස නැහැ ජීවිතය අතාරින්නනේ.
1: ඉන්නම් වාලේ ඉන්න ආසත් නැහැ. ජීවිතේ සතුටින් තමයි
0: ඉන්න ඕනේ.
1: ඉන්න ඕනේ.
0: හැබැයි දන්නවද දවසක් කල ලයිට් එකක් ගාවදී හම්බුණාලු ජීවිතයයි මරණයයි. මරණය ෆුල් සෑඩ් මූඩ් එකේ ඉන්නේ. ජීවිතය හෝ මොකෝ කියලා. මොකෝ මොනෙල්ල. නැතිනම් කවුරු

0: මට ආස නෑන ලස්සේ ජීවිතය අකුස්සනින් හිලා වෙලා එහෙමද ඉටවස්සේ පරණයකෝලෝ හැමෝම ඔයාටන ආදරේ මට කවුරුත් කැමති නෑන එමස අයත් උස්සනින් හිනාවෙච්ච ජීවිතය කියනවා මචන් මරණය මිනිස්සු කවුරුත් ඇත්ත දැකලනෑ ඒකයි මිනිස්සු ඔක්කොම මට ආශ කරන්නේ මට ආදරය කරන්නේ අපි කවුරුත් හිතන්නේ නෑනේ දවසක අපිට මේ හැමදේම නැති වෙනවා කියලා සමහර තැන්වලදී අපි වැඩ කරන විදිය ගැන පස්සේ කල්පනා කරලා බැලුවාම හිතෙනවා ඉවිලාවෙ කරේ කරන්න ඕනෙම නැති දෙයක් කෙනෙක් හිත රිද්දපු එකක් එහෙම නැත්නම් කෙනෙක්ව අපහසුතාවයට පත් කරපු එකක් කෙනෙක්ව හලල දාපු එකක් කෙනෙක්ට පිටිපස්සෙන් ගිහලා බිහින් යනපු එකක් වගේ ගොඩක් දේවල් තියෙනවා කරන්න ඕනේ නැති දවසක අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා
1: හැබැයි
0: අපි එතකන් ආදරෙන් ඉන්න ඕනේ කවතරවටන්න හොඳ නැහැ කාටවත් වැරද්දක් කරන්න හොඳ නැහැ නේ
1: අනිවාර්යෙන්ම මට හිතෙන නිශාන් කෙනෙක් මෙහෙම හිතුවත් හරි අපි ජීවත් වෙන්නේ පුංචි කාලයක් තමන්ට දැනෙන්න අකමැති දෙයක් තමන්ට වෙන්න කැමති නැති දෙයක් තමන්ට දුකක් දැනෙන දෙයක් තමන්ව ටෙන්ෂන් කරන දෙයක් තව කෙනෙක්ට කරන්න එපා දැනෙන්න දෙන්නත් එපා.
0: ඔයාට රිදෙන පුංචිම දෙයක් තව කෙනෙක්ට එහෙම වෙන්න දෙන්න එපා.
1: අනිවාර්යෙන්ම.
0: රයිට්. හින්සා ආදරෙන් ආදරය කරන අයව විතරක් නෙමෙයි අනිත් අයවත් බලා ගන්න එක තමයි අපි කරන්න ඕනේ දේ. දැන් අපිත් ඔයගොල්ලන්ව තව පැයක් බලා ගන්න ඕනේ ආදරෙන්. ඔයගොල්ලොත් අපිව ආදරෙන් අහගෙන ඉන්න තව පැයක් නේ.
1: අනිවාර්යෙන්ම.
0: වෙන හත එක එක යනවට දෙකයි යනවට හතරට WhatsApp message එකක් කියවන්න ඕනේ හැබැයි නේ.
1: අනිවාරෙන් ඒ වගේම තමයි ආදරේ කවුන්ට් CTFM අපේ Facebook page එකට ඇවිත් අද post එකට ඇටින් comment එකක් තියන්නත් ඕනේ. සමහරු ආදරේ කියලා කියන්නේ ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් බද්දි හිත.
3: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
2: ඉස්සර

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ත ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගේ පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාවැ පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, the place to be.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
8: 5 වසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable.

0: පහ වෙලා විනාඩි 25 දැන් වෙලාව. සමන්නේ මේ ආදරය කරන කාලේ වගේ නෙමෙයි. ආදරය කරලා ආදරය කියපු අයව ළඟට ගත්තයින් පස්සේ කියන විවාහ ජීවිතය කියලා කියන්නේ. විවාහය කියලා කියන්නේ සමහරු කියන විදිහට තිත්ත අඹයක්. අමු අඹයක් කනවා වගේ වැඩක්. ඔය බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්නේ ඒක පැණි රස අඹයක් කනවා වගේ කියලා. හැබැයි මෙහෙමයි. ඔකිටින් පැටි ගණනාවක් තියෙනවා.
1: අනිවාර්යයෙන්ම.
0: ඒ වගේම පස්සේ දවසේ කතා කරමු. හැබැයි ආදරය කරන කාලේ ඔබ දීපු පොරොන්දු තියෙනවනේ. ඒවා රකින්න පටන් ගන්න ඕනේ කාලේ. එහෙම නැත්නම් ඒවා ඉෂ්ට කරන්න ඕනේ කාලේ තමයි විවාහය කියලා කියන්නේ. කසාද බැඳලා එකට ජීවත් වෙනවා කියලා කියන්නේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ කාලේ. කියන හරියට ඔබ ඇවිල්ලා මේ දේශපාලකෙක් වගේනේ. ඡන්දේ ඉල්ලන ගමට එන මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා දහසක් පොරොන්දු දෙනවා. මිනිස්සු ඊට පස්සේ මොකද කරන්නේ? බලය දෙනවා. බලය දීලා අදාළ තැනට ගියාට පස්සේ මිනිස්සු බලාපොරොත්තුෙන් ඉන්නවා
1: මේ දේවල්
0: ඉෂ්ට
1: කරයි
0: කියලා. හැබැයි ඉතින්
1: තිබ්බටත් වඩා අවුල් දේවල් කරන්න ගත්තාම අපිට චුට්ටක් හෝප්ලස් වෙනවා.
0: ඒක හරි. අන්න ඕකම තමයි මේ කසාද බැඳලා එකට ජීවත් වෙනවා කියලා කියන්නේ. දීපු පොරොන්දු ලිස්ට් එකක් තියෙනවානේ. දෙන්නම ඒව හරියට කරන්න ඕනේ. කෑනු ළමයි ආශයි තමන් කුස්සින් වෙලාවට උයන්න උදව් නොකලත් පුංචි පුටුවක් තියාගෙන ඇවිල්ලා ළඟ වාඩි වෙලා ඉන්නවට නොහිතන වෙලාවක එකපාරටම ඇවිල්ලා පිටිපස්සෙන් බදාගෙන තුරුල් කරගන්නවට නොහිතන වෙලාවක ওই චොක්ලට් එකක් මලක් එහෙම නැත්නම් වෙන මොනෝ හරි දෙයක් ගෙනල්ලා දෙනවට ආස කරන කෑමක් ඉඳලා හිටලා නොකියගෙනත් දෙනවට හොඳට ප්ලෑන් කරලා එළියට ටිකක් ඇවිදින්න යනවට මොකුත්ම නැති වුණත් ඉස්සර වගේ අතින් අල්ලන් වාඩි වෙලා පාක්කක ඉස්සරහාගේ දේවල් ගැන කතා කර කර හිනා වෙවි ඉන්නවට කාටවත් කියන්නේ නැතුව එක පාටම ප්ලෑන් කරන්න නැති ට්‍රිප් යන්න. තව ගොඩක් දේවල් තියෙනවා මේ ලිස්ට් එකේ. හැබැයි ඔබ හුඟක් වෙලාවට මෙතනින් කියපු දේවල් වලින් එකක්වත් කරන්නේ නැහැ කියලා මම හොඳටම දන්නවා. ඉතින් ඔබට ගෙදර දොර ප්‍රශ්න ඇති වෙන එක හරිම සාධාරණයි.
1: අපි ප්‍රශ්න අඩු කරගමු. ජීවිතයේ ආදරය කරද්දී අපි ප්‍රශ්න කියන දේ පැත්තකින් තියලා එන විදියට මුහුණ දෙන්න ඔයා ළඟ තියෙන ක්වොලිටීස් කොහොමද ෂාප් කරගෙන ආදරය කරන්න කියන දේ අපි කොහොම හරි ඉගෙන ගමු නේද නිශාන්?
0: මිනිස්සු ආදරය කරන කාලේ වචන විශ්වාස කරනවා. හැබැයි මිනිස්සු දවසක ඒ කියපු වචනවලට ඒ ක්‍රියාව බලාපොරොත්තු වෙනවා. සමහරු ආදරය කියලා කියන්නේ නැහැ. ඒත් ආදරය කරනවා. සමහරු ආදරය කිව්වත්
1: ඇත්තටම ආදරය කරලා නැහැ.
0: නිකන් හිතන්නකෝ. ඔයාගේ තාත්තා එයා වචන වලින් ආදරය කියලා කියන්නේ නැතුව ඇති. හැබැයි එයා කරන හැම දෙයකින්ම ඔයාට දැනෙනවා මේ මනුස්සයා මට කොච්චර ආදරේද කියලා. ඉතින් ඔයා ඒකම නේද කවදා හරි දවසක කසාද බඳින කෙනාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. යනු ළමෙක් නන්නේ අපේ තාත්තා වගේ මට ආදරේ කරයි. ඔයා අපේ තාත්තා වගේ නැහැනේ. මං අහලා තියෙනවා එහෙම කියනවා. අනේ අපේ තාත්තා හිටියන මට මෙහෙම වෙන එකක් නැහැනේ. ඔය කතන්දර කෑනු ළමයි ඕන තරම් කියනවා. මට කණින් කොණින් ඇහිලා තියෙනවා. ඉසුරු වංචන මොකද කියන්නේ?
1: ඉසුරු කියනවා කියන්නද රහසක්. මං ආදරෙයි. පිළිගන්නේ නෑ නේද? ඔව් මං ආදරෙයි. ඒ තාමත් බැරිද පිළිගන්න? ඔව් මං ආදරෙයි. කොහොමත්ම බැරිද? ඒත් මං ආදරෙයි. එහෙම තමයි ආදරේ හැටි.
0: එහෙම වෙන්නේ නැති ආදරේ හැටි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. අතාරින්න එපා යන්න. ඔන්න මෙහෙම කියන්නත් පුළුවන්. අතාරින්න එපා යන්න.
1: එහෙම තමයි ආදරේ හැටි.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: විනාඩි 46යි දැන් වෙලාව.
1: ජීවිතේ හරිම පුදුමාකාරයි නිශාන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ විදිහට හීන දැක්කා, අපි මේ විදිහට දේවල් ප්ලෑන් කරා. හැබැයි ඒ දේවල් ඊටත් කලින් සිද්ධ වෙද්දී ජීවිතේ අපිට හිතා ගන්න බැරි දේවල් වෙනවා. ඒ වගේම තමයි හිතේ විතරක් තියාගෙන හරියන්නේ නැහැ. ඔයා හිතේ තියෙන දේ ඇත්තටම ආදරෙන් ඒ දේවල් කරන්න ඕනේ. බොරු වචන විතරක්, බොරු පොරොන්දු විතරක් කෙනෙක්ගේ ඔළුවට දාන්නේ නැතුව.
0: හොඳයි. ජීවිතේ සමහර ආදරේ කියාගෙන පස්සෙන් ආවත් ඇත්තටම ඒ ආදරේ කරලා නැහැ. ආදරේ කරනවා කියලා පෙන්වලා තියෙනවා. සමහර ආදරේ කියලා ලොකුට කියාගෙන ඇවිත් නැහැ. හැබැයි හැම තප්පරයකම කරලා තියෙන්නෙම අපේ ජීවිතේට ඒගොල්ලන්ගේ ජීවිතෙන් දෙන්න පුළුවන් හොඳම දේ. එහෙමනම් ඉතින් මේ කතාවට අදට කොමාවක් දාන්න වෙලාව තියෙනවා. හැබැයි අලුබොමලි ජගත් මොනහරි ලියලවල තියෙනවානේ.
1: අද ජගත් කියනවා ආදරය නෙතු රවටන මිරිගුවක් කියලා එක වෙලාවකට හිතනවා.
0: ආදරේ සුන්දරයි කියලා තව වෙලාවකට හිතනවලු. හැබැයි ආදරය කරන කෙනා කවුද කියන කියන්නේ නැහැලු. එයා හදවතේ ආදරේ හංගන් ඉන්නවලු. අපි ඒක තේරුම් ගන්නෙත් නැහැලු. තේරුම් ගන්නකොට පරක්කු වෙලා වැටිලු. ඉතින් ඔන්නෝම කතාවක් තමයි ජගත් කියන්නේ.
1: හැබැයි යා අන්තිමට කියනවා ඔය වංචනික දේවල් වලට, රැවටීම් වලට මුහුණ දුවිලත් මෙච්චර දේවල් දැනගත්තේ ආශ්‍රය කරපු හින්දලු. ආදරේ කියලා නොකිය ආදරේ කරන කෙනාට ගොඩාක් ලං වෙන්නලු. ආදරේ කියලා දුන්න ඒ අයට ඉක්මනින්ම ඇත්ත තේරෙනවා කියලා තමයි ජගත් කියලා තියන්නේ.
0: එහෙමනම් ඉතින් අපි ගිහින් ඇහෙට රෑ හත වෙනකොට අපි දෙන්න එනවානේ.
1: අනිවාර්යෙන්ම රෑ හත වෙද්දී ඔබ ළඟට එනවා. ඔබත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ කොහේ කොතන හිටියත්.
0: මම නිශාන්.
1: මං විශ්මී. ඔබට සුබ රාත්‍රියක්.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6047 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එක ගත්ත
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: මට වෙලාවක හිතෙනවා අපි මේ කතා කරන දේවල් වලින් මේ රට මේ ලෝකෙ වෙනස් කරන්න හදන්නේ කියලා මගුල. මං හිතනවා අපි ලොකු දායකත්වයක් දෙනවා නේද මේ වෙනුවෙන්.
7: නෑ නේ. නෑ මේ මෙතන මේ පැය කාමාර ගත කරගන්න කිගේ දේවල් රටවල් ලෝක හැදෙනව නැගි තිබ්බැරිය. අපි මේ ඔක්කොම කරන්නේ මොකටද?
8: මේ පැය කාමාර ගත කරන ගීයක් හරි වාගන්න.
9: ලා මකලෝ සහ

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතුපැහ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
3: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගේ පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 492 3277

0: Anna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තැගි වැඩි වෙලා
1: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
8: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වි

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණය පොසිලීන්

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කිං එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: 8.2 8.4

0: ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 71 555 6047ට වට්සප් කරන්න. අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙදාවෝ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් නෙලෝ නෙගති
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155 555 අමතන්න.
0: මට වෙලාවක හිතෙනවා අපි මේ කතා කරන දේවල් වලින් මේ රට මේ ලෝකේ වෙනස් කරන්න හදන්නේ කියලා මගුල. මං හිතන අපි ලොකු දායකත්වයක් දෙනවා නේද ඒ වෙනුවෙන්.
6: නෑනේ
0: නෑ
6: මේ මෙතන මේ පැය කමාර ගත කරගන්න පිගිය දේවල් රටවල් ලෝක හැදෙනවා නම් ඉතින් බැරි.
7: අපි මේ ඔක්කොම කරන්නේ මොකටද?
6: මේ පැය කමාර ගත කරලා කීයක් හරි
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
9: සෙනසුරාදා උදේ 8ට
10: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
11: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
10: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
11: ආ, මේක නම් ඉතින් මේ පෝස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
10: ඈ?
12: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
0: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714151 151ට වට්ස්ඇප් කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනී.

0: ගීතයයි.
1: මම මීගමේ ඉඳලා ආදාවේ. මම පාසල් ගියේ මීගම මාරිස්ටෙලා විද්‍යාලේ, කොළඹ ශාන්තපිතර විද්‍යාලේ.

නාට්‍ය 157යි. 157න් 97ක්ම මගේ සංගීත අධ්‍යක්ෂණය. අනිත් සංගීත අධ්‍යක්ෂකවරුන් ලංකාවේ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරු යටතේ ඉතුරු සෙනාට 60 ගානට වාදකෙක් විදිහට දායක වෙලා තියෙනවා. ගුවන් විදුලි වල අහන ගීත 4000කට පමණ වාදකෙක් විදිහට දායක වෙලා තියෙනවා. මම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.

මම තෝරගන්න දහවන ගීතය මම යන්නම් කියන ගීතය. මේ ගීතය සංගීතවත් කරේ සැන්ලි ෆ්‍රීදිස් කියන සහාය අධ්‍යක්ෂකවරයා 2002 දී අපතරින් වියෝ වුණා. එතුමා නිර්මාණය කරලා තිනවා මම හිතන ලාංකේය ගීතවලට සින්දු 6000 ගානක් පමණ. මට මතක හිටියේ මේ ගීතය රචනා කළේ මාචාර්ය සුනිල් ආරියරත්නයන්. මේ මම යන්නම් ගීතයට මත් වාග්යවන්ත වුණා 2002 මාර්තු මාසයේ හෝ පෙබරවාරි මාසයේ ටොරාණා ශබ්දාගාරයේදී මේ වලහන මේ ආදරණීය ගීතයට පටිගත කිරීමේදී වයලින් වාදකයෙක් විදිහට දායක වෙන්න සුන්දර මතකයක් අදති ප්‍රවීණ වාදක මණ්ඩලයක් එක්ක මට වාදනය කරන්න ලැබුණා. මේ ගීතේ හරි අපූර්ව ගායනයක් ඉදිරිපත් කරා නෙළු අධිකාරි සහෝදරිය, අතුල අධිකාරි සහෝදරයාගේ සහෝදරිය. ඇයගේ හඬ ඇත්තටම ලාංකීය ගීතාවලියේ සුවිශේෂී හඬක්, හරි ලෑනිත හඬක් ඇය සතු පවතිනවා. මේ ගීතයටත් හරි අපූර්ව මෑන්ඩලින් වාදන, වයලින් වාදන කීපයක් එක්ක ලස්සන හාමනි එකක් එක්කම ස්ටැන්ලි පීරිස් මහත්මයාතුමාගේ රසය සෑහෙන මේක ඇතුළට එකතු කරා. රාත්‍රි කාලයකට හරිම රසබර ගීතයක් කියලා මට දැනෙනවා. කෙනෙක්ගේ තියෙන දවසේ විඩාව කාන්සිය සේරම නිවන්න පුළුවන් හරි රසබර ගීතයක් කියලා මම යන්නම් ගීතය හඳුන්වනවා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: අද කතා බහේ මන් නමවන ගීතය විදියට තෝරගන්නේ මහිතනා මුළු ලංකාවක් ආදරය කරන ශ්‍රී ලංකය මේ හදවත්වල පියාට ප්‍රේමය බිහිකරපු ගීතයක්. මේකම මේ රචනා කරේ මාලනී ජයරත් මහත්මිය, සංගීතවත් කරේ අපේ රෝහණ වීරසිංහ ශූරින්. මම එක කාලක අපේ තිබෙන වයස් පරතරේ, තාත්තගේ මගේ වයස් පරතරේ ගත්තම අවුරුදු 40ක විතර වයස් පරතරයක් තියෙනවා. තාත්ත එක්ක යම් කිසි කාලයක සෑහෙන අරගල කිරීමක් වූ තාත්තාව මට දිරවන්නේ නැති ගතිය. තාත්තාව මට තාත්තගේ මතවාදෙත් එක්ක මට ගැටෙන කාලයක් තිබ්බා. මේ කාලේදී තමයි මට හැකියාව ලැබුණේ අම්මා සඳගේ ගීතය සවන් දෙන්න. මම අපේ තාත්තට යලි ප්‍රේම කරන්න පටන් ගත්තා. ඒ ගීතේ මගේ සම්පූර්ණ තිබ්බ අර මෝහය කියන එක බිඳ දැම්මා. මේ ගීතයම මගේ මිත්‍රයෙක් තාත්තට අතුස්සන්න වගේ යන මට්ටම් කාලෙක, ඔන්න මෙන්න වගේ තියෙන කාලෙක මම මේ ගීතය මගේ මිත්‍රයෙක්ට සවන් දෙන්න සැලැස්සුවා. පසු කාලින ඒ මිත්‍රයා ඒ ගීතය අහලා ගිහලා තාත්තගේ කකුල් දෙක අල්ලලා දන ගහලා කහොල් දෙකින් බල වැඳලා සමාව ගත්තා. සමහර ගීත තියෙනවා මම ලස්සන උදාහරණයක් ගෙනනම් විටක ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මම මේක ගීතය නිර්මාණය කරේ තනුව ආචාර්ය රෝහණ වීරසිංහ මහත්තයා. මම එක වතාවක එතුමා සමග සම්මානයට නිර්දේශ වෙලා මම ජයග්‍රහණය කරා සම්මාන කීපයක්ම එක කාලෙකදී. ඒකෙදි ඉතින් සමහර අය කියන්න ගත්තා වා රෝහණ වීරසිංහටත් වඩා මේ සම්මාන දිනන්න පටන් ගත්ත නේද වගේ එකක් කිව්වම කියලා. කාලයක් ඇද්දි මේ ගීතේ ශ්‍රවණයත් එක්ක මම මගේ තාත්තට මගේ අතින් වෙච්ච වරදක් වැළකීම නිසා, තාත්තට වෙන්න තිබා ගෞරවයක් වූ හානියක් වැළකීම නිසා මට හිතෙනවා මට රෝහණ වීරසිංහයන්ව තව ආත්ම ගානකටවත් සම්මාන මම 1000 ගානක් ගත්තත් එතුමාගේ පායට පෑගෙන දුවිල්ලක්වත් වෙන්න පුළුවන් වේද කියන එක හිතන්න බෑ. මගේ ජීවිතයට වෙන ආලෝකයක් ලබා දුන්න ගීතයක් වුණා මේ අම්මා සඳගේ ගීතේ. අදටත් මං තාත්තා එක්ක සමහර වෙලාවට මතවාදීව ගැටෙනවා. ඒ මොනවා වෙතත් පියෙකුට කරන්න ඕන ප්‍රේමය කියන එක මම හිතනවා මේ මුළු සමස්ත ලංකාදීපයේම පියෙකුට ප්‍රේම කරන්න ඕන කලාව උගන්නපු ගීතයක් විදියට මාලි ජයරත්නයන් ඒක රචනා කරේ අපේ ටීම් ජයරත්න මහත්මයාගේ දයාබර බිරිඳ. ඒ රචනාව මම හිතනවා මේ ලංකාවේ පුතෙකු අතින් වෙන්න තිබ්බ අනන්තරී කර්මපවා වළකපු අධ්‍යාත්මික ගීතයක් ලෙස අම්මා සඳගේ මම හඳුන්වනවා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම සංගීතවේදී දිනේෂ් සුබසිංහ.
2: දැන් මම තෝරගත්ත ගීතය පළමු වතාවට ගුවන්විදුලි නාලිකාවක, ඇත්තටම මේ සියත FM එකෙන් තමයි පළමු වතාවට ගුවන්විදුලි නාලිකාවක මේ ඔබලාට අසන්න සැලැස්සන්නේ. ඉතාලියේ ජෝඩුවක් ඉන්නවා, ලංකාවේ ජෝඩුවක් බැඳලා එදෙන ජීවත් වෙනවා. මේ දෙන්නට පාසලයක් එනවා ලංකාවේ. එනකොට බිරිඳගේ නම ලියලා තමයි මේ පාසලේ පැමිණෙන්නේ. මේ පාසලේ ගන්නේ මේ ස්වාමි පුරුෂයා, හස්බන්ඩ්. ඔහු ගන්නකොට ඌට පොඩි අමුතු චකිතයක් සැනිකම අමුතු සැකයක් එනවා. මේ මොකද්ද මෙහෙම ඇවිල්ලා නැහැ මීට ප්‍රථම එකක්. මේක ඉන්නේ පොත් වගේ. ස්වාමි පුරුෂයා බිරිඳට දීලා එයා අහනවා මේ මොකද්ද මේ. එයා උත්තර දෙන්නේ නැහැ. ඒක අරගෙන ගේ ඇතුළට යනවා. එදා දවසම හවස් වරි දැන් මේ ස්වාමි පුරුෂයා වැඩට ගිහිල්ලා එනකොට මේ පාසලේ කඩලා තියෙනවා මෙයා දකිනවා. දෙන්න අතර ආගියුමන්ට් එකක්, පොඩි වාදයක් විවාදයක් බවට මේක පත් වෙනවා. දැන් අන්තිමට බිරිඳට පොඩ්ඩක් තරහා ගිහිල්ලා මේ පොට්ටික විසි කරනවා වත්තේ මේ වැරැන්ඩයකින් පල්ලෙහාට. හස්බන්ඩ් හිමිට ඒක පල්ලෙහාට ගිහිල්ලා අරගන්න ඒ පොතක් අස්සේ තියෙනවා ලියුමක් හිර වෙලා. ඒ ලියුම ස්වාමි පුරුෂයා කියවනවා. ස්වාමි පුරුෂයාගේ ඇහි කඳුළු එක්ක ඔහු එනවා ඔහුගේ බිරිඳ ගාවට. වෙලා තියෙන්නේ මොකක්ද? ස්වාමි පුරුෂයාගේ පෙර සම්බන්ධයක ස්වාමි පුරුෂයාට දරුවෙක් ඉන්නවා. ඒ දරුවාගේ සම්පූර්ණ අධ්‍යාපන වියදම් හැම දෙයක්ම ඒ දරුවාගේ වියදම් ටික සපුරන්නේ මේ ස්වාමි පුරුෂයාගේ බිරිඳ. ඒ ස්වාමි පුරුෂයාගේ පෙර සම්බන්ධතාවක ඉඳපු දරුවෙක්ගේ සම්පූර්ණ වියදම් ටික, අධ්‍යාපන වියදම්, ඉගෙන ගැනීමේ දේවල් හැම දෙයක්ම සපුරන්නේ මේ බිරිඳ. දැන් මෙතන තමයි බෝසත් ආදරේ. ඒ කියන්නේ මේ ලෝකයේ ප්‍රේමයට කොයිද හැඩයක්? මේක ඇතුලේ තියෙන සම්පූර්ණ මේ. දැන් මේකට වචන ටික එනකොට මට තනුවක් හැදිලා තිබ්බා. කාලකට ඉස්සෙල්ලා අපේ ගෙදරට කොහෙක් එනවා, කොහා එක එක වෙලාවල් වලට කෑමට ඇවිල්ලා මට සෑහෙන හීලෑ වෙන මට්ටමකට පත් වෙලා මගේ අතරත් කන්නේන කාලේ මම නිකන් හැදුවා මේකට වසන්තයක් ඇවිල්ලා, මගේ වත්තට වසන්තයක් ඇවිල්ලා. නිකන් මම වසන්තයක් ඇවිල්ලා, වසන්තයක් ඇවිල්ලා. ප්‍රේමය නම් අරුමයක්. සියත රේඩියෝ ඔස්සේ රෑ 10 ගීතයි පළමු වතාවට
1: අංක 8.

අවර්ණයකි අකාලික කෙනෙකු තෙමයි තවෙකු දවයි.

ජීවිතයේ වේ ගුණයක් තමයි සමහර සිද්ධිවලට අපිට සමාව දී ගන්න බෑ. සමහර දේවල්ට සිද්ධිවලට අපි හදවතේ ඒක මතකයක් විදිහට අපි තියාගෙන අපි දුක් වෙමින් තව කෙනෙකුට යම් කිසි විදිහට ඒක ආපහු ඒක කරදරයක් කරන්න හිතමින් ඒවා හදවත්වල තියාගෙන ඉන්නවා. මේ අමරසිරි පිරිස් මාත්‍යාගේ කටහඬ ඒක රෙජිස්ටර් වෙලා තියෙන රේන්ජ් එක බොහොම කනට සමීප වෙච්ච බේස් පැත්තක් මිඩ් පැත්තක් අස්සේ තියෙන කටහඬ. දවසක් මම කෙනෙක් එක්ක ලොකු වාදයක් කරගෙන තිබ්බා. බැනගෙන සෑහෙන මේ ප්‍රශ්න ඇති කරගෙන ඒක ටිකක් දුර දිගිය වාදයක් තිබ්බා. මට තේරුණා මේ ප්‍රශ්නේ විසඳ ගැනීමට එකම උත්තරේ මම මේ පුද්ගලයාට සමා වෙන්න කියලා කියන වචනය තමයි. නමුත් මගේ හිත අපි තුල තියෙන අර මෝහයයි අපේ තියෙන ආඩම්බරකම් එක අපිට සමා වෙන්න අකමැතිකමක් දෙනවා. අපි මේක අහන් ඉන්න ගොඩ දෙනෙක් ඔබ තියෙන මේ වගේ තරු අහන්න ගන්න. මට මේ 90 දවසක් කන වැඩිලා ටිකකින් හිතුවා මේ නිකන් අහගෙන ඉන්නකොට මට හිතුණා මම අර පුද්ගලයාට වැරද්දයි වැරදි කරපුදී මම කතා කරලා සමා වෙන්න කියන්න ඕන කියලා. මම අන්තිමට කතා කරලා සමා වෙන්න කියලා ගිය ඉස්සරහට ගිහලා දවසක් මම ඊට පස්සේ සමා වෙල්ලා. ඒක බොහොම මගේ ජීවිතයේ සුවිශේෂී තැනක්. ඒ සමහර තනුවල තියෙනවා මේ සංගීතය කියන සංඝයාතය තේරුම් ගන්න. අසමල්ලට අම්මා ඇවිල්ලා අපිට ඔළුව අත ගාලා යමක් කිව්වම වැඩිහිටියෙක් ගුරුවරයෙක් කිව්වම අපිට සමහරවල්ලාට අපිට සාන් දෙන්න හිතනවා. දැන් අපේ සමහරවල්ලාට යාළුව ඇවිල්ලාගෙන අනේ මචං ඌ කතාරලා දාන්න ඔය ප්‍රශ්නේ අතහැරලා දාන්න ඔය වගේ මුදු සොරෙන් අපිට කතා කරපුවම සමහරවල්ලාට අපි තුල තියෙන ආවේගය කන්ට්‍රෝල් වෙනවා. දැන් මේ සමාජයේ විසඳන්න ඕන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ක්ෂණික ආවේගෙත් එක්ක අපි සමහරවල්ලාට කරගන්න වැරදි. ඒ වැරද්ද කාලයක් එක්ක ගිහිල්ලා ඊට පස්සේ දෙපාර්ශ්වයේම තියෙන ආඩම්බරකම මෝහයත් එක්ක දිගින් දිගට ගිහිල්ලා ඊගෝ එකත් එක්ක දිගින් දිගට ගිහිල්ලා මේක ගලවන්න බැරි ප්‍රශ්නයක් බවට අන්තිමට සමහරවල්ලාට අපි පරිවර්තනය කරනවා. සංගීතය කියන විශේෂය සමහර ගීතවල තියෙනවා සමාව ඉල්ලන්නේ හිතන ගුණයක්, සමාව දෙන්න හිතන ගුණයක්. මේ වගේ ගීත අහන්න සමාජයට අවශ්‍ය වැදගත්ම දේ තමයි සමාව දෙන එකයි සමාව ඉල්ලන එකයි. එළියේදී විශාල වශයෙන් නීතිමය වශයෙන් හෝ ආවේගශීලී වශයෙන් විසඳන්න දෙන ප්‍රශ්න 1000 ගණක් එතනින් අමාරු කළේ වලා අතුල සිරියනින් හමු.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: දවසක් මට තනුවක් හදාගන්න බැරුව එක ලස්සන කෘතියකට මේ මම බොහොම අතරමං වෙලා එක එක තාල වාදනය කර කර ඉද්දී එක ගෑනු ළමෙක් මගේ ශබ්දාගාරයට ආපු, ඒකේ ගායනයට ආපු, සහය ගායනයකට ආපු ගෑනු ළමෙක් මට පෙන්නුවා, "දිනේෂයි, වා අවුරුද්දකට ඉස්සලා මගේ ෆෝන් එකට මෙන්න මේ වගේ තනුවක් රෙකෝඩ් කරලා දිනා. දැන් අද වගේ ස්මාර්ට් ෆෝනුත් නෑ ඒ දවස්වල. මෙන්න මේක තමයි තනුව. එයා දාලා පෙන්නනවා දැන්. එතකොට ඒ වෙන විට කැලුම් ශ්‍රීමාල් මහත්තයා පදරචනයකුත් මගේ ශබ්දාගාරයට ලියලා එවලා. දැන් මේකට තනුවක් එන්නේ නෑ.

0: ඇති.
1: දැන් මට හිරවෙච්ච යොදාගන්න බැරි තනුව අර නානනායකයි කැලුම් ශ්‍රීමල් මාත්‍යය අවුරුදු ගානකට පස්සේ කැලුම් ශ්‍රීමල් සහෝදරය ලියලා එපු වචන දිගේද සම්පූර්ණ අර තාලේ ගැලපුණා. ඉතින් මේක අන්තිමට අමල් පෙරලා ගායනා කරා. ජීවිතේ අපි කී දෙනෙක්ට මේක එක වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි වචනේ. මේ ටෙලි නාට්‍යයේ ගොඩක් මම හිතනවා සිහින වසන්තයක් කියන ටෙලි නාට්‍යයේ ලාංකික ප්‍රේක්ෂකාගාරය ගොඩක් ආදරය කරා. මගේ තනුවටත් ඇත්තටම ගොඩ දෙනෙක් ආදරය කරා. ඒ කාලේ මම හිතනවා රින්ටෝන් කලාවක් කියලා ලංකාවේ තියෙද්දි රින්ටෝන් කලාවේ මුල් අදියරේ ඉතාම විශාල වශයෙන් ෆෝන් වලට ආපු ගීතයක් වුණා මේක. සංසාර පුරුද්ද

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: මගේ පස්සන ගීතය නෙලා ගන්න බැරි හින්දා ඔබ ඔය තරමට ලස්සන. මේක මාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරා. මගේ ජීවිතේ පටිගත කරන ශබ්දාගාරයක් ඇතුළත පළමු වතාවට නන්දාමාලිය යනුවෙන් ඇස ගැටුණු කාලේ ඔය ගීතේ මේ මම වාදනයට දායක වුණා. ස්ටැන්ලි පීරිස් මහත්මයා මේකේ තනුව නිර්මාණය කළා. එදා ඉඳපු ප්‍රවීණ වාදක මණ්ඩලයේත් එක්ක මම වාඩි වෙලා වයලීනේ වාදනය කරා. මේකත් අතිශය ජනප්‍රිය වුණා මේ ප්‍රේක්ෂකයෝ අතර. සුදුසාරි ඇඳගත්තේ සරල කත මේ ගීතය ගායනා කරේ. ඇයව මුල් කාලේ හමුවුණු මතකයක් විදිහට සහ පිජාතියක් විදිහට ඒ සුදුසාරි සරලකම තමාට මුදල් නැති කාලේ තිබ්බ සුදුසාරිය. ඊට පස්සේ ජාතික වශයෙන් පිබිදුනත් මා දින්නේ මුල් සාරිය මට හැදයක් හම්බුණත් ඒ පැරණි තිබ්බ ගුණයට ගුණගරුක බවක් ඇය තිබ්බා. මේකත් අපේ ජීවිතස්සේ නැති ගතියක්. අපිට මුල සමහරලාට සමහර දේවල් ලැබෙද්දී අපිට අමතක වෙනවා. අපිට පැරණි උදව් කරපු අය අමතක වෙනවා. මේ ගීතය අහලා පුළුවන් නම් කෝල් එකක් අරන් තමාට ජීවිතේ අමතක වෙච්ච තමාට ලොකු දෙයක් කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට කතා කරලා එයාගේ සැප දුක විමසන්න පුළුවන් නම් කතා කරලා ස්තුතියි කියලා කියන්නේ දෙයක් ආගයන්. හේතුවක් නැතුව පුළුවන් නම් කෝල් එකක් අරන් කෙනෙක් ආගයන්න, කෙනෙක්ට ස්තුතියි කියන්න. ඒක අපේ සමාජයේ මිසින් වෙලා තියෙනවා. පුළුවන් නම් දවසකට 4-5 පාරක් ස්තුතියි කියන්න වෙලාවක් යොදාගන්න. ලාංකීය ගීතාවලියට මහා මෙහෙවරක් කරපු නන්දා මාලිය ගැන මට මතක් වෙන්නේ ඔන්න ඕම. මේ ගීතේට මම පටිගත කිරීමට සම්බන්ධ වීමත් සුවිශේෂී මතකයක්.

0: දශම දෙකෙන් 98.4 සියත දිවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහා

ඒක මේ අජන්තා රණසිංහයන් මා රචනා කරේ සරත් දසනායකයන් සංගීතවත් කළ චිත්‍රපටයකට බාලිකාවක් කාන්තාවකට දෙන්න පුළුවන් උත්තරීතර වන්දනීය රසයක් ගෞරවයක් මේ ගීතය සිපුද කරනවා බුදුන්ට පුදපු මලකට. අපි විවිධ විදියට කාන්තාවන්ට අපහාස කරන නාම මාත්‍රා පාවිච්චි කරනවා, වෙළඳ භාණ්ඩවල නාම මාත්‍රා පාවිච්චි කරනවා. මම මිනිසෙකු විදියට ඒ සෑම කාන්තාවකටම අද්දෙක අල්ලලා වැඳ නමස්කාර කොට සෑම සමාජ සංස්ථාවක වෙළඳ භාණ්ඩයක් බවට පත් වූ කාන්තාවක ඉඳලා උත්තරීතර මාතෘත්වය වෙනකන් ගිය මාතාව වෙනකන් ඉතින් පස්සේ යශෝදරා වැනි පෙරුම් ඇති පාරමිතා ඇති ගැහැණිය දක්වා එතනින් එහාට දේවත්වයටගේ දේව මාතාවන් වහන්සේලා පත්තිනි මෑණියෝ කාලි මෑණියෝ මෙවැනි සියලු කාන්තා නාමයන්ට මං අද්දෙකින් වැඳලා ගෞරවපූර්වක ගෞරවයක් දෙනවා. මොකද කාන්තාව සමාජ අවශ්‍යතා සනසපු සමාජයට ආශිර්වාදයක් වෙච්ච තැන් එමටයි කියාගත නොහැකි.

මේ ගීතය මම නිගන් පියානය වාදරය කලා මට එක්තරා අවුද්ධක මට හිතන විදිර දෙදස් දා හතරේ හෝ දහතුනේ දෙසැම්බර් මාසි දවසක ඉන්දික ෆඩිනෙන්ඩු කතා කරලකෝ මං චිත්‍රපටයක් හදරවා මේ මෙන්න මේ වචන්තිකට ගීතයක් හදන්න කියලා මම පොඩිකාල හරි ආදරයකරපු ගීතයක් මේ ගීතයට ඉස්සලම ගැන සඳ මිදුලටනවා. අපි බලලා හඳ මිදුලට එන්නේ කොහොමද? හඳ තියෙන්නේ අහසේ. දැන් පොඩි කාලේ මට එන ප්‍රශ්න හඳ මිදුලට එනවා කියලා ලිව්වේ. බලදී ඒක ප්‍රේම ගීතයක්. ඒතකොට දැන් ඒ කාලේ අපිට ඒක දැනෙන්නේ නැහැනේ. නමුත් හඳත් එක්ක අපේ ජීවිතයස්සේ තිබ්බ බොහොම ගැඹුරු අධ්‍යාත්මයක්, ගැඹුරු රහක් තිබ්බ. දැන් හඳත් එක්ක මම පොඩි කාලේ දකිනවා විෂුවල් එකක් 1947 මොහමඩ් රාෆිගේ නිර්මාණයක්. පොඩි කාලේ අපේ ගෙදර හරි ජනප්‍රිය ගීතයක් වුණා 1947 මෙන්න මේ ගීතය. හඳත් එක්ක තමයි ඒක තියෙන්නේ.

0: සුඛභෝගී. මේ ඔක්කොම සිතුවිලි තියෙනකොට තමයි මට එන්නේ.
1: රට පේන කිරි හවා හදේ ඉන්නවද සුයන්න මිනිස්සු කොමත් තාලෙක හදර කියාලු.
0: මේ හයි කිව්වේ ඒ තනුව හැදෙන්න අධ්‍යාත්මය වුණේ හඳත් එක්ක මගේ තිබ බද්ධගම. මේක කුසුම් සිරි ලියන රචි අපි යශෝදරා සරච්චන්ද සහෝදරිය ඒ දෙපළ තමයි ගොල් එකතු වෙලා ලියලා ඉන්දික වැඩිරෙන්ට මට මේ කිව්වා. මේක හෝගානා පොකුණ චිත්‍රපටයට අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයේ ගීතවලට මම නිර්මාණය කළ ඒ ගීත තුන පසුබිම් සංගීත අධ්‍යක්ෂණය ලොකු ආධාරයක් වුණා. මේ ගීතය මමයි ඉන්දික ෆර්ඩිනෙන්ඩෝ සහෝදරයයි අපි මේ දෙහිවල ශබ්දාගාරයක උඩ තට්ටුක තියෙන ශබ්දාගාරයක මේ හොගාන අපුගුණ මුල හදා දින්නවා. ඉතින් එන්නෙම නෑ තනුව මුල කෑල්ල එනවා. මොන ඔයිටිකද මට ඇවිල්ලා දැන් මේක ඇවිල්ලා ඉන්න යනකොට ඉතින් පැය ගාන ශබ්දාගාරයේ ඉන්නකොට තද මුත්‍රා අමාරුවකුත් තිබ්බා. දැන් සෑහෙන වෙලා ඉන්න බෑ ඉඳලා නේ හදලා මේක ටිකක් ආව හොගාන අපුගුණ එන්නෙම නෑ. ඉතින් එක එක විදියට
1: හොගානාපකුනේ
0: ඔය වගේ ඒවා කී කී ඉන්නවා දෙන්නේ නැහැ. හන්දේට ගිහලා ඉතින් අර පොඩි බ්‍රේක් එකක් ගමු කියලා ප්ලේන් ටිකක් බොමු ඔහොම කියලා කරලා මම මේ වැසිකිළියට ගිහලා ඉතින් ඒ මුත්‍රා පිට කිරීමත් එක්ක ඇඟේ ඇඟට දැනෙන සනීපෙත් එක්ක මං එකපාර
1: හොගානාපකුනේ
0: ඔන්න ඔහොම එකක් කියවුලා මට. ඉතින් එතනින් එහාට අපි වාඩි වෙලා හිමින් හිම හැදුවා. දැන් ඔහු භූමේක හරි ගැඹුරෙන් කරපු නිර්මාණයක් ඒ හොගානාපකුනේ චිත්‍රපටය. නමුත් දැන් මට මේ මම කියන්නේ විවිධ සිද්ධි තිබ්බා මට මේකේ තනුව ආපු. ඉතින් මේ එවැනි ගීතයක් තමයි දැන් අපි අහන්නේ හොගානාපකුනේ චිත්‍රපටයට මම නිර්මාණය කරපු රෑට පේන කිරියාව.
2: අංක

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණ ගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: දෙවැනියට මන් තෝරගන්නේ තිස්ස සිරි පෙරා විසින් නිර්මාණය කරපු තනුවක් WD ආර්යසිංහ ඇෂූරින් ගායනා කළා මා ළඟටම තව ලං වෙලා. මේකෙත් මේ පටිගත කිරීමට මම වාසනාවන්ත වුණා. වයලින් වාදකයෙක් විදිහට දායක වෙන්නේ වගට තිස්ස සිරි පෙර මහත්මයා අපට ඒ කාලේ සංගීතමය කටයුතු වල අපිට ඒකට වැඩ කරා. මේක මගේ ජීවිතයට සම්බන්ධයි කියන්නේ දැන් මේ ගීතේ පටිගත වෙන්නේ 2000න් පසු කාලේ 2003න් විතර පස්සේ පතු කාලේ 2003න් පස්සේ මට මගේ ජීවිතේ පළමු පෙම්වතිය. ඇයිගේ තිබ්බ මතකයන්වල සමහර මතක අපේ මනසේ මතක. සමහර සුන්දර මතක සුන්දර මතක. ඒක අපිට සමහර වෙලාවට තව කෙනෙක් ඉස්සරහා ගෙනල්ලා කතා කරන්න අද සදාචාරාත්මක නෑ. ඒත් මානසික පෝෂණය වූ මනසේ තියෙන සමස්ත අද ඉන්න මිනිසා නිර්මාණය කරන්නේ හැම කෙනෙක්ගේම මතකේ මතකය. ඉතින් ඒවකට තිබ්බ ප්‍රේමය ඇත්තටම ඒ ප්‍රේමය මගේ බිඳ වැටුන්න ප්‍රධානම හේතුව මම සංගීතවේදියෙක් විදිහට රස්සාවක් කරපු එක. ඒවකට සංගීතවේදියාව සමාජයේ විශ්වාස කරන්නේ නැති මට්ටමකට තිබ්බේ ඒවා. ඒ කාලේ මම ඇයගේ දෙමව්පියන්ට ගිහිල්ලා හමුවෙද්දී ඇයගේ දෙමව්පියෝ මට ප්‍රකාශ කරේ සංගීතය අතහැරලා ස්ථිර රස්සාවක් කරලා ඇවිල්ලා කතා කරන්න අපි ඔයාට අපි දුවෝ දෙනවා වගේ කතන්දර. ඒවකට ඒ වකවානුවේ අපි අතර තිබ්බ ප්‍රේමය ඒ මව්පිය තීරණෙත් එක්ක බිඳ වැටුණා. බිඳ වැටුණාට මම සංගීතය කියන එක අතහැරියේ නෑ. හැබැයි ඇයගේ මතකය තරහකින් හමාර කරගත්තෙත් නෑ මං ජීවිතේ. ඇයගේ දෙමව්පියන්ට ගැන ද්වේෂ සාගත සිතිවිල්ලකින් මං ජීවිතය හරවගත්තේ නැහැ. මොකද දැන් මම විශ්වාස කරනවා අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ප්‍රේමය සඳහා. සංගීතකරුවෙකු කලාකරුවෙක් මේ ලෝකෙට එන්නේ ප්‍රේමය සඳහා. තව මිනිසෙකුගේ හදවත සූපත් කිරීමේ කාර්යය අපට පැවරලා තියෙන. ඒක තමයි අපේ ජීවන කාර්යය. ඒ නිසා මේ ගීතය මගේ ජීවිතේ ඒ පැරණි ඒ මතකය එක්කයි මගේ පටිගත කිරීම සම්බන්ධ වෙච්ච මතකය එක්කයි හේඳපු ශිල්පීන්ගේ මතකයි ඔක්කොම එක ගත්තම මට සනාතනික ගීතයක්.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම සංගීතවේදී දිනේෂ් සුබසිංහ.
2: මේ රාත්‍රියේ ප්‍රශ්න අමතක කරමින් මාත් එක්ක රැඳීඳපු ලාංකීය සුවහසක් රසිකයන්ට මගේ හදවතින්ම ආදරේ කියලා කියන්න කැමතියි. අපි ප්‍රශ්න අමතක කරන්න පුළුවන් උපරිම විදියට, ප්‍රශ්න වලට හෙට දවසේ උත්තර හොයාගන්න පුළුවන් උපරිම විදියකට හෙට දවසක් හදාගන්න පුළුවන් තරම් සංගීතයත් එක්ක ගත කරමු. මා තෝරගන්න පළවෙනි ගීතය හදපතුලේ ගීතේ මිල්ටන් මල්වාර්චි කියන ආදරණීය ගායකයාගේ ස්ටැන්ලි ෆිලිස් මහත්මයා සංගීත නිර්මාණය කරපු රසවත්ම ගීතයකින්. ලංකාවේ පොලිස් නිලධාරි මහත්මෙක් මට කියපු රසවත් මතකයක් මම කියන්නම්. එතුමා මගේ ආදවතට කතා කරපු දෙයක්. මිල්ටන් මල්වාර්චි මහත්මයා කියන්නේ ලංකාවේ වෙන්න තිබ්බ විශාල තරහක් රටේ නියෝපු පුද්ගලයෙක් කියලා එතුමා හඳුන්වනවා. එතුමන්ලාට පොලිසියට විසඳන්න තිබ්බ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් වළක් කළා, ඒවන් නවත්තපු කෙනෙක් විදිහට මිල්ටන් මල්වාර්චි මහත්තයව හඳුන්වනවා. හේතුව එතුමා නිර්මාණය කරපු, එතුමා ගයපු විරහ ගීත ප්‍රමාණය බොහෝ දෙනාව ගීතයට විතර සීමා කරලා ඒ තරහා සනාතනික මතකයක් වෙච්ච කඳුලකට පත් කරලා පොලිසියට විසඳන්න තිබ්බ හදිසි කෝපය නිසා විසඳන්න තිබ්බ විශාල ප්‍රශ්න ගාණක් නැති කරපු කෙනෙක් කියලා. ඉතින් මේ ගීතය ගයන එතුමාට මේ සියලු ජාති උපහාරය මේ වෙලාවේ පුදගන්න. අද මම ඔබගේ සමගිය ගෙන යනවා රෑ 10 ගීත 10. සියලු දෙනාට කියන්න තියෙන සුබ රාත්‍රියක් හදවතින් මාතරේ.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 071-492-492 071-132-77

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සියත.
2: ගියක් සැපයි දවලේ.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගීතයත් රෙකෝඩ් කරලා 0751 555 6747 වට්ස්ඇප් කරන්න.
1: මේ

0: දෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: සෙනසුරාද උදේ 8ට
5: ජින්තු පිටියේ මේ වෙනු.
6: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
7: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
6: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
7: මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
6: ඈ?
5: ජින්තු පිටියේ එහෙම වෙනු. ජින්තු
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
1: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත pocket money. 98.4 හම්බන්තොටට සීයත.

0: දෙබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: දෙබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද.
2: Shake it up.

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

Sadıhan Siyata. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම

Садыгам сиятэ. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන් පතික ලිහා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: это Pocket Money. දෙපහයි විනාඩි 24යි වෙලාව. Good morning Maashi.
1: Good morning Ravishka.
0: ඔන්න අද බදාදානි සතියෙත් මැද මාසෙත් මැදට හරියට මෙවිලා ඉන්නේ ඉතින්. කොහොමනම් දැන් අද ඔන්න පොකට් මණි අරගෙන ආවිල්ලා තිනෝ පොඩ්ඩු හතර දෙනෙක් ඉන්නවා. අදත් අම්මා කෙනෙකුත් ඉන්නවා. බලමුනේ කොහොමද ප්‍රශ්නවලට උත්තර දෙන්නේ? කොහොමද තරඟ කරන්නේ? කොහොමද මොනවද ප්‍රශ්න කියලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවානේ.
1: ඔව් අද දවසේත් ඔන්න ප්‍රශ්න හතරකට හරියට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මණි දිනා ගන්න පුළුවන්. පොකට් මණි දිනා ගන්න ඕනේ නම් 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිල මල්ලිලා එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට.
0: රයිට් එහෙනම් සින්දුවක් දෙකක් අහලා අපි ලෑස්ති අද දවසේ අපේ පළවෙනි තරංකරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.